0: අයිබුවන් සුබෝදෑසනක ෆෙමනු තුන දශම පහෙන් අනොතුනයි දශම හතෙන් ලක්හඩ හගෙන ඉන්න වෙලා උදේ 5 විනාඩි 35යි.
1: FM 93.5 FM 93.7 ලක්හඩ Radio ITN

0: Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ස්.
1: අයිබෝවන්, සුබ දවසක්. සමන් කියන්නේ සාමාන්‍ය රැකියාවක් කරපු තරුණයෙක්. ඔහුට ලැබුණු මාසික වැටුප මාසය අවසන් වෙන්නත් කලින්ම සම්පූර්ණයෙන්ම අවසන් වෙලා ගියා. ඔහු හැමතිස්සෙම කළේ මගේ වැටුප හරිම මදි. මේකෙන් ජීවත් වෙන්න බැහැ කියලා නිතරම මැසිවිලි නගන එක. හැම මාසයකම ඔහු ණය වෙලා ජීවත් වෙන්න, මාසික බිල්පත් ගෙවන්න වෙනත් අයගෙන් මුදල් ඉල්ලා ගැනීම පුරුද්දක් විදිහට කරගෙන ගියා. හැබැයි තමන්ට ලැබෙන මුදලේ පාලනය කරගන්න ඔහුට කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. දවසක් ඔහුට මේ මූල්‍යමය පීඩනය දරුණු විදිහට දැනුණු අවස්ථාවක ඔහු මූල්‍ය උපදේශකෙක් මුණ ගැහිලා උපදෙසක් ලබා ගන්න හෙදෙනවා. එතනදී ඔහුට ලැබෙන ප්‍රධානම උපදෙස වෙන්නේ, ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ වැටුප මතවීම සම්බන්ධයෙන් නෙවෙයි. ඔබ ඔබට ලැබෙන මුදල් කළමනාකරණය කරන ආකාරය සහ ඔබ අමතර ආදායම් මාර්ගයක් කෙරෙහි අවධානය යොමු නොකරන එක කියලා උපදේශකවරයා ඔහුට පහදලා දුන්නා. ඊට පස්සේ සමන් තමන්ගේ ජීවිතයේ පුරුදු වෙනස් කරගන්න පටන් ගත්තා. ඔහු තමන්ට ලැබෙන වැටුපෙන් මුලින්ම කොටසක් ඉතිරි කරලා ඉතිරි වෙන මුදලින් පමණක් වියදම් කරන්න පුරුදු වුණා. අනවශ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම කපා හැරියා. අමතර ආදායමක් හොයාගන්න. රැකියාවෙන් පස්සේ ඉතිරි වන නිදහස් කාලය ඔහු අපතේ යවන්නේ නැතිව තමන්ට කරන්න පුළුවන් කුඩා අමතර සේවාවක් හරි කුසලතාවයක් පදනම් කරගත්ත අමතර ආදායම් මාර්ගයක් හොයාගන්න උත්සාහවන්ත වුණා. ඊට පස්සේ ඒ ලැබෙන අමතර මුදල් විනෝදයටම විනාශ කරන්නේ නැතිව නැවත තමන්ගේ ව්‍යාපාරයට හෝ පවුලේ වර්ධනයට ආයෝජනය කළා. මාස කිහිපයක් ඇතුළත ඔහුගේ අමතර ආදායම ප්‍රධාන වැටුපටත් වඩා වැඩි වෙන්න පටන් ගත්තා. ඔහුට තවදුරටත් වැටුප මදි කියන ප්‍රශ්නය ඇති වුණේ නැහැ. ඔහු මූල්‍යමය වශයෙන් ස්වාධීන සාර්ථක මනුස්සයෙක් බවට පත් වුණා. මතක තියාගන්න, වැටුප වැඩිවීම පමණක් විසඳුමක් නෙවෙයි. ඔබ කොයිතරම් වැටුපක් ලැබුවත් මූල්‍ය කළමනාකරණය දන්නේ නැත්නම් මුදල් කවදාවත් ඉතිරි කරගන්න බැහැ. හැම විටම මතක තියාගන්න, ඔබට අමතර ආදායම් මාර්ගයක් අවශ්‍යයි. එකම වැටුපක් මත යැපීම හැම විටම අවධානම් සහගතයි. ඔබේ නිදහස් කාලෙන් ප්‍රයෝජනයක් අරගෙන අමතර ආදායමක් උත්පාදනය කරන්න අද ඉඳන් සැලසුමක් හදාගන්න. අනවශ්‍ය වියදම් කපාහැරලා ඔබට ලැබෙන මුදල් නිසි අයුරින් ආයෝජනය කළහම ජීවිතය වෙනස් කරගන්න එක අපහසු කාරණාවක් නොවන බව අත්දැකීමෙන් තේරුම් ගන්න මුදල් කළමනාකරණය කරන්න ඉගෙන ගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
3: Velo de hai vinadiye kai.
4: Mei pei monwa mata kirima sura kimu magatoda.
5: Para maruvimeedi padika maru nitharama bhavita karanna. Naththam police niladareku sitina sthanayakin para maru wenna.
4: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: අයිබන් සුබදස්සන චෙක්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමන්දවසක්වෙන කෙන ප්‍රාර්ථනා කරන ඔබ සිරුදරටමත් සැප්තම්බර් මාසේ 8 වෙනිදා අඟහරුවාදා දවස අදවසදිත ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කරලා තියෙන වගේම ලක්කන ප්‍රවෘත්ති අංශයෙන් අදවසදි වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති මොනවද කියලා හොයලා බලන්න අපි සූදානම්. අයිබන් සුබදස්සනක් මේකලා.
1: අයිබන් ගියහන් සුබදස්සනක්.
0: අපි අවධානය යොමු කරමු අද දින මෙන පුවත්පතේ ප්‍රධාන සරස්තලයට. ලංගමට බස් තවත් බස් 800ක් මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි කියලා අද දින මෙන පුවත්පත ප්‍රධාන සරස්තලයක් විදිහට තොරතුරු සඳහන් කරලා තිබුණේ සුභාෂිනී සේනානායක වගේම නිමල් රාජපක්ෂ ගිනන වාර්තාවද දින මෙන පුවත්පත වෙනුවෙන් මදකද ලක්කඩ ප්‍රවෘත්ති අංශයත් මේ සම්බන්ධයෙන් මේකලා තොරතුරු සඳහන් කරලා තිබුණා. ලබන වසර වන විට තවත් බස් රථ සංඛ්‍යාවක් ගෙනීමට නියමිතයි කියලා අපි අවධානය යොමු කරමු ලක්කඩ ප්‍රවෘත්ති අංශයට.
1: තවත් මෙට්‍රෝ බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මේ මාස අගදී යොමු කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ගාල්ල මහනුවර සහ යාපනයටත් මෙට්‍රෝ බස් රථ සේවාව ළඟදීම හඳුන්වා දෙන බවයි.
2: අපි බලාපොරොත්තු වන සැප්තැම්බර් මාසයේ අග කරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ මෙට්‍රෝ සම්පූර්ණ බස් 122ම පහදන සේවයට යොමු කරන්න බස් විතරක් මැදි බස් ඩිපෝත් උනා. ඒ නිසා තමයි මේක අද පටන් ගත්තේ. විශේෂම දෙයක් තියෙනවා, අපේ අද දිනේ අපි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ තිබෙනවා තවත් මෙට්‍රෝ බස් 50ක් මිලදී ගන්න ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි. අපි බලාපොරොත්තු වෙනවා ඒවත් මේ වසර අග හෝ ලබන වසර මුල වෙනකොට ලංකාවට ලැබෙයි කියලා. එහෙම නැත්නම් අපිට බස් 172ක ප්‍රෝ බස් සර්විස් එකක් දෙන්න පුළුවන් වෙනවා මේ අවුරුද්ද අග ලබන අවුරුද්ද මුල වෙනකොට. ඒ වගේ බලාපොරොත්තු වෙන ගාල්ල නුවර සහ යාපනයේ දිස්ත්‍රික්ක 3 නගර 3 කරන්න. ඉතින් මෙතනත් අපි මෙට්‍රෝ එකට අදහසක් තියෙනවා මේ. මොකද අපි තාම මේක නියම ව්‍යාපෘතියක්. ඒක අපි ජනතාවට කියන්න ඕන. ඒක අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ජනතාව කියනවා අපේ පාරට දීලා නැහැ, අපේ පැත්තට දීලා නැහැ. එහෙම කියලා. ඉතින් ඒ නිසා අපිට එක එක යෝජනා ඇවිල්ලා තිබෙනවා. අපි පිළිගන්නවා ගම්පහ දිස්ත්‍රික්කේ මහ විශාල පිරිසක් කොළඹට එන නිසා. ඉතින් ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේ තව මාස කීපයක් මේ අත දැබලීම කරලා තවත් මාර්ගවලට යොදා ගන්න පුළුවන්.
0: එතකම අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන සූදානම් ප්‍රධාන සරස්තලයද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තියෙනවා.
1: ලෝක බැංකුවෙන් මින්පසු ලංකාවට නොමිලේ එන්නත් ලබා දෙන්නේ නැහැ. වර්ගීකරණයෙන් ආදායම් මට්ටම වෙනස් වෙලා. විමුක්ති ශ්‍රොද්දෘගුව අද වාර්තාව අරගෙන එවලා තිනෝ ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරන මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම හේතුවෙන් මෙරටට සහන මිලට හෝ නොමිලේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමේ හැකියාව අහිමි වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අද ඇතුල් පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. ඒ හේතුවෙන් ලබන වසරේ සිට මෙරට ප්‍රතිශක්තිකරණ වැඩසටහනට වැයවන පිරිවැයෙන් කොටසක් දැරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බවත් 2028 වසරේ සිට ප්‍රතිශක්තිකරණ වැඩසටහනට වැයවන මුළු පිරිවැය දැරීමට සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දෙනවා. ඉහළ මට්ටමේ මැදි ආදායම් රටක් ලෙස ශ්‍රේණිගත කිරීමේ ඉහළට පැමිණීම හේතුවෙන් තවදුරටත් ශ්‍රී ලංකාව ගැවි එනත් සඳහනේ සහාය ලැබීමට සුදුසුකම් නොලැබී යාම එයට හේතුව වී තිබෙනවා කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ කියලායි අද ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ.
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතේ සඳහ කරුණාරත්න ගිරණ වාර්තාවකට. WHO කලාපීය තීරණ වලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධනාත්මක පෙරළියක්. සෞඛ්‍ය හා ජනමාධ්‍ය මැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියන කතාවක් අදලසේදී දිනමින පුවත්පත සඳහන් කළ තිබුණ අපි බලමු අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් තොරතුරු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේදී ඝන තීරණ සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීමටත් සැමට සාධාරණ සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමටත් හේතු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාතේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. විශේෂයෙන්ම දකුණු සහ ගිනිකොන දිග ආසියානු ජනතාවගේ ජීවිතවලට සදාකාලික ධනාත්මක වෙනසක් ඇති කිරීමට මෙම කමිටුව තීරණ කර ඇති හේතුවන බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. දේශගුණික විපර්යය සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග හතරක් ජය ගැනීමට කලාපීය සහයෝගිතාවයේ අවශ්‍යතාවය ගැන අවධාරණය කරමින් අමාත්‍යවරයා මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු නැගෙනහිර ආසියානු කලාපයේ අමතමින් කියා සිටියා කියලායි වාර්තාව. මෙම කමිටුව ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ට්‍රෙඩෝස් අදානුම් ගේබ්‍රියස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ඊයේ ආරම්භ කරන 2025 වසරේ කොළඹදී පැවති 78 වන කලාපීය කමිටු සැසිවාරයේදී සභාපති ධූරයට පත් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයේදී සමාරම්භක උත්සවයේ අමතමින් කලාපීය සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති සහ සාමූහික ක්‍රියාමාර්ගවල ඇති වැදගත්කම අවධාරණය කළා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබුණා.
1: Let's move to the Daily News newspaper. Prosecuting war crimes, UN dissatisfied over Sri Lanka's perceived lack of progress. For the more in detail, United Nations High Commissioner for Human Rights Volker Turk has raised concerns over the lack of recognition or accountability for grave crimes under international law, gross human rights violation and serious violations of international humanitarian law committed by all parties during the war with the LTTE even 17 years after it ended. Let's see more details about it in Sinhala Giyan.
0: ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් කියලා තොරතුරු සඳහන් කළ තිබුණා. ඒත් එකම ලංකාදීප පුවත්පත අද වාර්තා කළ තිබුණේ යුද සමයේ අපරාධ විමර්ශනය අන්තිමයි කියලයි ලංකාදීප පුවත්පත අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණේ. අපි බලමු දිනමින පුවත්පතේ මහින්ද අලුත්ගෙදර ගිනන වාර්තාවට අවධානය යොමු කළා. මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය සහ දූෂණ වංචා හේතුවෙන් ශ්‍රී ලාංකීය මානව හිමිකම් වලට බලපෑම් එල්ල කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝකර් ටර්ක් මහතා ශ්‍රී ලංකා පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කළ නවතම වාර්තාවේ දක්වා තිබෙනවා කියලා අද වැඩිදුරටත් දිනමින පුවත්පත තොරතුරු සඳහන් කරලා තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලට ගිහිල්ලා තවත් වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 63 වන සැසිවාරය ඊයේ ආරම්භ වූ අතර එම සැසිවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාව සභාගත කරනා කියලායි අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කළ තිබුණා. අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට.
1: මුගෙන් අද සඳහන් වන ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා 2024 වසරේදී ජනාධිපති ධුරය බාර ගන්නා අවස්ථාවේදී පසුගිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන බවට පොරොන්දුවක් දී තිබෙන බවද එම සංවිධානයේ ප්‍රකාශ කරනවා. පසුගිය දාසේ සංවිධානය නිකුත් කළ වාර්තාවෙන්ද මේ බව පෙන්වා දී තිබෙන බවයි Human Rights Watch සංවිධානය සඳහන් කරන්නේ. යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව කෙරෙන විමර්ශන කිසිම ප්‍රගතියක් ලබා නොමැති බව සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා කියලා තමයි මේ සංවිධානය ප්‍රකාශ කරන්නේ කියලා තද සඳහන් කරනවා. ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් හෝ වගවීම සඳහා අවශ්‍ය නීති, ව්‍යවහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වත්මන් රජය ඒ සඳහා අපොහොසත් වී තිබෙන බවද Human Rights Watch සංවිධානය සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත වැඩිදුර විස්තර විදිහට මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු ලංකාදීප පුවත්පතේ සටහන් කරලා තියෙන්නේ.
0: අපි ගන්න පුංචි විරාමයක්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු ලකන මෝනින් නිවුස් වලට. එක ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාවම දකරණම් වෙලාව උදෑසන 6යි.
1: විනාඩි 16යි.
3: අබනි කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ ரேடியோ தசக துணக லக்கண்ட அபிமானிய சமகி நவதம ரேடியோ ரியாலிட்டிய லக்கண்ட கோல்டன் வாய்ஸ் அபி சோயன்னே සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්කඩ Golden Voice දෙන්නේ මාරාන්තිකයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: මෙලොවදසන 6 විනාඩි 23 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මන්දකද ලකන ප්‍රවෘත්ති අංශය වාර්තා කළ තිබුණ මේ කළා මේ අග්‍රාමාත්‍යවරිය මේ සංස්කෘතික මිනිස්සෙක් හිම නැත්නම් සංස්කෘතික මිනිසුකගේ අවශ්‍යතාවය පිළිබඳව ඊයේ දවසේදී සඳහන් කළ තිබුණ අපි බලමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට අවධානය යොමු කළා
1: සමාජ මාධ්‍යයේ භාවිතාවන ඇතැම් ප්‍රකාශ

0: ආශදේශ බැලීමේදී සංස්කෘතික මිනිසෙකුගේ අවශ්‍යතාව මැනවින් පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඒ ගම්පහ නගර සභා ශ්‍රවණාගාරයේ පැවති ගම්පහ සාහිත්‍ය උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින්.
1: අපි හැමදාම විශ්වාස කරපු දෙයක් තමයි පරිවර්තනීය ගමනක් යන්න නම් ඒ සංස්කෘතික මිනිසා අවශ්‍යයි කියන එක. අපි ආර්ථිකය හදනවා වගේම අපේ යටිතල පහසුකම් දියුණු කරනවා වගේම අපේ ආයතන ගොඩනගනවා වගේම ඒ මිනිසා බිහි කරන එකත් මේ පරිවර්තනීය ගමනේ අපේ මූලික අරමුණක්. අන්න ඒ සාහිත්‍යයට කලාවට දෙන අවධානය තමයි ඒ හරහා තමයි අපි හිතන්නේ අර තෙතමනයක් සහිත පුරවැසියෙක්, තෙතමනයක් සහිත මනුස්සයෙක් අපිට බිහි කරන්න පුළුවන් සමාජයක් අපිට ගොඩනගන්න පුළුවන් වෙන්නේ කියලා. අපි සමාජ මාධ්‍ය භාවිතාව දිහා බලනකොට කුඩා දරුවෙක්ට වුණත් කියන දේවල්, ඒ දරුවගේ අනන්‍යතාවය ගැන හිතන්නේ නැතුව සමහර වෙලාවට මැදිහත් වෙන විදිය, කවුරු හරි කෙනෙක් දුකටපත් වෙච්ච වෙලාවක වුණත් සමහර වෙලාවට සමාජ මාධ්‍ය තුල තියෙන ප්‍රතිචාර, කාන්තාවන් දරුවන් ගැන සමාජ මාධ්‍ය තුල ප්‍රකාශ වෙන දේවල්, ඒවා සියල්ල තුලින්ම මොනවද අපිට පේන්න තියෙන්නේ? ඒ සංස්කෘතික මිනිසාගේ අවශ්‍යතාවය. පුරවැසියාගේ පරිවර්තනය හරහා රටක් හැටියට අපි එකිනෙකාට සලකන විදිහේ පරිවර්තනයක්, අන්න ඒ රටක් තමයි අපි ඒ හොයාගෙන යන්නේ. පොහොසත් රටක් කියන්නේ අන්න එහෙම රටක්. ලස්සන ජීවිත ඇති වෙන්නේ.
0: සියලුම විද්‍යුත් වාහන සඳහා කොළපැහැයෙන් යුත් නව අංක තහඩුවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කර ඇති බවයි මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. මේ අතර නව මෝටර රථ 104,000 වැඩි ප්‍රමාණයක් මෙම වසරේ අලුතෙන් ලියාපදිංචි කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළා.
2: මෙම අවුරුද්දේ ඉඳන් ලියාපදිංචි වෙන සියලුම EV වාහන සඳහා, ඒ කියන්නේ මෝටර් සයිකල්ද, ත්‍රී වීලර්ස්ද, SUVද, කාර් රථද, ඒ සියලුම දේවල් වලට කොළපැහැති අංක තහඩුවක් තමයි ඉදිරිපසටත් පසුපසටත් අපි ලබලා දෙන්නේ. බෑග්ග්‍රවුන්ඩ් කලර් එක විතරයි වෙනස්. මොකද අනිත් වාහන සඳහා අපි ලබලා දෙන්නේ පිටිපසට කහපාට බෑග්ග්‍රවුන්ඩ් එකත්, ඉස්සරහට සුදුපාට බෑග්ග්‍රවුන්ඩ් එකත්. ඉමීඩියට්ලි තීරණයක් ගත්ත දැනට එම ආයතනය වැඩ කරන්නේ එක ෂිෆ්ට් එකක්. නයිට් ෂිෆ්ට් එකක් දාලා මේක කඩිනම් කරන්න කියලා කිව්වා. ඒගොල්ලෝ නයිට් ෂිෆ්ට් එකත් එක්ක තව මැෂින්ස් කිහිපයක් දාලා මේක කඩිනම් කරනවා. ඊට අමතරව මම බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සේවයත් නැවත වතාවක් ලබා ගන්න මේක කඩිනම් කරන්න. කොහොම හරි ඉදිරි මාස 6 වගේ ඇතුළත මේ සියලුම අංක තහඩු මහජනතාවට ලබලා දෙන්න කටයුතු කරනවා. මේ වර්ෂය තුළ ජනවාරි 1 ඉඳන් අගෝස්තු 30 වෙනකන් ගත්තොත් ආසන්න වශයෙන් වාහන 450,000 විතර රජිස්ටර් වෙලා තියෙනවා සියලුම වාහන හැම වර්ගයකම.
0: පෙරාදෙණිය විශ්වවිද්‍යාලය තුල සිදු වූ නවක වද සිදුවීමක් ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය සංසරණය වන වීඩියෝව තම විශ්වවිද්‍යාල පරිශ්‍රය තුල සිදුවීමක් නොවන බව පෙරාදෙණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අවධාරණය කරනවා. සියලු ආකාරයේ හිංසනයන්ට පෙරාදෙණිය විශ්වවිද්‍යාලය දැඩිව විරුද්ධ වන අතර නීති විරෝධී ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් නීති සහ විශ්වවිද්‍යාල රෙගුලාසි අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළේ.
3: පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ තුල සිදු වූ නවකවද සිද්ධියක් සම්බන්ධ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙනවා. මේක මම සම්පූර්ණයෙන්ම වගකීමෙන් යුක්තව ප්‍රතික්ෂේප කරනවා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ දෙයක් නෙමෙයි. මේ දිනවල අපසස් වලට සහභාගි වෙච්ච ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙමව්පියන් ඒ අය විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මේ අවදාළ ෆෝර්ම පුරවමින් ඉන්න කාලේ මොන විශ්වවිද්‍යාලයේද තෝරගන්නේ කියලා සිතමින් සිටින කාලේදී මේ වගේ දේවල් අපි පහුගිය කාලේදී දැක්ක ප්‍රචාරය වෙනවා. මේ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා ඒ අයට විරුද්ධව. මම ඉතාමත් වගකීමෙන් සඳහන් කරනවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලය මේ වගේ නවක වදය සහ අනිකුත් හිරිහැර වලින් සම්පූර්ණ

0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට මේ දිවයින පුවත්පත් අද ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කරලා තිබෙනවා. තවත් අයිස් කන්ටේනර් දෙකක් අල්ලන්න සීරුවෙන් එකක් වරායි අනෙක නැවි වරායි කන්ටේනරය හිට විවෘත කරයි කියලයි හේමන්ත රන්දුරු ගෙනන වාර්තාවේ සඳහන් කරලා තිබෙන්නේ. රුපියල් කෝටි ගණනක් වටින අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහිත තවත් කන්ටේනර් දෙකක් අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විමර්ශන ආරම්භ කර ඇති බවද දිවයින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තිබුණා. පසුගියදා කොළඹ වරායේදී අයිස් කිලෝග්‍රෑම් 475ක් සහිත කන්ටේනරයක් සමග අතරංගුවට ගත් සැකකරුවන් 6 දෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම කන්ටේනර් දෙක පිළිබඳව තොරතුරු ලැබී තිබුණා. ඉන් එක් කන්ටේනරයක් මේ වන විටත් කොළඹ වරායේ ගොඩබා තිබෙන අතර එය හෙට දින විවෘත කිරීමට නියමිතයි. අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පැටවු අනෙක් කන්ටේනරය මේ වන විට නෞකාවක ඇති අතර ඒ ඉදිරි දිනවලදී කොළඹ වරාය වෙත ගොඩබෑමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. පාකිස්තාන සහ ශ්‍රී ලාංකීය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය සහිත කන්ටේනර් දෙක ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබුණා. කොළඹ වරායට රැගෙන එන කන්ටේනර් හරහා සිදු කරන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙවන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා කියලා අද වැඩිදුරටත් තොරතුරු සඳහන් කරන්න තිබෙනවා.
1: අනවසරයෙන් වැවක් හැදුවයි අම්පිටියේ නාහිමි රිමාන්ඩ්. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතයි තොරතුරු අරගෙන එන්නේ. මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඩී අන්තුරේ මහතා ඊයේ නියෝග කළා. සුමනරතන නාහිමි අනුමැතියක් නොගෙන වැවක් ඉදිකර ඇතැයි නැගෙනහිර භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ නිත්‍යනාදන් රාමේෂ් මහතා ඉක්ොත් 4 වැනිදා මඩකලපුව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. එම පැමිණිල්ල සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලැබුවා කියලයි සඳහන් වෙන්නේ. සුමනරතන නාහිමි පසුගිය 31 වැනිදා නැගෙනහිර පළාත් භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය වෙත පැමිණ රාජකාරියට බාධා කර තමාට බැන තර්ජනය කළ බවද අධ්‍යක්ෂකවරයා මඩකලපුව පොලිසියට දැනුම් දුන්නා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: මීට පස්සේ වාසනා හැම පෙරහැරටම බැහැ. කතරගම බස්නායක නිලමේ කියයි කියලා දවසේදී වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි බලමු. අතුල් පිටුවලට ගිහිල්ලා අද තවදුරටත් තොරතුරු වාර්තා කළ තිබෙන කොහොමද කියලා. ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ දෙවියන් වැඩමවීම සිදු කරන වාසනා හස්තයා මින් ඉදිරියට මහනුවර බැණි ඓතිහාසික සිද්ධස්ථාන හැර වෙනත් පෙරහැර සඳහා ලබා නොදෙන බව රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිරින මදුසංක මහතා සඳහන් කරනවා. අවුරුදු 58ක් පමණ වයසති වාසනා මේ වන විට මෙරට ජනතාවගේ දැඩි ගෞරවයට ආදරයට පාත්‍රව සිටින හස්තයෙක්. රටපුරා පැවැත්වෙන විවිධ පෙරහැර සඳහා වාසනා ලබා දෙන ලෙස ඉල්ලීම් ලැබෙන බව බස්නායක නිලමේවරයා සඳහන් කරනවා. විවිධ ස්ථාන වෙත රැගෙන යාමේදී එක ලෙස රථයකින් යාම නිසා වාසනාට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බැවින් එතාගේ සෞඛ්‍ය තත්වය ගැන සිතා නැවත පෙරහැර වෙත ලබා දීමේදී ප්‍රධාන ඓතිහාසික පුදබිම කිහිපයකට පමණක් යොමු කිරීමට තීරණය කළ බවද බස්නායකවරයා තීරණය කළ තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිවයින පුවත්පත සඳහන් කරන්න තිබෙනවා.
1: එතකම ගියහන් මේ එල්නිනෝව පිළිබඳවත් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළා තින. අපි මේ විරාමයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙන එන සූදානම් රැඳි සිටින FM 93.5 ලක්හඬ මෝර්නින් නිවුස් අලත් එක්ක.
0: ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 32යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ගොවිසත හාරදහස් පන්සිය හතලිස් පස් වන ජයග්‍රහ දිනුම්වාරේ දාසේ දෙක ක්‍රියාත්මකුණ ජේ ඉංග්‍රිස් අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රිස් අක්ෂරය ජයග්‍රහයේ අංක සටහන් වෙනවා අංක 45 අංක 48 අංක 53 සහ අවසානයේ අංක 59 විදිහට
1: මෙගා පවර් ජයග්‍රහ 2651 වන දිනුම්වාරේ ජයග්‍රහ ඉංග්‍රිස් අක්ෂරය ජී ඉංග්‍රිස් අක්ෂරය වෙද්දී ජයග්‍රහ සුපිරි අංකයට බාට පත්වන අංක 9 එතකම ජයග්‍රහ අංක සටහන් වන අංක 23 අංක 25 අංක 34 සහ අවසානයේ අංක 75
0: දන නිධානය 2333 වන ජයග්‍රහ දිනුම්වාරේ දවසේදී ක්‍රියාත්මකුනේ බී ඉංග්‍රිස් අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රිස් අක්ෂරය බවට පත් වෙලා තියෙනවා ජයග්‍රහයි අංක සටහන් වෙන අංක 35 අංක 46 අංක 59 සහ අවසානයේට අංක 73 විදිහට
1: හඳහන ජයග්‍රහයේ 1612 වන දින වාරය ජයග්‍රහයේ ලග්න සංකේතය ඍෂභ ලග්න සංකේතය ජයග්‍රහයේ අංක සටහන් වන අංක 6 අංක 15 අංක 30 සහ අවසානයේට අංක 45
0: අද සම්පත 878 වන ජයග්‍රහයේ දිනම් වාරයේ සෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහයේ අංක සටහන් වෙන්නේ අංක 7 නැවතත් අංක 7 අංක 1 සහ අවසානයේට අංක 2 විදිහට
1: NLB ඡය යදවසදී 571 වන දිනම් වාරයේ ක්‍රියාත්මකුනේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ V ඉංග්‍රීසි අක්ෂරයේ වෙද ජයග්‍රහ අංක සටහන් වනවා අංක 1 අංක 2 අංක 4 සහ අවසානයේට අංක 2
0: සුබ දවසක් 419 වන ජයග්‍රහ දිනම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණා වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතේ ජයග්‍රහි අංක සටහන් වෙනවා අංක 17 අංක 32 සහ අවසානයේට අංක 57 ඒතෙකම සුබ දවසක් 419 වන දිනම් වාරයේ ජයග්‍රහි ප්‍රවර්ධනාංකය 7652 විදිහටයි සටහන් වෙන්නේ
1: ජීවිත සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය
1: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව මත කරන වෙලාව උදෑසන 6යි
0: විනාඩි 36යි

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ්‍යාරය විතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රය වී කෙටම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිතුව එකකයි හතයි පයිසය හතනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලකන
1: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: මෙලව දසන 6යි විනාඩි 45යි අපි විරාමයට ප්‍රථම අවධානය යොමු කරා මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු වලට අපි යමු ලංකා දීප පුවත්පතේ ප්‍රධාන සරස්තලයට
1: එල්නිනෝවෙන් බටකෑ පිරිස ලක්ෂය පැනලා දිස්ත්‍රික්ක 7කට බලපෑම් කියලායි අද ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ. ඒත් එක්කම අද ලංකාදීප පුවත්පතේම සඳහන් කරනවා ඉඩෝරය හරස් වෙයි යාල කලාප දෙකක් මාසයක්ම වසයි කියලා. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු වලට. අතුල් පිටුවල අද සඳහන් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඡායරූපත් සමගින් තොරතුරු සටහන් කරන්නේ නිමල කොලිතුවක්ක ලංකාදීපට ගෙනෙන වාර්තාව. එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පවතින වියලි කාල ගුණයෙන් පවුල් 35,149කට අයත් පුද්ගලයින් 115,534කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. මෙම තත්ත්වය දිස්ත්‍රික්ක 7කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 35කට බලපා ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. යනුව මොණරාගල, අම්පාර, බදුල්ල, මඩකලපුව, පොළොන්නරුව, රත්නපුර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක සඳහාමින් වැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි සඳහන් කළ තියෙන. ඒත් එක්කම අද සඳහන් කළ තියෙනවා ඉඩෝරය හරස් වෙයි යාල කලාප දෙකක් මාසයක්ම වසයි කියලා. ඊට කලින් අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට.
0: දිනමින පුවත්පතේ තද ස්වර්ණ විජේකෝන් ගිනන වාර්තාව යාල කලාප අංක 1-2 සැප්තැම්බර් 14 සිට වසක් වසයි කියලා වාර්තා කළා තියෙනවා. යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 සහ 2 මේ මාස 14 වෙනිදා සිට ඔක්තෝබර් 15 වෙනිදා දක්වා සියලුම සංචාරකයන් සඳහා මාසයක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා කියලා අද සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවල තවදුරටත් තොරතුරු සඳහන් කළා වෙන්නේ මොන විදිහටද කියලා. පවතන වියලි කාලගුණ තත්ත්වය හමුවේ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම හා පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන් තමයි මෙසේ වනෝද්‍යානය වසා තැබෙන්නේ. පරිසර මාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි නියෝජ්‍ය මාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගෙන් සහ පරිසර මාත්‍යංශයේ ලේකම්වරුන්ගේ උපදෙස් පරිදි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයේ අවම වර්ෂාපතනයක් ලබන කලාපය පිහිටා ඇති යාල උද්‍යානයේ අංක 1 සහ 2 කලාප අතීතයේ සිටම වාර්ෂිකව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල පවතින දැඩි නියඟය හා අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන තාප ආතතිය හීට් ස්ට්‍රෙස් අවම කිරීම සඳහා සාම්ප්‍රදායික වසා තැබීම සිදුවනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනාධිපති ලේකම් කාර්යාලය පැවති සාකච්ඡා විදිදුන් උපදෙස් මත සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා හෝටල් සංගමය සංචාරකයන් ගෙන්වන්නන් ඇතුළු සංගම්වල ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමග පසුගිය 24 වෙනිදා පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළඹි බවයි වැඩිදුරටත් අද ස්වර්ණ විජේකෝන් දිනමින පුවත්පත වෙනුවෙන් ගෙන වාර්තාවේ සටහන් වෙලා තිබෙන්නේ.
1: වගුරු බිමත් ඉරිතලලා කඩොලාන පැලසුන් අද හිරාන් ප්‍රියංකර ජයසිංහයි වාර්තාව අරගෙන එන්නේ. පුතලම දිස්ත්‍රික්කයේ පුරා පවතින වියලි කාලගුණය හමුවේ මදුරං කුලය හරහා ගලා බසින හැමිල්ටන් ඇල ආසන්නයේ වගුරු බිමක අවුරුදු 2කට පෙර සිටවූ කඩලාන පැල 2000කට ආසන සංඛ්‍යාවක් නියඟට හසුව වියලි ගොස් ඇති අයුරු දැකගත හැකි වුණා කියලා අද ඡායාරූපත් සමගින් ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරනවා මේ සම්බන්ධයෙන්.
0: නාමල්ට ගෙදරින් කන්න අවසර අදවසදී වාර්තා කළ තියෙන ස්වර්ණ විජේකෝන් රන්මලි සෝමසිරිගෙන්න වාර්තාව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාට නිවසින් ආහාර ලබා ගැනීමට අවසර දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේ තැන්න මහතා සඳහන් කර තිබෙනවා කියලායි වාර්තා කළ තිබෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටවල ඇති තවත් තොරතුරු වලට. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාකල ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී තිබෙනවා. එසේම දිනකට පුද්ගලයන් දෙදෙනෙකුට මන්ත්‍රීවරයා හමු වීමට අවසර දී ඇති බවත් ඔහු රඳවා ඇති වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් පල්ලේ තැන්න මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගි වීමට පහසුකම් සලසන ලෙස ඉල්ලීමක්ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් සිදු කළ තිබුණා. මන්ත්‍රීවරයාකල ඉල්ලීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයට උපදෙස් දී ඇති අතර එනු අද සිට පාර්ලිමේන්තු කටයුතු වලට සඳහා සහභාගී වීමට මන්ත්‍රීවරයාට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත පාර්ලිමේන්තු වේතුදාරී කුෂාන් චාරත්න මහතා ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා කියලත් වැඩිදුරටත් තොරතුරු සඳහන් කරනවා.
1: නාමල් බලන්න ශ්‍රීරන්තියයි ගෙදරින් කෑම ගේන්නත් අවසර. සුජිත් හේවාජුලිගේ සහ යොහන් බාස්තුරයි අද වාර්තාව අරගෙන ඉන්නේ. අද දිවයින පුවත්පතත් දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතට. රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලිමට ඔහුගේ මව ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඊයේ පෙරවරුවේ ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. මේට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ පිවිතුරු හෙළවරුමේ නායක නීතිඥ උදය ගම්මන්පිල යන මහත්වරුද නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට ඊයේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණියා කියලයි ලංකාදීප පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: අපේ අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ ප්‍රධාන අතුරුසර ස්ථලයක් විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළ තිබුණා. හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව පොහොර සංකීර්ණයේ ස්කාපට් ඇතරීමට තෝරාගත් සමාගමට රුපියල් 188ක් ගෙව්වත් කාපට් ඇතරුවේ නැහැ කියලයි අද දිවයින පුවත්පත වැඩිදුරටත් තොරතුරු සඳහන් කළා තිබෙන්නේ. අතිකාර මුදලෙන් ආපසු අය කරගත්තේ රුපියල් 22,14,921ක් පමණයි කියලා සඳහන් ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන්ුයි මේ විදිහට දවස්දී තොරතුරු සඳහන් කළ තිබුණේ. ජේ.ඒ. අබේනායක වත්මන් රජයේ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකුඩි මහතාට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අලස් කොමිසම විසින් ගොනු කරනු ලැබූ නඩුකරයේ වැඩිදුර සාක්ෂි විභාගයේ ඔක්තෝබර් මාස 5 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ දින නියම කළ තිබෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කළ තිබුණා. අපි බලමු ඇතුල් පිටුවලට අවධානය යොමු කරලා අද දවසේදී මොන විදිහටද මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කළා තිබෙන්නේ. මෙම නඩුව කොළඹ මහාධිකරණ මිනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේදී කැඳවනු ලැබූ අතර අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් අසිත ඇන්තනි මහතාගේ බෙහෙවීම යටතේ ලබා දුන් ලංකා පොහොර සමාගමේ හිටපු සභාපති බුද්ධික රුවන් මඩිගහේවා මහතා 2014 වසරේ ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණ මාර්ගයේ කාපට් ඇතරීම සඳහා ලංසුකරුවෙකු තෝරා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරන බවද සඳහන්. එම අවස්ථාවේදී අදාළ සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් විත්තිකාර කුමාර් ජයකොඩි කටයුතු කළ බවද සාක්ෂිකරු කියා සිටියා. ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර මෙම කාපට් ඇතරීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා DS construction නැමැති සමාගමක් තෝරාගත් බවත් එම සමාගමට අත්තිකාරම් වශයෙන් රුපියල් 88,59,708ක මුදලක් අත්තිකාරම් අපකරයක් මත ගැවීමට කටයුතු කළ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත සඳහන් කළා තිබුණේ.
1: මේ තමයි ගියහන අද දවසේදී පුවත්පත්වල වාර්තා වෙලා තිබෙන ප්‍රධාන සිරස්තල බවට පත් වුණේ. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න.
0: කෙටි විරාමයකට යන්න කලින් අපිට තවත් ප්‍රවෘත්තියක් තිබෙනවා. සම්බන්ධයෙන් තව දහනියම කරමු. බස්තලියා ඝාතනවලට යොදාගත් ගිනි අවි රැසක් එළියට පාතාල කල්ලියේ තුනකුත් අල්ලයි හේමන්ත රන්දුන් සහ නෝමන් පලිහවඩනයි අද මේ සම්බන්ධයෙන් වාර්තාව ගෙන එන්නේ.
1: අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකු ලෙස සැලකෙන ලලිත් කන්නාන්ගර හෙවත් බස් ලලියා නැමැත්තා රට පුරා සිදු කළ මිනිස් ඝාතන වලට යොදාගත් බවට සැකකිරෙන T56 අවියක් ඇතුළු අවි ආයුධ කිහිපයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලයි අද ඡායාරූපත් සමගින් මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
0: හොඳයි, අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරු නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ලක්කන මෝනින් නිවුස් වලට හැංගෙන වෙලාව මතක් කරනනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 54යි.

0: Radio ITN Around the World.
1: වෙලාව දැස්සන 6 විනාඩි 57 අපි සූදානම් විදෙස් පිටුට අවධානය යොමු කරන්න.
2: ඉන්දුනීසියා ගිනි කන්දේ දුමාරය අහස උසට ගුවන් ගමන් 2000ක් අවලංගු කරයි. අද චෑරුපත් සමගින් තොරතුරු සටහන් කළ තියෙනවා. ඉන්දුනීසියාවේ ජාවා සහ සුමාත්‍රා දූපත් අතර සුන්ඩා සමුද්‍ර සන්ධියේ පිහිටි අනාක් ක්‍රැකටෝවා ගිනි කන්ද පුපුරා යෑමෙන් නිකුත් වූ අළු සහිත දුමාරය හේතුවෙන් ජාකර්තා නුවර ප්‍රධානතම සුකනෝ හත්තා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළුව ගුවන්තොටුපළ 8ක මෙහෙයුම් අතිටුවීමට සිදු වී ඇතැයි ඒ රට අන්ටාරා පුවත් සේවයේ වාර්තා කරනවා කියලායි සඳහන් වෙන්නේ. එතෙකම පුටින්ගේ සාකච්ඡාවෙන් පසු ඇමරිකානු නියෝජිතයෝ සෙලෙන්ස්කි හමුවේ කියලත් සඳහන් කරලා තියෙනවා. යුද්ධයේ මීළඟ සීතීට්ටුව දක්වා ඇදී යන බවට යුක්‍රේන ජනපතිගෙන් අනාවැකියක් කියලත් අද සඳහන් කරලා තියෙනවා. මියාමි ගුවන් අනතුරෙන් 5 දෙනෙක් මරු දකිති. ධාවනපතේන් ලිසා ගොස් මෝටර අතවලටත් හානි කියලා තමයි අද ඡායරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතෙක්ම අද සඳහන් වෙනවා හොමුස් වෙනුවට ඉදිරියේදී නව මුහුදු මාර්ගයක්. ඉරාන නියෝජ්‍ය විදේශ ඇමති කියයි කියලත් අද තොරතුරු සටහන් කළා තියෙනවා.
1: අපි යනවා පත්‍රවල ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: අද දිවෙන පුවත්පත ක්‍රීඩා පිටුවෙන් වාර්තා කරලා තිබෙන්නේ 2026 ආසියානු කුසලාන 2020 කාන්තා ක්‍රිකට් තරගාවලිය ෆයිනල් යන අතරමඟ චමරිලාට සිකුරාදා පාකිස්තානය හමුවෙයි. බංගලි උඩපැන බිම වැටේ කියලා සඳහන්. හර්ෂිතා නොසලී ජයටැඹ සොයාගනී කියලා තද වාර්තා කළද වෙන සුසිල් ජයකොඩිගෙනට වාර්තාව. හර්ෂිතා සමරවික්‍රමගේ වික්‍රමාන්විත පිතිකරණය හමුවේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් මොහොතේ බංග්ලාදේශයේ කඩලු 4කින් පරාජය කළ අතර කාන්තා ආසියානු කුසල අන්තර්ගාවලිය අපරාජිතව අවසන් පූර්ව අටයට සුදුසුකම් ලබා ගත්තා. ලකුණු 44කට කඩලු 5ක් බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම හර්ෂිතා සමරවික්‍රමිතා පරිසම්කාරීව ජයග්‍රහණය කරා රැගෙන ගියේ තරගාවලියේ වීරවරිය ලෙස සම්මානයද හිමිකර ගැනීමෙන් කියලත් වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ තිබුණා. එතෙකම දැන් මේ සිකුරාදා රාත්‍රියේදී ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානය අතර තරගය පැවැත්වීමට නියමිතයි කියලත් අද වැඩිදුරටත් ක්‍රීඩා පිටුවෙන් වාර්තා කළ තිබුණා. අපි යන හදන්නේ පත්‍රවල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
3: කාටුන්ස්
2: දිනමින අංජනගේ කාටුනේ මෙහෙම සඳහන් වෙනවා. රනිල් නව එක්සත් ජාතික පක්ෂයක් බිහි කරනවලු. අර පරණ මුහුණුයි එයයි එක්කමද කියලා තමයි අද සඳහන් වෙන්නේ ප්‍රශ්නාර්ථයක් එක්ක.
1: අපි යනවාද ශ්‍රී සමයන් කාටුනේට දෙවෙනි පුවත්පතේ. ලොව ශීඝ්‍රයෙන්ම දියුණු වෙන රටවල් අතර ලංකාව 4 වෙනි තැන කියලා මන්ත්‍රිනී උමංගා කියනවා. පුංචි කාලේ ඉගෙන ගත්ත කතාවට දැන් ශීඝ්‍රයෙන් කියන වචනයකුත් එකතු කරලද සර් කියලායි අද දවසේදී වැඩිදුරටත් තොරතුරු සඳහන් කරලා තිබෙන්නේ.
2: ලංකාදීප පුවත්පතේ පංකජ රොවින්දගේ සරදම්. නාමල් රිමාන්ඩ් කිරීම එජාපේ හෙලා දකිනවලු. ඉතින් ඔය නඩුව වැටෙනකොට අගමැති රනිල්නේ කියලා තමයි අද සඳහන් වෙන්නේ.
1: අපි ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනට අවධානය යොමු කරනවා. 12 වෙනිදා පොහොට්ටුවේ රැස්වීමට ගම්මන් පිලත් එනවා කියන්නේ. එහෙනම් සෙනග ෂූගාල ඇදේ කියලායි අද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙන් සඳහන් කරලා තියෙන්නේ. අපි ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් නිමා කරන තෝරා ගන්නවා අවකයි තත්ත්ව අනුරාධගේ කවි වලින්. ජනපති රැස්වීම් කරමින් මනාව දැකලා එම පක්ෂ පිරිවර ගෙනාව. ඇතිවී ඒක පරදන වුව මනාව රිමාන්ඩ් එකෙත් නාමල් කල්පනාව කියලයි අද අනුරාධගේ අවකයි තත්ත්වය කාටුනෙන් කියලා තියෙන. අපි ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් අදට මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදැස්සන 6ට හමු වෙමු. බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහේ.
2: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තර
5: සම අනුග්‍රහය
6: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
5: සහයෝගීතා අනුග්‍රහය
7: කොටු දෙකට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අවතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
10: සුබෝදයසන.
11: Good morning. කොහමද?
10: Good morning සුබෝදයසන. කද සැප්තැම්බර් 8 වෙනිදා
11: අඟහරුවාදා.
10: අද අඟහරුවාදා. මේ අද ඉතාම සුවිශේෂ දවසක්.
11: මොකද්ද?
10: 1966 යුනෙස්කෝ සංවිධානය 14 වෙනි මහා මණ්ඩලයේ සැසී තිබ්බ ඇත වගේ දවසක සැප්තැම්බර් 8 වෙනිදා. එදා ඒගොල්ලෝ මේ අද දවස නම් කරනවා ජාත්‍යන්තර සාක්ෂරතා දිනය කියලා.
11: සාක්ෂරතා දිනය. හරි.
10: මොකද්ද මේ සාක්ෂරතාවය කියලා කියන්නේ කියලා කතා කරන්න කලින් මම ඔබට කියලා ඉන්නම්. මේ පාර මේ සාක්ෂරතා දිනය සමරන්නේ 60 වෙනි සංවත්සරේ. හරිනේ 1966 2026. යුනෙස්කෝ විසින් මිනිසුන් පෘථුවිය සහ සමෘද්ධිය උදෙසා සාක්ෂරතාව කියලා තමයි තේමාව දාලා
11: තියෙන්නේ.
10: ඉතින් ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සමරන්නේ ඔය තීම් එකේ. මේ සාක්ෂරතාවයේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ ආවර්ජනය කරන්න, එතකොට පවතින නැගීන අභියෝගයන්ට පිළියම් හොයන්න, ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. සැප්තැම්බර් 8-9. මොකද මේ සැප්තැම්බර් මාසය කියලා කියන්නේ සාහිත්‍ය මාසයත් එක්ක. ඔය ඔක්කොම එකතු කරලා ගත්තම යුනෙස්කෝ දත්ත වාර්තාවලට අනුව 1975 ලෝක වැඩිහිටි ජනගහණයෙන් ලියන්න සහ කියවන්න හැකියාවක් තිබුණේ ප්‍රතිශතයක් විදිහට ගත්තම 65%. අද දවස වෙනකොට මේක 88%. ලොකු ප්‍රගතියක් ලැබලා තියෙනවා. ලෝකෙ පුරා තරුණ සහ වැඩිහිටි මිලියන 739 කට විතර තාමත් මූලික සාක්ෂරතාවේ නැහැ කියලා
11: කියනවා.
10: ලියන්න කියන්න පුළුවන් කෙනෙක් අපි අහගෙන ඉන්න අය අතර ඉන්නවා නම් ලියන්න කියන්න පුළුවන් කියලා කියන්නේ ඔබ ඉන්නේ ඒ මිලියන 739 අතර නෙවෙයි. නේ?
11: ඔව්.
10: ඉතින් තව ඩීටේල් එකක් තොරතුරක් කියනවා නම් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ළමයි 10 දෙනෙක්ගෙන් 4 දෙනෙක්ම කියවීමේ අවම ප්‍රවීණතාවයවත් ළඟා කරගෙන නැහැ කියලා කියනවා.
11: හනේ.
10: දකුණු ආසියා කලාපයේ රටවල් එක්ක සංසන්දනය කරනකොට ශ්‍රී ලංකාව සාක්ෂරතාවති නිතායි උඩින්ම
11: ඉන්නවා.
10: 1948 නිදහසට පෙරත් එහෙම තමයි. අපි ටිකක් හොඳ තැනක ඉඳලා තියෙනවා. හරි. ඕක නිකන් කිව්වා අද දවස ගැන මතක් කරගන්න. තව විස්තර කතා කරන්න අපිට කඩක් තියෙයි. ඉතින් ලිවීම සහ කියවීම කියන එකට මෙහෙම හැකියාවක් තියෙන අය හරි අඩුයි මේ සමාජේ. නමුත් ලංකාව වගේ රටක ගොඩක් අය ඉන්නවා කියලා කිව්වා.
11: අපිට හරි ආඩම්බර.
10: කාට හරි කෙනෙකුට අකුරක් හරි කියලා දෙන්න නේද? කියවන්න හරි නේ. අර අපි පොඩි කාලේ අර අත තියලා මෙහෙම ඇඟිල්ල තියලා අම්මා
11: අකුර කියවන්නේ.
10: ආ, එතනින් පටන් ගත්ත මේ ගමනනේ මේ ඉන්නේ. ආ, අම්මා අද ඔයා ඉන්න ප්‍රවීණත්වය දක්වා ඇවිල්ලා
11: තියෙනවා.
10: ඉතින් ඒ ගැනත් අපිට සතුටු වෙන්න පුළුවන්. අද දවසේ ලියන කියන එකට අපිට කොච්චර වටිනාකම් එකතු වෙලා තියෙනවද?
11: අනිවාර්යෙන්.
10: ඔයාට ලියන්න කියන්න බැරුණා නම් ඔයා අද කොයි වගේ තැනක ඉඳීද? ටිකක් හිතලා බලන්න. 7:11 වෙලාව.

0: උදේ 6 වෙනාඩි 16යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව ඒ දින එළිය කරයි.

0: හතයි විනාඩි 20යි. ඔය ඔය සින්දුවේ කියන සබා సౌందර්ය විඳින්න අපිට අවස්ථාවක් නැහැනේ.
1: නැහැනේ.
0: නිකන් වෙල්ලිපනල්ලක දුවගෙන එන නංගි කෙනෙක් අයියා කෙනෙක් මට මතකයි දින මේක චංචල රේඛා ෆිල්ම් එකේ වෙන්න ඕනේ. මගේ මතකේ හරිනම් ලස්සන මේ විෂුවල් එකක් තියෙන මේ ෆිල්ම් එකක් ඕ. ගාමිණී ෆොන්සේකා මහත්තයා තමයි මට මතකයි දින අයියාට හිටියේ.
1: ඔව්.
0: බලන්න මේ එහෙම දැන් එහෙම ෆිල්ම් එකකින් දැක්කොත් මිසක් අපිට ওই වගේ සිදුවීම් එහෙම ටිකක්
1: ඇත්තට දකින්න අමාරුයිනේ.
0: ඔව්. ඉතින් අර දංගෙඩියක් දැක්කේ නැති પરම්පරාවක් ඉන්නවා. ඉතින් ඒක කාගේද වරද කියලා කියන්නේ මේ යන්නේ. ඒ කොමුණත් සබාදහමත් එක්ක එහෙම ගෙවිච්ච සුන්දර ළමා කාලේ නේ හැමෝටම හිමි නැහැ.
1: ඔව්.
0: මේ දැන් ඉන්න પરම්පරාවට ගොඩක් මේක දුරයි.
1: දැන් ඉන්න પરම්පරාවට කොහොමත් නැහැ.
0: දැන් ඉන්න પરම්පරාවේ වෙන වෙන දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ විශේෂයෙන්ම අපි ඊයේ කතා කරපු ඩිජිටල් තිර ගැන. දැන් අද වෙනකොට මම අද උදෑසන පුවත්පතක දැක්කා මේ මෑත කාලේ ලංකාවේ පොලිසියට තියෙන ලොකුම රාජකාරී වලින් එකක්ලු සීග්‍රෙන් ව්‍යාප්ත වන Facebook සාද. ඇණයක් වෙලාලු තියෙනවා. මොකද ඒවා මහා පරිමාණයෙන් සිද්ධ වෙනවා Facebook කමියුනිටි හදාගෙන නේ. ඒ කණ්ඩායම් පාටි දානවා, ජෝගි දානවා.
1: ඔය අපි ඉන්නේ වෙනම ග්‍රහලෝකයකද?
0: නෑ අපි මේමයි ඔක. මොලයක් කියලා එකක් තියෙන්නත් ඕනේ. ඕවා ස්කිප් කරලා ඉන්න.
1: ඉන්න.
0: දැන් අපි යාළුවා හවසට එහෙම නැත්නම් සති අන්තයේට කොච්චර කෝල් කරලා වද දුන්නත් අපි
1: දැනගන්න ඕනේ නොයා ඉන්න.
0: පුළුවන් තරම් මග හරිනවා. බැරිම අවස්ථාවක වගේ තමයි අහුවේ. හැබැයි ඒ කොහොම වුණත් මේ විෂමද්‍රව්‍ය කියන කාරණා මේ Facebook සාදවල සෑහෙන්න තියෙනවා.
1: ඔව්.
0: ඒ කියන්නේ විෂමද්‍රව්‍ය අර අපි කියන ටැබ්ලට් ඒ වගේ දේවල් මෙහෙම නැහෙන් අදින දේවල් ඇෂ් කුෂ් ඊට පස්සේ අයිස් හෙරොයින් තව මොනවද එක එක නම් වලින් තියෙන
1: ඕවා
0: හොඳටම ජාවාරම් වෙන තැනක් තමයි උනත විකිනෙන තැනක් තමයි Facebook සාද.
1: සාද කියලා කිව්වට ඒවල තියෙන්නේ මේ සාද වලට හරියන්නේ නැවෙයි.
0: මද්ද්‍රව්‍ය සාද තියෙන.
1: ඔව්.
0: ඉතින් රටව එකට ජාතික වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මකයි.
1: ඉතින් මේක ඇවිල්ලා ඔයාගේ ගෙදර කවුරු හරි වෙන්න පුළුවන්. යාළුවෙක් වෙන්න පුළුවන් නැත්නම් වටපිටාවේ කවුරු හරි වෙන්න පුළුවන් මේ වගේ ජාවාරම් කරන හැමත් නැත්නම් බෙදා හරින මත නැත්නම් පාවිච්චි කරන මේ ඕනම ගණයක කෙනෙක් ඔයා දන්නවනම් ටග් කාල කෝල් එකක් දෙන්න 19:24 මොකද ඔයාගේ තොරතුරු වල රහස්‍යභාවය සුරකින්නවා 100%ක් මේ හින්දා බය වෙන්න එපා කාගේවත් ගැන විස්තර කියන්න එහෙමත් නැත්නම් ඔයා මේකට ඇබ්බැහි වෙලා තියෙනවනම් ඔයාට තේරෙනවනම් මේ ජීවිතෙන් ගැලවෙන්න ඕනේ ආයෙමත් මගේ පරණ ජීවිතයට යන්න ඕනේ මේ ජීවිතය අලුතෙන් පටන් ගන්න ඕනේ කියලා ඒත් ඔයාට පුළුවන් 19:24 කතා කරන්න මොකද මේ ලංකාවේ ජීවත් වෙන පුරවැසියා හැටියට මේක අපි හැමෝගෙම වගකීමක්
0: රටම එකට ජාතික වැඩසටහන ගැන කිව්වේ ඉතින් කායික සහ මානසික වශයෙන් නේද මේ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගේ ජීවිත විනාශ වෙන හැටි අපි දැකලා තියෙනවා ඒ නිසා අපිට වගකීමක් තියෙනවා ඒව ගලව ගන්න සහ අපි ඒ කියන කාරණාවට ගොදුරු නොවි ඉන්න අපි මතක් කරමු ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන අපි හැමදාම කියනවා ඔයාට ගෙදර ඉන්න ඕනේ වෙද මහත්තයෙක් එහෙම නැත්නම් බේත් ටික ඔයාට අසනීපේනකොට පොඩි හරි දෙයක් නේ ගැන අදහසක් තියෙන වැඩිහිටියෙක් ඉන්න ඕනේ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මේ කතාව හරියටම දන්නවා ඒ නිසා ඒගොල්ලෝ යම් යම් සූදානම් වීම් තිබුණා ගේ ඇතුලේ ඒ කාලේ ඉඳලා
1: අද හේත් වර්ග
0: ඔව් දැන් කැස්සා කිම්බිරිස්සාවක් හැදුනත් ඒගොල්ලෝ ඉක්මනටම කොත්තමල්ලි ටිකක් තම්බලා දුන්නා මේ හැදිච්ච ගමන් හොස්පිටල් එකට දුවගෙන ගියේ නේ
1: ඔව්
0: නේද එහෙම උනේ නේ හැබැයි දැන් මේ අපිට තියෙන මේ සාමාන්‍ය අපි කියන කාර්යබහුල ජීවන තත්ත්වයක් එක්ක අපිට කොත්තමල්ලි තම්බ තම්බ ඉන්න වෙලාවක් නෑ

0: හැබැයි මෙහෙම එකක් තියෙනවා. හීටර් එක ගැහුවා උණුතුරයක් රත් කරා ඒකට පියා පැකට් එකක් දැම්මා වැඩ කරන ගමන් උනත් ඔෆිස් එකේදී උනත් ඒක බීලා අපිට පුළුවන් කමක් තියෙනවා. අපිට උණක් කැම්බිරිස්සාවක් ඇස්සක් වගේ ඇඟට පොඩි අපහසුතාවයක් තියෙනවනම් අන්න පුළුවන් කමක් තියෙනවා ක්‍රිමිරාජ පියාව හරහා ඔයාට ඒ දැනෙන අපහසුතාවයම ගහරව ගන්න.
1: ඒ විතරක් නෙමෙයි වැල්මේ පැණිය දෙනවා. එතකොට ක්‍රිමිරාජ සඳුන් පැණිය දෙනවා, ක්‍රුලැසුවේ දෙනවා, හඳ තෛලයේ දෙනවා. මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් තියෙනවා එක එක රෝගවලට. මේ හැම නිෂ්පාදනයක්ම දේශයම් ද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන හින්දා ශරීරයට අහිතකර බවක් නැහැ. මෙන්න මේ නම්බරයකට කෝල් කරලා වෙළඳසැලට හරි ෆාමසිකට හරි කියන්න ගන්න පුළුවන්. 0112 753 889.
0: ක්‍රිමිරාජ ගැන මතක් කරේ RDB බැංකුවේ ආර මේ දවස්වල FD එකක් ඕපන් කරනවා නම් ලොකුම වැඩිම පොලිය දෙනවා කියලා දන්නවා FD එකට. ඉතින් මාස 3ට 6ට 9ට වාඩ පුළුවන්කමක් තියෙනවා FD එක ඕපන් කරන්න. ඒ RDB ගැන කිව්වේ ශාකා 272ක් තියෙනවා රට පුරා. ළඟම RDB බැංකුවට එන්න. ඒ වගේම මේ විජය නිෂ්පාදන ගැන මතක් කරලා යන්නම්. කැමටික රස කරන විජය නිෂ්පාදන අතරේ තියෙන විජය ස්වභාවික මිරිස් රසය. දැන් පෞගී කාලවල ගොඩාක් නිෂ්පාදන අහුණා මේ කල්ලිකුත් වෙච්ච ඒවා. එහෙම නැත්නම් පරිභෝජනයේට නුසුදුසු.
1: ප්‍රමිතියෙන් බාලදේ.
0: බාලේව. ඔය විවිධ දේවල් කලවම් කරපු ඒවා මිරිස් කුඩු වගේ දේවල් වලටත් එහෙම තියෙනවා.
1: රසකාරක.
0: ඔව්. ඉතින් ස්වභාවික මිරිස් රසය. ඔයාට කැම ටිකට ගන්නවා නම් ඒක එතෙන්දි මතක තියාගන්න ඕනේ අපි. විජය නිෂ්පාදන විජය නිවසින් එන සියලු කුළුබඩු නිෂ්පාදන ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරපු නිෂ්පාදිතා.

0: റേഡിയോ ITN
1: රටට වග කියන රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: David Pierce Motor Company within Rajya Sevaka Opata Bajaj Three Rodarata Saha Motorcycle Sandaha Suvisheshi Varaprasad Saha Dimana DPMC Rajya Pranama Amatana Binduai Ekai Ekai Hatarai Hatsiai Hayasiai
1: Atarin Bevagade Ne Opata Puluan Visamatin Midin Jivite Kodayan Ivan Venu
2: Punchi Vyapara Loku Artikekata සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුළුවට මහ බලයක්
6: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114 706 600

0: හතයි විනාඩි 32යි වෙලාව. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊගත ටිකට් වල වාසනාවන්ත අංක ටික කියන්න ඕනේ. දැන් ඊගත ටිකට් ටික අතර ගන්න අපි අංක ටික බලමු.
1: අන්නලාස්ත වෙන්න ඕනේ.
0: මේ බලන්න අංක ටික. මුලින්ම පටන් ගමු අපි සුබ දවසක් ලොතරැයි. සුබ දවසක්.
1: හරි.
0: මෙන්න ප්‍රතිපලයේ සුබ දවසක් ලොතරැයි අංක කියන්න කලින් තියෙනවා ලග්නේ වෘෂභ ලග්නේ අංක 17 32 57. ඊට පස්සේ NLB ජය ලොතරැයි V අක්ෂරයත් එක අංක 1 අංක 2 අංක 4 අංක 2. අද සම්පත අංක 1 අංක 2 අංක 7 අංක 1 අංක 2 අංක 7 අංක 7 අංක 1 අංක 2 සහ ඉසේ අක්ෂරේ. හඳහන ලොතරැයි ගත්තා නම් වෘෂභ ලග්නේ අංක 6 15 30 45. ධන නිධානයේ B අක්ෂරයත් එක්ක 35 46 59 73. මෙගා පව ගත්තා නම් G අක්ෂරයත් එක්ක අංක 9 ප්‍රසාද අංකය, ඒ වගේම ජයග්‍රහ අංක අංක 23 අංක 25 අංක 34 සහ අංක 75. ගොවිසත ගත්තා නම් J අක්ෂරයත් එක්ක අංක 45 අංක 48 53 සහ 59. අවසාන වශයෙන් බලන්නේ මහජන සම්පත ඉසේ දක්ෂරයත් එක්ක අංක 8 අංක 1 අංක 7 අංක 7 අංක 1 අංක 2. ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. රුපියල් 40කින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්නවාට පුලංකමක් තියෙනවා රටේ සංවර්ධන කාර්යයන් ගණනාවකට දායකත්වය දෙන්න.
1: ඒ තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිර සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩුව අරමුදල ඇතුළු රාජ්‍ය සේවා ගොඩක් පවත්වාගෙන යන ඔයාගේ මේ පුංචි රුපියල් 40න් ලොකු දායකත්වයක් ඔයා ලබා දෙනවා.
0: ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ. අදත් ටිකට් එකක් ගන්න අමතක කරන්න එපා. වාසනාව ඔයා කෝටිපතියෙක් වෙන්න පුළුවන්, ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්.

0: హతాయి తీస్తున్నావే వాళ్ళు ఎక్కడ మేధావస్తున్న వీడియో ఎక్కానా ఫేస్బుక్ కి ఇక పోలీస్ బలప్రదేశ గిందల ఈలంగ విన పోలీస్ బలప్రదేశేకట గిహామని కాంగ్ ఇక్కడ అవసర పాత్ర కోణి వాగే బలపాత్ర ఇస్తారు ఇసుకోలేదు కూడా మొక్కరికి రా అమ్మ ఏకి వీడియో కక్కాను అని అవి భౌగిక కాలి పోలీస్ దిపార్త వెంతే సమాన నిలధారింగి ఇతామ నొమనా నెహదిచ్చ విధి హెసరీం గనక ఇవ్వని అర్ హొందేలాడ వీడియో కల్లా మే దాల బోవ గన్న నిసా నెత్తం సంద కుటి తమాయి పోలీస్ హరి దెం మే మే సిదువీమే వీడియో కత్ యానో ఇది అర మే ఎహెమ ఎకక్ తీయనవద
1: ఎహెమ నిలధారిం ఇన్నవద కియని కే పొడి సకయాక్ తీయనవద
0: එහෙම නිලධාරි නින්නෝ ඒකනේ දැන් මේ වෙලා තියෙන්නේ
1: නෑ ඉතින් අපිට හිතා ගන්න බෑනේ නිලධාරි එහෙම හැසිරෙනකොට
0: දැන් බලන්න මේ ඔය සිදුවීමේ ඔගේ නීත්‍යානුකූල පැත්ත බැලුවොත් ලංකාවේ එක පොලිස් බල ප්‍රදේශයක ඉඳලා තවත් බල ප්‍රදේශයකට ගමන් කිරීමට කිසිම පොලිස් බලපත්‍රයක් අවශ්‍ය නැහැ කියලා තමයි මහජනතාව විදියට අපි දැනුවත්
1: කළා අපි දන්නේ ඔව්
0: මේක හරියට නිකන් බැලු බැලුනේ අර අර 13 වන ආණ්ඩුකුණ ව්‍යවස්ථාව වගේ 13 බලාත්මකුණුත් නේ අර පොලිස් බලතලෙන් බෙදලා දෙන්නේ
1: බෙදලා දෙන්නේ
0: එහෙම එකක් තියෙනවනේ ඔය අපි ලොකු කොට අධ්‍යයනය කරන තුරා එහෙම එකක් ඇහෙන්නේ නේ
1: ඔව්
0: ඒ ඒකනේ ඔය ගොඩක් වෙලාට මේ 13 ගැන කතා කරනකොට තියෙන ලොකුම ප්‍රශ්න විදියට
1: දකින්නේ
0: ඔව් එතකොට දැනට ආණ්ඩුකුණ ව්‍යවස්ථාවෙන් තහවුරු කළා තියෙන ওই නිදහසේ සැරිසැරීමේ මූලික අයිතිය ඔබ දන්නවා තාම මේ රටේ ක්‍රියාත්මකයි
1: ඔව්
0: ඒ නිසා අපි නිවාඩුවක් හම්බුනහම කොළඹ ඉඳලා අනුරාධපුරයට ගිහිල්ලා එනවා
1: ඒක තිබ්බේ අර කොරෝනා කාලෙනේ නේද
0: ඒ සංචරණ සීමානේ
1: ඒක තමයි
0: දැන්
1: එහෙම නැහැ
0: ඒ කාලෙන් තිබුණා තමයි
1: ඔව්
0: මොකක් හරි දිස්ත්‍රික් එකෙන් දිස්ත්‍රික් එකකට මාරු වෙන්න බෑ
1: බෑ
0: එහෙම ගත් තිබ්බා
1: ඔව්
0: දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ නේ දැන් නෙමෙයි ඔක තිබුණේ නැහැ එතකොට මේ එහෙම තීද්දි ওই මූතූර් ප්‍රදේශයේදී නිසිලස අනන්‍යතාවයේ තහවුරු කර තියෙද්දිත් සාමාන්‍ය වැසියන් සහ වාහන අත්අඩංගුවට ගැනීමට අර ඒ නිලධාරීන් බලය අනිසි විදියට පාවිච්චි කරාද කියන ප්‍රශ්නේ තමයි සමාජයේ විසින් මේ වෙනකොට ප්‍රශ්න කරමින් ඉන්නේ. ඉතින් මේවා හොඳ නැහැ. මොකද රටේ මූලික සිවිල් නීතියවත් නේද? තඹ සතේකට මායිම් නොකර සාමාන්‍ය සිවිල් වැසියන්ගේ ජීවිත මේ විදිහට පීඩනයට ලක් කරන්නේ. මේ මිනිස්සුන්ට ජීවිතේ එපා කරවන්නේ මේ.
1: ඔව්.
0: මේ වගේ නිලධාරීන්ව යවන්න ඕනේ මානසික යෝග්‍යතාවයකට.
1: අනිවාර්යයෙන්ම.
0: මෙන්ටල් ෆිට්නස් බලල ඕනේ පාරට දාන්න. නේ?
1: ඔව්. ජොබ් එක දෙන්නත් ඕනේම තමයි.
0: එයා ඉන්න මූඩ් එක මේ අපේ පාර යන අපෙන් වාඩුව ගත්තට හරියන්නේ
1: නැහැ. හරියන්නේ නැහැ නේ.
0: දැන් සමහර ට්‍රැෆික් නිලධාරින්නේම් පාරේ ඉන්නකොට හරීම ලස්සනට වැඩේ.
1: ඔව්.
0: නියම විදිහට
1: බලන්න උදේට දැක්කම good morning කියලා හරි ලස්සන හිනාවක්.
0: එහෙම ඉන්නවා. බහුතරයක් පොලිස් නිලධාරී විශේෂම ට්‍රැෆික් එකේ ඉන්නේ හරි ඉන්දියාවේ වගේ ලුක් එකක් හරිම ෂෝක් අපි කැමති එහෙම ඉන්නවට ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ ඉන්නවා අර පොලිසිය විතරන්නේ ඕනම තැනක ඉන්නවනේ
1: කිරිකලයට ගොම බින්දු
0: ගොම බින්දුත් නෙමෙයි ඒ නිසා මේවා සම්බන්ධ ඔය සෝෂල් මීඩියා වල ඉතින් ඒවා ෂෙයා වෙන්නේ කියම වළක්වන්න බෑ.
1: බෑ බෑ. මිනිස්සු දැන් අවධානයෙන් ඉන්නේ.
0: අවධානයෙන් ඉන්නේ. ඒක දාපු එක හොයාගෙන ගිහිල්ලා ඌගේ Facebook එකේ එක IP එකට බලලා ඌව ගිහිල්ලා හිරේ දැම්මා කියලා
1: නේද? වැඩක් නෑ.
0: එහෙම බෑ.
1: කී දෙනෙක් දාන්නද?
0: කී දෙනෙක් දාන්නද? ඈ? මම මේ ළඟදී දැක්කා එහෙම සිදුවීමක්. පොලිස් නිලධාරියෙක් මේ ලංකාවේ ප්‍රසිද්ධ ටවුන් එකක් මැද වැරදි පැත්තට සිග්නල් දාගෙන වැරදි පැත්තෙන් තෝටේක් කරනවා. හරි. ඉතින් මගේ එක පාරට මගේ ඔළුවට ගියා මේක වීඩියෝ කරලා Facebook දාන්න ඕනේ කියලා. ඊට පස්සේ මට හිතුණා මං රජේ නේද මාධ්‍ය ආයතනයක
1: වැඩ කරනවා. අගකීතු මාධ්‍ය ආයතනයක්.
0: ඉතින් මම මේක ස්කිප් කරලා පාඩුවේ හිටියා.
1: හැබැයි වෙන එකකින් දාලා තිබ්බා.
0: ඔව් ඒ මගේ ළඟ හිටපු යාළුවා. ඒ කියන්නේ අපි වරදක් කරත් එච්චර තමයි.
1: ඔව්.
0: කවුරු හරි ඔබ වරදක් කරොත් ඒක සමාජගත කරනවා. හරි. ඒකේ නිසා මේ අපි හැම වෙලේම හරි කල්පනාවෙන් ඉන්න ඕනේ දැන් මේ විෂුවල් නැත්තම් ෆොටෝ සාක්ෂි සෑහෙන ප්‍රබලයි.
1: ඔව්.
0: ඒ නිසා අපේ අපි රස්සාවේ ගරුත්වය වගේම නේද? අපිට පවුලෙන් ලැබිලා තියෙන අපේ අම්මලා තාත්තලාගෙන් ලැබිලා තියෙන ගරුත්වයක් තියෙනවානේ.
1: ඔව්.
0: ඒක පරිස්සම් කරගන්න අපි දැනගන්න ඕනේ. මහමගදි විතරක් නෙවෙයි ඕනම තැන.
1: ඕනම තැනකදී.
0: හා 7 විනාඩි 44 වෙලාව ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන මතක් කරන්නම්. ඔයාගේ ඇස සම්බන්ධ සියලු ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ලංකාවේ රජයේ අනුමත නේද? ඇස සම්බන්ධව සියලු දේවල් කරගන්න පුළුවන් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැනයි මේ කියන්නේ.
1: ඔයාලා තියනවා නම් ඇසේ සුදිවත් කරන්න ඔන්න ඔතනට යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එතන තියෙනවා දියවැඩිය සායන, ග්ලූකෝම සායන, ලමාක්ෂි සායන, ස්කන්නඩි සේවා, බාහිර රෝගියාංශ, මෙන්න මේ වගේ හැම සේවාවක්ම ඔයාට එකම තැනකින් කරගන්න පුළුවන්. හැමදැනටම කියලා රස්තිය අදු වෙන්න ඕනෙත් නැහැ, තියෙන සල්ලි ටික නාස්ති කරගන්න ඕනෙත් නැහැ, වෙන තැන්වල වගේ නෙවෙයි. 50%ක්ම මෙතන ගාන අඩුයි. ඒ හින්දා ඇස් ගැන තියෙන ඕනම ප්‍රශ්නයක්, ඕනම ගැටලුවක් ඒගොල්ලන් එක කතා කරන්න, කොහොමද කරන්නේ, මොනවද කරන්නේ, කොහොමද වෙන්නේ කියලා මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට 0706 478 478 0112 785 858

0: හතයි විනාඩි 48යි.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB ධනරේ තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
2: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
5: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
6: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
7: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ නුතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපති
1: වන ලක්කන රේඩියෝ ITN.

0: උදේ 8 වෙනිදා විනාඩි 5ක් තියෙනවා. අපි අපි කියනවා නේද අයිස්ක්‍රීම් එහෙම කනකොට වැනිලා චොක්ලට් වලින් එහාට ගිහලා බ්ලූබෙරි වගේ එකකට යන්න කියලා.
1: හා මොන හරි ෆ්ලේවර්ස් ට්‍රයි කරන්න කියලා.
0: ඔය බ්ලූබෙරි මිදි වගේ විශේෂයෙන්ම ඒ වගේ දේවල් ශරීරයට ඉතාම හොඳයි. මොකද ඔය මාංශ පේශී වල එකතු වෙනවා මේදය දහනය කරන්න උදව් වෙන්න පුළුවන් කියලා අලුතින්ම පර්යේෂණකින් හෙළිවලා තියෙන ස්වභාවික සංයෝගයක්. හා මේදේ කියන්නේ සමට යටින් විතරක් එකතු වෙන දෙයක් නෙවෙයි. අපේ මාංශ පේශී සෛල ඇතුලේ මේදේ එකතු වෙන්න පුළුවන් කමක් තියෙන තත්ත්වයක්. මසල් ෆැට් එක කියලා කියන්නේ.
1: ඔව්.
0: හරි. ඉතින් අන්න එහෙම නැත්තම් ඔය තව නමක් කියන එක විද්‍යාත්මක නමක්. ඒකට කියන්න අමාරුයි. ඒ හිඳ මම ඒක නොකිය ඉන්නම්.
1: හරි.
0: ව්‍යායාම අඩුවීම, වයස වැඩිවීම වගේ කරුණු නිසා මාංශ පේශී වල මේදේ එකතු වීම වැඩි වෙන්න පුළුවන්. අන්න ඒක කන්ට්‍රෝල් කරන්න බ්ලූබෙරි වලට පුළුවන්.
1: වව්.
0: බ්ලූබෙරි. බටර් ස්කොච්. ඊට පස්සේ අපි කියනවා බනානා, මැංගෝ, අයිස්ක්‍රීම් එක එක වර්ග තියෙනවා.
1: තියෙනවනේ.
0: ෆෘට් ඇන් නට් තියෙනවා.
1: නට්.
0: හරි. වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි සාමාන්‍ය විදිහට.
1: ඔව්.
0: ඔය ඕනම එකක් 100% හොඳ නැවුම් එලකිරි වලින් නිෂ්පාදනය කරනවා පැල්වත්ත.
1: කිරි රසට අයිස්ක්‍රීම් කන්න නම් පැල්වත්ත තමයි.
0: ඔව්. ඔය බ්ලූබෙරි කතාව ඉවර කරලා යමු අපි ඊළඟ පැයට. ජපානයේ ෂින්ෂු විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ මේ තමයි හොයාගත්තේ බ්ලූබෙරි ඇඟට හොඳයි කියලා.
1: හා.
0: එතකොට ඔය මාංශ පේශී වල මේ විදිහට වැඩිපුර මේදේ එකතු වෙනවා නම් ශරීරයට ශක්තිය ලබා ගන්න මේදේ භාවිත කරන ක්‍රියාවලියටත් බලපෑමක් ඇති වෙනවා. ඉතින් ඒක අඩු කරගන්න පුළුවන් කමක් තියෙන අර වගේ කෑම වලින් බ්ලූබෙරි වගේ ඒවා. එතකොට ඉන්සියුලින් ප්‍රතිරෝධය වැනි නේද පරිවෘත්තීය ක්‍රියාවලිය.
1: ඔව්.
0: අන්න ඒ වගේ දේවල් අවදානමේ වැටෙන එක අඩු වෙනවා කියලා කියනවා මේ වගේ කෑම නිතර කන්න පුළුවන් නම්. ඒ නිසා තමයි අපි බ්ලූබෙරි ගැන වාට මතක් කරේ. හරි. ඉතින් තව ටිකක් මේ ගැන හොයලා බලමු.
1: සමහර ඕත්ස් වලට දානවනේ ඔක.
0: දානවනේ. රයිට්. අපි ඩීප් ටෙක් සෝලා ගැනත් කියන්නම්. ඊළඟ පැය පටන් ගන්නකොටම මේ කාලේ ඉතින් සෝලා පද්ධතියක අවශ්‍යතාවයේ තදින්ම දැනෙනවා. සමහර ප්‍රතිවලට ඇත්තටම හිතෙනවා. ඔව් නේද? ඒ කාලෙම මේ කියන දේවල් ඇහිලා අපි ඒ වගේ තැනකට ගිහිල්ලා හිටියා නම් අද වෙනකොට අපි ওই කියන ජලවිදුලි අර්බුදයට එහෙම නැත්තම් වෝට පම්ප් එක හරහා අපි කියන අපේ වගාවට ඕන කරන විදුලිය සපය ගැනීම නේද? ජලය සපය ගැනීම මේ කියන කාරණා ඔක්කොම අපි මේ වෙනකොට එහෙනම් ඉෂ්ට කරගෙන ටිකක් අදට වැඩිය සනීපෙන් ඉඳ තිබුණා.
1: අනිවාර්යෙන්ම.
0: තව ටිකක් කතා කරමු ඊළඟ පැයේදී. 7:57.

0: උදෑසන 8:01.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අජිත් මුතුකුමාරණ අයියාගේ සින්දුවක් ආමුද?
1: හා ආමු. කොට කාලෙකින් අහවන.
0: සමහර අය කියනවා ආපු. අජිත් මුතුකුමාරණ කියලා කියන්නේ ලංකාවේ වැටියෙන්ම කැසට් ප්‍රමාණයක් විකුණපු ගායකයෝ. බැලුවොත් අපේ නාමල් අයියා මතක් වෙනවා.
1: ඔව්.
0: නාමල් උඩුගම. ඊට පස්සේ ඔතනම ඉන්න පුළුවන් ඉන්නෝ ප්‍රවීණයි ඉන්නෝ ගොඩක්
1: ඉන්නෝ.
0: ඒ අත ඒ ඊට පස්සේ ඔය මෑත කාලේ වැඩියෙන්ම කැසට් පීස් එක නේද වැඩිපුරම විකුණපු, එහෙම නැත්නම් වැඩිපුරම විශේෂම අපේ ඔය විවිධ කණ්ඩායම් සමාජයේ ප්‍රසංග වේදිකාවේ ඒ හැම දෙයකටම ආදරය කරන ගොඩක් අය වැඩිපුරම ආදරය කරපු ලංකාවේ බස් එකකට නැග්ගත්, රෙකෝඩ් බාර් එකක් ළඟින් ගියත්, ත්‍රිවිල් එකකට නැග්ගත් නේද, සැලුන් එකකට ගියත්, හෝටල් එකකට ගියත් ඕන තැනක ඇහුණ හඬක් නේ.
1: ඔව්.
0: ඒ අජිත් අයියාගේ සින්දු අජිත් අයියා දන්නෝ බස් අජියා කියලා අයියා අජිත් අයියට කියන්නේ.
1: කියන්නේ බස්වල තමයි වැඩිපුරම සින්දු
0: කියන්නේ. මම්මලි බස් අජියා කියලා ඒක හරීම
1: සැහැල්ලුවෙන් සරලව කියනවා.
0: සැහැල්ලුවෙන් ගන්නවා. නේ?
1: ඔව්.
0: ඒ වට තරහරගෙන එහෙම නැහැ. එතකොට දැන් අජිත් පුතුකුමාරණයි මේ පෝස්ට් එකක් දාලා තිබ්බා. එයාගේ ගීත සම්බන්ධ කොපිරයිට් ප්‍රශ්න.
1: ඔව්.
0: තියෙනවනේ මේ කාලේ ওই කොපිරයිට් ප්‍රශ්න ටික. ඒව සම්බන්ධ එයා කිව්වා මගෙන් එහෙම කිසිම කොපිරයිට් ඉෂුව එකක් කාටවත් මම දාන්නේ නැහැ. ඕන කෙනෙක් මගේ ගීතයක් ගායනා කරත්
1: ඕන තැනක ගයන්න.
0: ඔව් ඊට පස්සේ අපි හිතමු කුට්ටියක් ඕක දැන් රීමේක් කරලා කිව්වා. ඔය වෙන වෙන ප්ලට්ෆෝම් වල පාවිච්චි කරා.
1: ඔව්.
0: කිසි ප්‍රශ්නයක් නැහැ.
1: හා.
0: එහෙනම් මම ඔවට ওই කොපිරයිට් ප්‍රශ්න වලට නීත්‍යානුකූල මගේ පියවර මම එහෙම තැනක නැහැ.
1: මං කෑ ගහන්නේ
0: නැහැ. ඒවා වෙන කවුරු හරි මං වගේ පෙනී හිටමින් ඉන්නවා නම් නේද?
1: ඔව්.
0: මේ අන්න ඒක ගැන මං ඔගලන්ව දැනුවත් කරන්න ඕන නිසායි මේක කිව්වේ. ඒ මගේ මැදිහත් වීමකින් තොර කතාවක්.
1: හා.
0: ඒ අය සම්බන්ධ ඔයා මොකක් හරි තොරතුරුවක් දන්නවා නම් මට කියන්න. කියන්නේ මම වගේ පෙනී හිඳලා හෝ මගේ සින්දු පාවිච්චි කරලා වෙන වෙන අය ඔය කොපිරයිට් ප්‍රශ්න ඕගල්ලන්ට දානවා නම්
1: ණයට වගේ.
0: ඔව්. ඉන්නවනේ සමහර. දැන් ඔයා වෙනුවට ඔයා ඒව ප්‍රශ්නයක් කරගන්නේ මම ප්‍රශ්නයක් කරගෙන තව කෙනෙක්ට ප්‍රශ්න ඇති කරනවා. ඒ වගේ දේවල් සම්බන්ධව යව දැනුවත් කරන්න කියලා එයාගේ ඒ අදාළ කන්ටැක්ට් කරන දේවල් නම්බර් සලම මනම් දාලා තිබුණා.
1: හා බලන්න කොච්චරද මනුස්සයද
0: කියලා. මම මේක කියන්න හේතුව අජිත් මුතුකුමාර කියන ගායන ශිල්පියාට ගරුත්වයක් ඉදියට. එයා එතුමාගේ ගීත අහන ඒ අජිත් අයියාගේ සින්දු අහන පරම්පරාව කවුද කියන එක පස්සේ වෙදාගමුකෝ.
1: ඔව් ඒක ඉතින් අපිට අදාළත් නැහැ.
0: ලංකාවේ හැම ගායකයෙකුටම ෆෑන් බේස් එකක් අපි කියන්නේ රසිකයෝ පිරිසක්
1: ඉන්නවා.
0: ජෝතිපාල මහත්තයාට ඉන්නෝ, අමරදේව මහත්තයාට ඉන්නෝ, චන්දන අයියට ඉන්නෝ,
1: චාමරට වෙනම
0: ඉන්නෝ. ඊට පස්සේ දැන් ඒ අය වලට වෙනම
1: ඉන්නෝ.
0: හරි. ඒ නිසා මේ අජිත් අයියටත් එහෙම ෆෑන් බේස් එකක් තියෙන ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. ඉතින් ඒ පෝස්ට් එක දැක්කම පස්සේ මට හිතුණා කවුරු කොහොම බැන්නත් නේද?
1: ඔව්.
0: බස් සජ්ජියා කියලා
1: බයිනවනේ.
0: ඔව්. ඒ අය වුණත් පොඩ්ඩක් විතර නිකන් එතන නතර වෙලා ආයි කියවන්න ඇති දෙපාරක්වත්. ඒ මනුෂ්‍යත්වේ මරු. නේ?
1: අත.
0: ඉතින් සමහර අය එක දේවල් වලට කියන්නේ ඒක මම මේක තව තැනකට ප්‍රශ්නයක් වෙන විදියට යදාගන්නේ. නමුත් ඔහු අගේ කිරීම උදෙසා එහෙමයි ඉන්නවා. කියන අජිත් අයියාගේ තව සමහර කලාකරුවෝ ඉන්නෝ
1: කුහක නැහැ.
0: ඔව් මේ ළඟදී කවුරු හරි මේ මම මතක ඉදිරි පොන්සිරි සොයිස මහත්තයා. ඔය වැඩසටහන ගණ ආපු වෙලාවේ එතුමන් එක්ක කතා කරනකොට අනේ මල්ලි මගේ සින්දු ඕන කෙනෙක් කියපු දෙයි.
1: ඒකනේ.
0: ඒ එහෙම ඉන්නවා. එහෙම ඉන්න අය මරු වාව් කියන එක කවුරුත් රිද්ද ගන්න එපා. එහෙම නොවෙන්නත් පුළුවන්. ඒක තම තමන්ගේ නේද?
1: කැමැත්ත.
0: මගේ සින්දුවක් වෙන කවුරු හරි කියනවට අකමැති වෙන්න පුළුවන්
1: මම.
0: ඔව්. ඒක මගේ පෞද්ගලිකත්වය. අර අපි මෙතනදි කිව්වේ මේ ඉතින් අජිත් අයියා ගැන තිබුණ සමාජ කතිකාවතත් එක්ක අජිත් අයියලා වගේ අයකින් සමහරවල්ලාට මේ වගේ දේවල් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ.
1: වෙන්නේ නැහැ නේද? ඇත්ත ඇත්ත ඒක.
0: සෑහෙන ප්‍රශ්නනේ තියෙන අජිත් අයියා අඳින විදිය.
1: ඔව්.
0: අජිත් අයියා කතා
1: කරන විදිහ.
0: ඒවත් ප්‍රශ්න කරගන්නවා. හරි. ඉතින් ලංකාවේ දැන් අපි දැන් රේඩියෝ එකක් ගත්තොත් රේඩියෝ ප්ලේලිස්ට් වල ඒ කාලේ ඕනම තැනක ඇහිච්ච සින්දුවක් මේ ඇහෙන්නේ. හරි. ඉතින් අජිත් මුතුකුමාර කියන්නේත් ලංකාවේ හොඳ ෆෑන් බේස් එකක් නේ.
1: හදාගත්ත කෙනෙක්.
0: ඔව්. දැන් අජිත් අයියා මතක් කරලා අපි මේ සින්දුව ප්ලේ කරන්නේ 8:11.

0: උදෑසන විනාඩි 14යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව ඒ දින එළිය කරයි.

0: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
1: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රනාම අමතන්න 0114 700යි 600යි
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
2: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
3: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
2: සුපර් ගමනක් පරිස්සමින් කිහිපෙන්න.
4: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: අපි සොයන්නේ
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
7: ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: 8යි විනාඩි 29 වෙලා. ලංකාවේ ජනප්‍රියම රේඩියෝ කපල්
1: අපි කියලා නම් කියන්න එපා.
0: නෑ නෑ. ඔයා දන්නවනේ මම ඒ තරම් අන්ධභක්තිකේ මෝඩ තකතිරු ආ
1: දෙයියනේ.
0: ගොන් එකෙක් නෙමෙයි කියලා.
1: දන්නවද?
0: අමුවෙම කිව්වා.
1: ඒක සැර වැඩි.
0: ඒක නිකන් අර සීතාම්බර සලුව වගේ. එහෙම හිතුවොත්. එහෙම හිතාගෙන සිටිය යුතු නෑ. ලංකාවේ ජනප්‍රිය දැන් අපි ගත්තොත් මෝර්නින් ෂෝ ලංකාවේ ජනප්‍රියම යුවලවල් කපල්
1: ගොඩක් ඉන්නවා.
0: යුවලද යුගල දෙකට ගන්න.
1: යුගල
0: ගොඩක් ඉන්නවා. අපිත් ඉතින් 15 වෙනියටවත් ඇවිත්
1: අපි දෙන්න දෙයනේ කියලා.
0: ලංකාවේ channel 14යි නම් අපි 15ට වගේ දී ඇති.
1: ඒ ඇති ඒත් හොඳටම ඇති.
0: හොඳටම ඇති.
1: වැඩිත් එක්ක.
0: මෙතන වාඩි වෙන්න ලැබීමම සතුටක්.
1: සතුටක් සතුටක්.
0: නැන් නමුත් ඊවනිං ඩ්‍රයිව් වල ලංකාවේ හිට්ම කපල් ගත්තොත්
1: ඒත් ඉන්නවා.
0: හිට්ම කපල් ගොඩක් ඉන්නවා. ඒ අතරේ අපේ දෙන්න ඉන්නවා.
1: අන්න අපිට සතුට වෙන්න පුළුවන් තැනක්.
0: කැලීන් පොපියුලර් අවෝඩ් සම්මාන රාත්‍රිය නේ. ඒක තියෙනවා මේ මාසේ 21 වෙනිදා. එතකොට ඒක 4 කැලීන් පොපියුලර් අවෝඩ් සම්මාන රාත්‍රිය.
1: ඔව්.
0: ඒක තෝරන මොස්ට් පොපියුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කපල් කියලා සම්මානය. හා. ඉතින් මේක ඊවනිං ඩ්‍රයිව් වලට විතරක් මේ ලඝු කරලා ගත්ත එකක් නෙමෙයි. සමස්ත මේ රේඩියෝ වල ඉන්න කපල්.
1: ඔව්.
0: දැන් මම ඔයා.
1: ඔව්.
0: චමිත් චාරු.
1: චාරු.
0: අහවලා අහවලා.
1: අහවලා අහවලි.
0: ඔව්. XY
1: ආ ඒකට කටිය ඉන්නවා.
0: දැන් ඕගොල්ලෝ සමාහල්ලාට වැඩි වගේ නම් උදේට මීටරේ හරවනවා වෙන. එහෙම තියෙන්න පුළුවන්.
1: පුළුවන් පුළුවන්.
0: අපි ඇත්තටම නෝ ඔන්න තව කපල් එකක්.
1: ආ
0: අන්න ඒගොල්ලෝ වෙන්න පුළුවන්. නැත්තම් ඒ කාලේ ඉඳලා හපු මෝර්නින් වල නේද? ජනප්‍රියම කපල් එක ඔය ගන්නේ පොපියුලර් අවෝඩ්ස් මනම් මනම් ගන්නම්ගේ සනාරෙන් පොපියුලර්.

0: තමයි යාම චාරු සම් මේ දෙන්නගේ ඊමින් ඩ්‍රයි එක ඇල් ලංකාවේ හීම
1: පොපියල බිලා තියෙන
0: ඒ ඉන්න සුපර් හිට්ටකින් ඉති මේ දෙන්නට සම්මානය ගණ්ඩ පුළුවන් තව චන්ද පොඩ්ඩක් දාගණ්ඩ ඕනි අපි
1: ගලන්ගේ පොඩි සපෝට් එකක් ඕන්

0: ඔන්න ගිය. ගියාට පස්සේ ඔගේ උඩම තියෙන පෝස්ට් එකක් තියෙනවා. පින් කරලානේ තියෙන්නේ.
1: ඔව්.
0: හරි. popular award nominate post එක. ඒක තියෙනවා ලීක. හරි. අපි වෙනුවෙන් මේ උත්සාහය දරන්න පොඩි වෙලාවක් කරා.
1: ඔව් අනේ මොකක්ද අනේ.
0: හ්ම්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා රේඩියෝ කැටගරි සිලෙක්ට් කරන්න.
1: හා.
0: රේඩියෝ කැටගරි.
1: හ්ම්.
0: වෙන වෙන ඒවා දාන්න එපා. කුකරි එහෙම ඒවා නෙමෙයි.
1: රේඩියෝ
0: කැටගරි.
1: හ්ම්.
0: එතනින් most popular radio program couple select කරන්න.
1: හ්ම්. මොකද?
0: most popular program couple එක select කරන්න.
1: අන්න. හා.
0: ඊසේ අමිත් ගේයි චාරු ගේයි ලස්සන ෆොටෝ එක වෝට් කියලා යටින් කෑල්ලක්
1: තියෙන.
0: රුක්කානුයි කාජල්. හරි. අම්මයි පුතයි වගේ පේන ඔබට ගණන් ගන්න එපා. හරි හොරතල්
1: දෙන්නේ.
0: මේ දෙන්නට වෝට් එකක් දෙන්න. ඒ වෝට් කියන එක ක්ලික් කරාම ඔයාගේ වෝට් එක ඒකට ඇඩ් වෙනවා. මේක වටින්නේ එක්කෙනෙකුට මේ හැම වෝට් එකක්ම පියෝ වෝට් එක. මේ සම්මානෙ වෙන වෙන ක්‍රමවලට උස්සන්න බෑ. අපි හරියට මේ කැම්පේන් එක කර අපිට දිනන්න පුළුවන්.
1: ඔව්. එහෙම වෙන්න බෑනේ.
0: මොන ජනතා ඡන්දේ මේකක් පත් කරන්නේ.
1: මේ අගවැතිනි වෙන්න නතුල.
0: සමා වෙන්න. චමිත්ලා ගෙදරින් ආගෙන ඉන්නත් ඇති.
1: ඊට පස්සේ
0: අපි ගමු
1: කරන්න කතා කරන්නේ.
0: ඊට පස්සේ.

0: ਹਟੀ ਐਸਐਮਐਸ ਦਾਣਾ ਵੋਟ ਦਾਣਾ ਐਸਐਮਐਸ ਕਹਨ ਬਾ ਵੋਟ ਹੈ ਦਾਣਾ
1: ਇਹ ਕਿਨੇ ਵਾਂ ਬੈਲੂਏ
0: ਬੜੀ ਆ ਉਹ ਕਰ ਗੰਨੇ ਪਾ
1: ਐਸਐਮਐਸ ਨੇ ਵੇਈ
0: ਵੋਟ ਵੋਟ ਵੋਟ ਕਰਨ ਤੀਨ ਰਾਈਟ ਹਾਰੇ එහෙනම් අපි ඉක්මනට මතක් කරගන්න අපේ අනුග්‍රාහකයෝ අතර ඉන්න ක්‍රිමිරාජ නිෂ්පාදන පොඩ්ඩක් වගේ නිකන් බඩේ අපහස්තාවයක් දැනනවා නම් ක්‍රිමිරාජ කරලක් ගන්න ඒක දාන්න අඩු කෝප් එකට
1: හරි
0: දාලා ඔකට දෙහිය මුල් ටිකක් දාන්න පොඩ්ඩක් නිකන් දෙහි බින්දු 3-4ක් දාලා ඔක හැන්දකින් චුට්ටක් චිරිත් චිරිත් ගාලා මෙව්වා
1: හරි
0: ඊට පස්සේ එක උගුරට ගාලා ගහලා
1: ගුඩ්ගුඩිස්ක
0: ඉවරයි ක්‍රිමිරාජ නිෂ්පාදන ඔයාගේ බඩ අපහසුතාවයන්ට විශේෂම ලදරු පණු රෝග සඳහා හරියටම හරියන විසඳුම වසර 77ක විශ්වාසයත් එක්ක
1: 0152 753 889 කියලා කියන්නේ මේ ක්‍රිමිරාජ නිෂ්පාදන ඕනම නිෂ්පාදනයක් ගෙදරට හරි වෙළඳසැලට හරි ෆාමසිට හරි ගෙන ගන්න පුළුවන් නම් එක 0152 753 889
0: ඒ RDB ගැන මතක් කරේ දැන් මේ දැනුයි
1: මතක් කරන්න යන්නේ
0: ක්‍රිමිරාජ ගැන තමයි කියුවේ RDB කියලා කිව්වම ඔයා දන්නවනේ FD එකක් ඕපන් කරන කතාවනේ කියන්න තියෙන මාස 3-6-9
1: ඔව්
0: ඔයාලා කැමති විදියට ඉතින් හොඳ බැංකුවක ලංකාවේ තියෙන නේද ප්‍රසිද්ධයි වගේම ආරක්ෂිතයි සමහර ඒවා තියෙනවා ලොකු ප්‍රසිද්ධියක් තියෙනවා සත පහකට විශ්වාස නැහැ මේ සල්ලි දාලා මාසෙකට විතර පස්සේ කියනවා account එක හරි නෑ
1: මැනේජර් නෑ හොයන්නවත් නෑ ඉතින්
0: හැකර් මැනේජර්ස්ලා ඉන්නවනේ
1: ඔව්
0: ඉතින් ඒ වෙන් ඔක්කොගෙම පරිස්සම් මේ මේ කියන RDB බැංකුව ඉතින් ළඟම තියෙන ශාඛාවට යන්න බ්‍රාන්චස් 272යි රට පුරාම RDB ගැන ඒ කිව්වේ ටෝමේකේ අර මේ ස්පෙයා පාර්ට්ස් වෙඩි
1: ඔව්
0: නේද අමතර කොටස් විකුණන්න ඔයාට පුළුවන් දැන් ඔයා ඒජන්ට් කෙනෙක් වෙන්න කරන්න තියෙන වර්ගාඩි 200ක පොඩි කාමර කෑල්ලක් හොයාගන්න පාර අයිනේ වෙන්න ඕනේ
1: ඔව්
0: ගොඩාක් දුර පාරෙන් ඇතුළට එන්න බෑ මේ
1: ස්පෙයා පාර්ට්ස් ගන්න
0: ඔව් අපි උනත් කැමති මේන් රෝඩ් එක අයිනේ තියෙනවා
1: ඔව්
0: වර්ගාඩි 200යි ඔයාට බැංකුව අපකරයක් තියන්න පුළුවන්ද පුළුවන්
1: පුළුවන්
0: කීයක්ද කියලා කතා කරගන්න නම් මෙන්න මේ නම්බර එකට ඔයා මැසේජ් එකක් තියන්න
1: 0764 23 94 27
0: ආයිකේ
1: 0764 23 94 27
0: ඒ තමයි ඩෝමා මාක්ස්පෙන් ගෲප් එකේ ඩෝමා කියලා කියන්නේ ලංකාවට නේද ස්වයංක්‍රීය වීකිටි මයන්ත්‍රය විදියට හඳුන්වලා දුන්න මේ මෑත කාලේ තියෙන හොඳම ප්‍රමිතිගතම කාර්යක්ෂමතාවයෙන් වැඩි ඔහාගේ බජට් එකට ගැලපෙන මැෂින් එක ඒ ඩෝමා ඒජන්ට් කෙනෙක් විදියට ස්පෙයා පාර්ට්ස් අමතර කොටස් විකුණන නලවි නියෝජිතයෙක් විදියට වාට එනම් දැන් වැඩ පටන් ගන්න අවස්ථාවක් තියෙනවා පැල්වත්ත නිවසින් එන පැල්වත්ත අයිස්ක්‍රීම් ගැන අපි මෙතන කලින්
1: කතා කරා
0: දැන් අපි කතා කරමු පැල්වත්ත කිරිපිටියක ගැන
1: උදේම කිරිවීදුරක් බොන්න තියෙනවා කියන්නේ ඉතින් දවසම ආයේ ෆ්‍රෙෂ් වෙලා යනවා ආයේ කතා කරන්න දෙයක් නැහැ හැබැයි අපි බොන කිරිවීදුරෝ මොන වගේ කිරිවීදුරුවක්ද කියන එක තීරණය කරන්න ඕනේ ඔය ඉතින් ඒ හින්දා හැම වෙලේම දේශීය නිෂ්පාදන පාවිච්චි කරන්න ඒ හින්දා තමයි අපිට පැල්වත්ත අපේ පැල්වත්තට අඳුනලා දෙන්න පැල්වත්ත කිරිම පාවිච්චි කරන්න නිතරම මොනවාද අපේ රටේ දේශීය නිෂ්පාදනයක් හින්දා බය වෙ නැතුව පාවිච්චි කරන්න වස විස නැහැ
0: හරි එහෙමනම් තව සින්දුවක් අහමු අහලෙමු ඉක්මනට

0: தெல்டி மொபைல் ஃபைபருக்கு கேதனம் ஃபிட் கரன் ஒக்கும டிவைசஸ் கனெக்ட் கரன் கேமிங் வேர்ல்ட் லோ லேட்டன்சி ஃபாஸ்ட் அண்ட் ஸ்டேபிள் அன்லிமிடெட் தோரகன பேக்கேஜ் ரசா எஸ்எல்டி மொபைல் ஃபைபர்
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077777374.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
4: ටේකියා සුරකින් මගතොට.
5: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
6: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: උදෑසන 8:49.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
12: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: AI ගැන අපි පහුගිය දවස්වල කතා කළා. ලෝක ධනවත්ම මිනිස්සයා එලොන් මස් කිව්වනේ ඉදිරි වසර 10 තුල AI සහ රොබෝ තාක්ෂණය සහ ලෝකයේ ධනය කියන දේට තියෙන අර්ථය මුලින්ම වෙනස් වෙනවා කියලා.
1: ඔව්.
0: මොකද මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණයටත් වඩා භාණ්ඩ හා සේවා නිපදවන්න යන්ත්‍රවලට පුළුවන් වුණාම සල්ලි භාවිත කරන්න තියෙන අවශ්‍යතාවය ගොඩක් අඩු වෙනවා.
1: අඩු වෙනවා.
0: මේ එන අලුත් යුගය ඔහු හඳුන්වන්නේ අසීමිත සම්පත් තියෙන යුගයක්. Age of amazing abundance.
1: වඩා පැල.
0: Abundance. Abundance.
1: Okay.
0: දැන් තව අවුරුදු කීපයකින් මිනිසා කරන මානසික සහ ශාරීරික වැඩවලින් කොටසක් AI කරන.
1: ඔව්.
0: ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතේට සල්ලි කියන දේ අඩාලම නැති කාලයක් කියනවා. ඒ කියන්නේ තාක්ෂණයත් එක්ක ලෝකයට වෙනස් වෙන්න වෙන වේගය තියා බලද්දි අනාගතයේදී සල්ලි හොයනවට වඩා අපේ දැනුම සහ කුසලතා වර්ධනය කරගන්න එක කොච්චර සෑහෙන්න වටිනාකමක් තියෙනවද? මේ සල්ලි වලට වටිනාකමක් නැති වෙන්න යන අනාගත ලෝකය ගැන එලොන් මස්ක් කියන්නේ එහෙම. ලෝකේ ලොකුම සල්ලිකාරය කියන ඉස්සරහට සල්ලි වලට
1: සල්ලි ඕනේ නැහැ කියන
0: මොන ජෝක් තමයි වුණා. එයා එහෙම කිය කිය අපිව මේ කඩා කප්පල් මානසිකත්වයකට ගෙනල්ලා මෑන් හම්බ කරනවා.
1: ඔව්
0: නේ
1: අපි හම්බ කරයි කියලා බයටද දන්නේ නැහැ.
0: අපි මේ හම්බ කරගන්න try කරනවා. අපි බලනවා අදට වැඩිය ලබන අවුරුද්දේ කොහොමද මීට වැඩිය හොඳ ආර්ථිකයක් හොඳ ආදායමක් ලබන්නේ කියලා. එයා කියනවා හම්බ කළා වැඩක් නැහැ ඉස්සරහට.
1: දැන් එයා බයයි අපි හම්බ කරයි කියලා. ඒක තමයි කියන්නේ.
0: අපි ආව පහු කරයි කියලා. අපිට මේ හම්බ වෙන salary එක එහෙම ළඟින් යනවනේ ඒගොල්ලන්ගේ නේද?
1: ඔව් එයා බයයි ඒකට.
0: නවා ගන්න salary එකේ මාසෙට කීයක් ඉතුරු කරනවද කියලා මං ඇහුවොත්. කීයක් ඉතුරු කරනවද?
1: නිශ්චිත ගාණක් කියන්න පුළුවන් ඉතුරු කරන.
0: බෑ. නිකරුණේ වියදම් කරන ප්‍රමාණය. අරක්කු වලට සිගරට් වලට.
1: අඳු.
0: නැඳුම් අඳින්න නැතුව ඉන්න බෑ.
1: නෑ නෑ ඔය චූර් නැඳුම් මං කියන්නේ.
0: මොකක් හරි මිලි බහ ගන්න එකක් යන්න ඇති කියලා කිය. හරි. අරක්කු සිගරට් යාළුවන් එක්ක එහෙම ඇවිදින්න අනවශ්‍ය ගමන් බිමන්. අනවශ්‍ය කෑම. ඒවත්
1: තියෙනවා.
0: හරි. රෙවෙල් තුනේ කන්න ඕනේ.
1: බෑ.
0: මේල් 3යි 4යි කියෝ. මේල් 3යි ටී එකයි ප්ලේන් ටී එකයි කුම්බිවා මම දවසට යන වියදම අනවශ්‍ය විදියට එපා. රෑට කන්න හිතනවා කියමු අපි හිතමු කොත්තුවක්. හා. කොත්තුවක් 900යි. පාම් භාගයක් කෑවොත් 100යි. හොදියකට 150යි 250යි. රුපියල් 650ක් ඉතුරුයි. අන්න එහෙම ඉතුරු කරලා රටවල් හදන්න.
1: නේද අයියනේ. වයිෆ් ටුඩේ යන්නේ පිට කි.
0: උදේට කන්න හිතෙනවා බත් එකක් පාන් කාලකුත් එක්ක. එපා. පාන් කාලට යන ගාන අඩු කර. 100ක් ඉතුරුයි. කැන්ටින් එකට ගියාම ටී එකක් බොන්නේ දෙනවා වඩේ එකක් කාලා. ටී එකක් බොන්න එපා එහෙනම් ප්ලේන් ටියක් බීලා වඩේ එකක් ගන්න.
1: නැත්නම් වඩේ එපා.
0: නැත්නම් වඩේ එක අයින් කරන්න. හරි. එතකොට රුපියල් 20ක් 30ක් 50ක් කර ඉතුරුයි. දවසට ඒ වගේ ටී දෙකක් බිව 100යි. 100 වැඩි කිරීම 30 මාසෙට කීයද? කීයද? කීයද? කීයද? අන්න එහෙම ඉතුරු කර.
1: අනේ දෙයියනේ.
0: ඉතුරු කරලා FD එකක් හත්තා. දැන් මේ දවස්වල අපි RD බේක් ගැන කියනෝ හොඳ රේට් එකක් දෙනවා FD එකට. ඉතින් වැඩිම පොලි අනුපාතයක් ලබා ගන්න මාස 3 6 9 ඔයා ඉතුරු කරන මුදල හරිතැනක පරිස්සමට තියනවා නම් RDB එක.
1: ශාඛා 272ක් තියෙනවා. එහෙනම් ළඟම තියෙන ශාඛාවට යන්න ඔයා මහන්සියෙන් හම්බ කරන සල්ලි ඉතුරු කරගෙන පරිස්සම් කරගෙන ඉන්න සල්ලි ටික පරිස්සම් සාගත තැනක දාන්න. එහෙනම් ඉතින් RDB බැංක එක තමයි.
0: ඊට පස්සේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන මතක් කරන්න ඕනේ මේ පැයෙන් යන්න කලින්.
1: මතක් කරමු ආට පුළුවන් මෙන්න මේ තැන්ට ගිහිල්ලා ඒ කියන්නේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට ගිහිල්ලා ඇසේ සුදේවත් කිරීමේ සත්කම ඒ වගේම දිය වැඩි ආසායනය ග්ලූකෝමා ආසායනය ලමාක්ෂ ආසායනය ස්කන් අඩි සේවා බාහිර රෝගියාංශ මෙන්න මේ සේවාවන් හැම එකක්ම එකම වහලක් යටින් ගන්න කතා කරනවා නම් 0706 478 478 01 1 785 858

0: වෙලාව පෙරවරුණ අවයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහස.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංකලීන රචි
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: ඉන්දිය ආරක්ෂක අමාත්‍ය රාජනාත් සිං මහතා නිල සංචාරයක් සඳහා අද දෙවෙනි පැමිණීමට නියමිතව තිබෙනවා අද සිට ලබන දහවනතාව දක්වා ඔහු මෙරට රැඳී සිටීමට නියමිත අතර දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක්. සිය සංචාරය අතරතුර රාජනාත් සිං මහතා ජනාධිපති අනුර කුමාර සනායක අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාභර සූරි සහ ආරක්ෂක අමාත්‍ය ශ්‍රේලේකම් සම්පත් තුයිකොන්තා යන මහත්ම මහත්මීන් ඇතුළු ඉහළ පිළිල ධාරීන් හමුවීමට නියමිතයි. පසුගිය වසරේ ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අවසන් කළ ඉන්දු ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා කිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී සමාලෝචනය කිරීමට නියමිත බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. වසර 38කට පසුව ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත වීමද මෙම සංචාරයේ විශේෂත්වයක්. මේ අතර රාජනාත් සිං මහතාගේ සංචාර හේතුවෙන් කොළඹ නගරයේ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා ගමන් ගන්න අවස්ථාවලදී කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය අවස්ථානුකූලව සීමා කිරීමට පියවරගෙන ඇති බව කොළඹ රථ වාහන කොට්ටාසිය සඳහන් කළා. මියමිහි අනතුරටපත් ගුවන්යානයේ පියසර දත්ත සටහන් යන්ත්‍රය සුවකින තිබෙනවා. මෙම පටිගත යන්ත්‍ර විශ්ලේෂණය කිරීමෙන් අනතුරට හේතුව අනාවලිය කර ගැනීමට හැකිවනු ඇති බවයි ඇමරිකා රුජාතික ප්‍රවහන ආරක්ෂක මණ්ඩලයේ පවසන්නේ. බෝයින් 767 වර්ගයේ මෙම භාණ්ඩ ප්‍රවහන ගුවන්යානය පසුගියදා මියමි ගුවන්තොටුපලේ ධවලපතේ ඉක්මවා ගොස් වාහන දෙක ගැටි ගිනි කැරීමට ලක්වුණා. අනතුරෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. මෙලෙස ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට.
5: 24 පෑම සිරුවෙන් ලක්ක

0: ලස්සන සිින්දුවක්.
1: ලස්සන ඉවර කරයක.
0: පොඩි හම්ම එකක් දුන්න. මේ අපි අලුත් පැයකින්නේ.
1: අන්තිම පැය.
0: මේ පැය මුලම අපි විජය තේකොළ ගැන මතක් කරලියම්. තේකොළ නියම තේකොළ සෙට්ුනේ නැත්තම් අපි බොන ටී එක ප්ලේන් ටී ඉවරයි.
1: වැඩක් නැහැ.
0: හරියට කහට ආවෙ නැත්තම් ඉවරයි. සමහර ඒවා තියෙනවා කොච්චර මෙව කරත් කහට නැහැ කියලා කියන. පාට නැහැ. කහට පාට ඔය ඔක්කොම තියෙන රස සුවඳ නේ.
1: හිතේ කහට තමයි නැත්තම් දාන්න
0: වෙන්නේ. ඔව්. දැන් ප්ලේන් ටීක් කියලා කිව්වම ක්වොලිටි එකට තියෙන්න ඕනේනේ. ඔකට ඉඟුරු කෑල්ලක් එහෙම දාලා ගත්තම ඔය සැර මොන හරි කාලා එහෙම ප්ලේන් ටීක් බොනවා කියන එක නිකන් ඒක නිකන් මස්ට් එකක්.
1: මාරයි නේද?
0: ඔය ෂී ජින්පින් දන්නවනේ. ෂී ජින්පින්.
1: ඔව්.
0: ෂී ජින්පින් චීනයේ ජනාධිපති. එයා ගොඩක් ප්ලේන් ටී වලට කැමතියි. හැබැයි තේ ඒගොල්ලන්ට හොඳම තේ හම්බෙනවා.
1: හම්බෙනවනේ.
0: අපිට හම්බෙන්නේ ඩස්ට් එක ගොඩක් තැන්වල. හරි. ඉතින් ආ හොඳ ප්ලේන් ටී ෆෑන් කෙනෙක්.
1: හරි.
0: කොෆිත් එහෙමයි ප්ලේන් කොෆි බ්ලැක් කොෆි
1: ෆෑන් කෙනෙක්.
0: ඒත් එහෙමයි. ෂී ජින්පින් ගැන කිව්වේ. ඒ කොහොමනත් මේ අපි ගෙදර ප්ලේන් ටීක් හදාගත්තත් හොඳම තේකොළ එක පාවිච්චි කරන්න ඕනේ. අපි කියන්නේ අපේ යෝජනාව විජය තේකොළ නේ. මාකට් එකේ තියෙන හොඳම තේකොළ පැකට් එක තියෙන විජය බ්‍රෑන්ඩ් එකෙන් ඉතින් අනුකර නිෂ්පාදන තියෙනවා පරිස්සමෙන් ගන්න. හරි. ලෝකේ බලවත් රටවල් අතරින් එකක් වෙන චීනය පාලනය කරන්න එකම එක පක්ෂයකින් වදන්නෝ. ඒ පක්ෂයේ ප්‍රධානිය තමයි චීනයේ ජනාධිපති ඔය කියන කවුද? ෂී ජින්පින්.
1: ෂී ජින්පින්.
0: හැම අවුරුදු පහකටම වතාවක් චීනයේ ජාතික කොංග්‍රසයේ රැස් වෙලා චීනය පාලනය කරන බලවත්ම මිනිස්සු හත් දෙනා තෝරනෝ. මේ හත් දෙනා අතරින් මුලින්ම එළියට එන කෙනා තමයි ඊළඟ අවුරුදු පහට චීනයේ නායකයා
1: වෙන්නේ.
0: 2022 ඔක්තෝබර් මාසයේ විදිහට මුලින්ම එළියට ආවේ කවුරුත් නෙවෙයි අවුරුදු 10ක් තිස්සේ චීනය පාලනය කරන ෂී ජින්පින්.
1: හරි.
0: මේක සාමාන්‍ය සිදුවීමක් නෙවෙයි. චීනයේ ජනාධිපති කෙනෙක්ට පාලනය කරන්න පුළුවන් උපරිම කාලය වසර 10යි. මේ තිබුණ නීතිය ෂී ජින්පින් අහෝසි කළා දැන්.
1: හරි.
0: දැන් එයා චීනයේ ජීවිතාන්තය දක්වා නායකයා වෙන්න යන.
1: වා.
0: මාවෝ සේතුන් ගැන අහලා ඇති.
1: ඔව්.
0: මාවෝ සේතුන්ට පස්සේ චීනයේ බිහි වුණ බලවත්ම ආඥාදායකයා ෂී ජින්පින් කියලා කියනවා. හැබැයි මේ කතාවේ තියෙන පුදුම හිතෙන කොටස තමයි
1: මොකද?
0: මේ ෂී ජින්පින් අද මේ තරම් බලවත් වෙන්න පාර කැපුවේ ෂී ජින්පින්ගේ පොඩි කාලේ ජීවිතේ මුළුමනින්ම විනාශ කළ දැම්ම අර කියපු මාවෝ සේතුන්. රජකුමාරීෙක්ට වගේ සැප පහසු ජීවිතයක් තිබුණ ෂී
1: හරි
0: ගමකට පිටුවහල් වෙලා දහදුක් විඳලා ආයෙත් මේ තරම් ලොකු බලයක් අල්ලගත්තේ කොහොමද? මේක තමයි කතාව. මේ කතාව පටන් ගන්න ෂී ජින්පින් ඉපදෙන්නක් කලින් ඒ කාලේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය ඒ වගේම චීන පාලනය කරපු ජාතිකවාදී පක්ෂය දරුණු සිවිල් යුද්ධයක් තිබුණා. කොමියුනිස්ට් පක්ෂයේ රතු හමුදාව
1: හරි
0: මේ හිටියේ හොඳටම පරාද වෙන තත්ත්වයක. ඒ නිසා රතු හමුදාව තීරණය කළා ජාතිකවාදීන්ගේ ඔය වටලණිකේ මිදිලා සතපුම් දහස් ගාණක් ඈතින් තියෙන ආරක්ෂිත තැනකට පලා යන්න පැල්ල ගියා.
1: හරි.
0: මේ ඓතිහාසික පසුබෑම තමයි දිගු ගමනක මේ ඉතිහාසය කියලා කියන්නේ. ලක්ෂයකට වඩා පිරිසක් මේ ගමනට එකතු වුණා. සතුරන්ගේ ප්‍රහාර, කුසගින්න, ලෙඩ රෝග මේ හින්දා මේ ලක්ෂය විතර එකතු වුණත් මගදි මැරුණා. මේ ගමන අතරමඟදී රතු හමුදාවේ නායකයෝ මාවෝ සේතුන්ට ලැබුණා. ඔහු ගරිල්ලා උපක්‍රම පාවිච්චි කරා. ඉතුරු වුණේ 8000ක් විතර පිරිසක්. ඉතින් ඔහොමම ඇවිල්ලා චීනයේ පාලනය ගැන කතා කරනකොට මුලින්ම තේරුම් ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔය පක්ෂ තීරණ ගන්න ලොකුම කණ්ඩායමක් තමයි මධ්‍යම කාරක සභාව කියලා
1: කියන්නේ.
0: හරි. ඊට පස්සේ පොලිට් බියුරෝ කියලා එකක් තියෙනවා. මාවෝ සේතුන් කමියුනිස්ට් පක්ෂේ නායකයා වුණාට පස්සේ එයාගේ තමන්ගේ බලය තහවුරු කරගන්න පක්ෂයේ නීති වෙනස් කළා. ඉතින් ඔහොම ඇවිල්ලා 1949 සිවිල් යුද්ධයෙන් දිනලා මහජන චීන සමූහ ආණ්ඩුව හදනවා. හරි. චීන ජනාධිපති දැන් ඔය ෂී ජින්පින්ගේ තාත්තව රජයේ ඉහළම තනතුරකට පත් කරනවා. හරි.
1: හරි.
0: එතකොට තාත්තගේ බලයෙන් හින්දා පුංචි ජින්පින් ලස්සනයි. පුංචි ජින්පින් ඒ කාලේ රජකුමාරයෙක් වගේ සැප සම්පත් ලැබුවා.
1: හරි.
0: ඉතින් අර එයා හොඳ විප්ලවවාදියෙක් වුණාට මාවෝ සේතුන් හොඳ පාලකයෙක් නෙවෙයි. එතකොට එයා දැම්මේ එයාට ඕන ඕන අයව තමයි තනතුරු වලට දැම්මේ. ආණ්ඩුවේ වැරදි තීරණ හින්දා චීනයේ මිනිස්සු මිලියන 40ක් ඒ වගේම මිලියන 80ක් විතර ප්‍රමාණයක් මැරලා ගියා කියන මහා සාගතයක් ඇවිල්ලා. ඉතින් ඔන්න ඔය වගේ නරකම පසුබිමකින් ඇවිල්ලා තමයි මේ දේවල් දැකලා ඒ අත්දැකීම් අරගෙන තමයි අද දවසේ අපි කතා කරන ඔය ෂී ජින්පින් කියන නායකයා බිහි වෙලා
1: තියෙන්නේ.
0: හ්ම්. එහෙනම් මිනිස්සුන්ගේ ජීවිතවල නරකම කාලෙ ඉන්නේ මේ මිනිස්සුන්ව ශක්තිමත් කරන්න. නේ?
1: ඔව්. හොඳ කාලයක් උදා වෙන්න.
0: ඔව්. ඉතින් ඒ අත්දැකීම් තියෙන නිසා දැන් ෂී ජින්පින්ව හොල්ලන්න කාටවත් බැහැ.
1: හ්ම්.
0: බලන්න ලෝකේ වෙනස් වෙන හැටි.
1: පුංචි ජින්පින් දැන් ඉන්න තැන.
0: ඔව්. හ්ම්. ඉතින් ඔය චීනය ගැන අද කතා කරනකොට අපි කතා කරන ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් හන්දරත් අයිතිවාසිකම් කියනවා කිය. හරි.
1: අනේ දී හාවනම් අපි ඈ.
0: හන්ද ඔයාගේ හාව අපි.
1: ආ හැබැයි පොයින්ට් නේ මාඩු දෙන්නත් උනේ.
0: රයිට් ඒ කොහොමුණත් මේ ෂිම්පින් ජිම්පින් ජිම්පින් කිය කතාවෙන් අපි ගත්තී. හරි. එයා ඇවිල්ලා අද මේ ලෝකේ බලවත්ම මිනිස්සෙක් උනේ කට්ට කාලා කට්ට කාලා. නේද?
1: කට්ටම කාලා.
0: එතනින්ම තමයි ජීවිතේ වෙනස් කරන්නේ. අත්දැකීම් තමයි මිනිස්සුගේ ජීවිත වෙනස් කරන්නේ. ඒ නිසා අද ඔබට අමාරු වෙන්න පුළුවන්. හැබැයි කවදා හරි දවසක ඔබ මේ රටේ ජනාධිපති වෙන්නත් පුළුවන්.
1: ඈ? එහෙම පදිනන්න පුළුවන්.
0: ඒ මොකද්ද?

0: වෙලාවුදේ 9යි විනාඩි 18යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: විශේෂ පුලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111 ශනි ගැමතුම් 19:16.
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 400 600
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
4: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
5: දැන් අපිම ඔය පෞගේ කාලේ ගස් කපලා ඉඩං එලිපෙහෙලි කළා නේද?
6: ඔව්.
5: අපිම කරපු මෙව්වැකේ ප්‍රතිපාක අපිට
6: පෙළලා ඉන්නවා.
5: මේක ලෝකෙම ගත්තා මෙහෙම තමයි කියන්නේ. මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා තමයි මේ ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහලා
6: තියෙන්නේ.
5: දැන් ඒ හින්දා අපි මේකට විසඳුම් දෙමු. දැන් එළියේ පොඩි වතුර බාල්දියක් භාජනයක් තියෙන එක
6: ඔව්
5: මේ කාලේ කරන්න. සතෙක්ට කුරුල්ලෙක්ට නේ ඔය හරි උඩ අත්තක හා ඒක කරන්න කියලා යෝජනා කරන්නේ. දැන් අපිට මෙච්චර අමාරු නම්
6: ගලන්ට කොහොම අමාරු ඇත්ද?
5: කොහොම දැනෙනවා ඇතිද මේ උණුසුම් කාලගුණ තත්ත්වය නිසා
6: ඉල්ලන්නද?
5: දැන් ඔය කිරි වෙහෙර මූලික කරගෙන මේ දැවැන්ත ජල බවුසර භාවිත කරලා දිනපතා ජලය ලීටර් 24,000ක් බුත්තල කතරගම් ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව වනසතුන් ගැවසෙන ස්වභාවික දිය කඩිති වෙත මුදාහරින ක්‍රියාවලියක් පටන් අරන් තියෙනවා.
6: අනේ හොඳයි.
5: ඉතින් පෞගිය වසරෙත් මේක සාර්ථකව කෙරුණා. අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නායකහාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. පරිසර විද්‍යාත්මකව බලනකොට වියලි කලාපීය ලක්ෂණ පෙන්වන අය යාල වගේ පරිසර පද්ධතියක ඉන්න ආසියානු අලියෙක් හරි දවසකට ජලය ලීටර් 150යි 200යි ප්‍රමාණයක්
6: බොනවා.
5: එයාට අවශ්‍යයි. ඉතින් වනාන්තර තුල ජලය හිඳිලා ගියාම සතුන්ගේ ආහාර ජලය නේද කියන එකේ අඩුපාඩු දැනනකොට මිනිස් වාසස්ථාන වෙත එන්න පටන් ගන්නවා. ඉතින් මේවට විසඳුම් ඒ ආවේ නැති වුණත් ඒ සත්තුන්ට අවශ්‍ය කරන නේ ඒ පහසුව සපයන්න මේ වෙනකොට කිරිවෙහෙර මූලික කරගෙන ව්‍යාපෘතියක්

0: ක්‍රියාත්මක වෙනවා. ඉතින් හැමදාම අපි කතා කරනවා මේ ප්‍රශ්න කතා කරනවානේ. ගරුතර ස්වාමීන් වහන්සේලාගේ හැසිරීම අනම්මනම් ගැන මේවා සෝෂල් මීඩියා වල ක්ලිප් දාලා වෛරල් කරලා මාර ට්‍රෙන්ඩින් කරන පේජ් වලට එහෙම මේවා පේන්නේ.
1: හොඳ පේන්නේ.
0: ඉතින් මේ කලාපංක 3 4 5 කියන කලාපවල ඔය ජාතික මේ මේ යාල ජාතික වනෝද්‍යානේ. ඒ තනිකර ජල මූලාශ්‍රය තිය කඩති හිඳිලා ගිහිල්ලා තියෙන. ඒ නිසා තමයි මේ අවශ්‍ය කරන වටපිටාව හදන්න කිරිබෙහෙර රජමහා විහාරයේ මූලික වෙලා
1: තියෙන්නේ.
0: ඉතින් බොහොම ගෞරවයෙන් මතක් කරනවා කොබෝක ධම්මින්ද නායක හාමුදුරුවන් මේ මේකට ලබා දෙන නායකත්වයේ ගැන. එතකොට කිරිබෙහෙර විහාරවාසී අනිත් ස්වාමින් වහන්සේලා මේකට ප්‍රදේශයේ ඒ වගේම දානපතියන්ගේ නේද? මෙයාට අවශ්‍ය කරන මේ ජල බෞසර් එහෙම මේ මැදිහත් වීම කරගෙන බොහොම අපූර්වවට මේ වැඩේ සිද්ධ වෙනවා.
1: ඔයාටත් පුළුවන් ගෙදර ඔන්න ඔය වැඩි පොඩියට කරගෙන යන්න.
0: හරි, දැන් අපි මතක් කරන්න ඕනේ ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන මේ පැයදිත් අපි කතා කරනවා. ක්‍රිමිරාජ නිවසින් ගැන දැන් අපි කතා කරමු.
1: මොකද
0: මෙව්වා එක
1: සඳුන් පැනියද?
0: නෑ
1: නෑ.
0: තවමනක් තිය
1: බැල්මි පැනිය තියෙනවා.
0: නෑ.
1: එතකොට අපේ යව තියෙනවා.
0: නෑ.
1: එතකොට නාගරාජ තයිල
0: නෑ.
1: කුරුලෑසුව
0: කුරුලෑසුව
1: ආරියට හරි
0: කියන් බලන්න. කුරුලෑසුව එක
1: කුරුලෑසුවේ ගැන කිව්වොත් එහෙම දැන් ඔයා නිතරම දූවිල්ලට එහෙම නැත්නම් අවුවට නැත්නම් ඔන්න ස්ට්‍රෙස් එකට හරි මේ පිම්පල්ස් එන්න පුළුවන්. එතන මේ පිම්පල් එකක් ආවට පස්සේ අපි සෑහෙන මානසිකව වැටෙනවා, විශේෂයෙන් ගෑනු ළමයි. ඉතින් එහෙම වැටෙන්න ඕනේ නෑ දැන් කුරුලෑසුවේටත්. ඔන්න කුරුලෑසුව කරන්න කුරුලෑසුව කියලා නිෂ්පාදනය ඇතින ක්‍රිමිරාජ නිවසේ ගෙන්න ගන්න මෙන්න මේ නම්බරයකට කතා කරන්න 011 2 753 889.
0: එවගේම මේ පැයදී මම මතක් කරන්නම් ඔයාලට ඩෝමා ගැන. ඩෝමා ගෲප් එක, එහෙම නැත්නම් මාක්ස්මෙන් කණ්ඩායම ඩෝමා ස්පෙයාර් පාර්ට්ස් මේ අමතර කොටස් අලවිය සඳහා ඒජන්ට්ලා මේ දවස්වල පත් කරගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා වර්ගාඩි 200කට වැඩි 200ක් හෝ 200ට වැඩි ඉඩපාසුකම් තියෙන ඊට පස්සේ බැංකු අපකරයක් තියන්න පුළුවන් නම් මහා මාර්ගය අවට, ඒ කියන්නේ ටිකක් ප්‍රධාන පාරට ආසන්නම තැනක ඉඩ පහසුකම් තියෙනවා නම් ඔන්න අමතර කොටස් ඒජන්ට් වරේක් වෙන්න.
1: කරන්න තියෙන මෙන්න මේ නම්බරයකට කතා කරන්න. 0764 23 94 27. 0764 23 94 27.
0: මොකද මේ මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක එක එක විදිහට සම්බන්ධ වුණා පහුගිය කාලේ විවිධ නේද?
1: ඒ සම්බන්ධ වෙච්ච හැමෝගෙම ජීවිතේ ගොඩ.
0: ඔව්, ඉතින් ඔයාලා පුළුවන් කමක් තියෙනවා ඔන්න දැන් ඒජන්ට් කෙනෙක් වෙන්න. දැන් අපි ඩෝම මැෂින් එක දාලා ඒ හරහත් ඔබ හොඳ තැනක ඉන්නවනේ. ඔයාගෙම කියලා බිස්නස් එකක් පටන් ගන්න අලුත් ව්‍යවසායකෙක් විදිහට ඔයා ගමනක් පටන් ගන්න තියෙනවා. ඒ නිසා මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක ඔන්න මේ අවස්ථාව තියෙන්නේ ඒජන්ට් කෙනෙක් විදිහට ස්පෙයා පාර්ට්ස් අමතර කොටස් අලවිය සඳහා ඔයාලා අවස්ථාවක් ගන්න පුළුවන් කමක් තියෙනවා. 9:27.

0: නවයයි විනාඩි 32යි වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලයේගත ටික ටිකව ළඟට ගන්න. අපි කියන්නම් ඔවා දිනනවාද කියලා. මෙන්න අංක ටික. ගත්තේ නැද්ද තාම?
1: අයියෝ. ගත්තා. ටටරටරටරටර කියනවා කියලා හන් කිය.
0: මොකද්ද?
1: එහෙම තමයි අර නිකන් කියන්නේ.
0: ස්පෝට් මීට් එකේ.
1: කියන්නේ.
0: ස්පෝට් මීට් එකේ අර. අහවල් නිවාසේ. ආමේ.
1: ආ කියන්නේ.
0: Kalin popular words.
1: ආ ඒක කියන්නේ තෝනි.
0: පපුණි මතක් කරමු. නැත්තම් චමිත් ලැම්බෙනුම් ගන්න.
1: ගුවතෙන් එළියට යන්න වෙන්නේ. අපි
0: මේ අපි උදේ කිව්වනේ දැන් ඒ කියලා මැසේජ් කළා වොට් කරපු නැති
1: අය.
0: අපි තව ෂුටින් ආයෙ මතක් කරන්න. ඔන්න එහෙනම් අංක ටික බලා ගන්න. සුබ දවසක් ලොතරැයි වෘෂභ ලග්නයත් එක්ක අංක 17 32 57. ඊට පස්සේ ජය ලොතරැයි වී අක්ෂරය අංක 1 2 4 2. අද සම්පත 1 2 7 1 2 7 7 1 2 ඉසෙට්. හරි. හඳහන වෘෂභ ලග්නේ 6 15 30 45. ධන නිධානය 5 35 46 59 73. මෙගා පව ජී අකුර තියෙන්න ඕනි. ප්‍රසාද අංක 9. ජයග්‍රහයි අංක 23 25 34 75. ගොවිසෙත ජේ 45 48 53 59. මහජන සම්පත ඉසෙඩ් අක්ෂරය 8 1 7 7 1 2. ඔක තමයි ප්‍රතිඵලය. ඉතින් අදත් ටිකට් එකක් ගන්න රුපියල් 40යි කියලා කියලා ජීවිතේ රස් කරන රුපියල් 40ක්. ඕක රුපියල් 40ට මොනවද කරන්න පුළුවන්? මාළු පාන් ගෙඩියක්වත් කන්න බෑ.
1: ඒ වුණාට ඊට වඩා දේවල් කරන්න පුළුවන්.
0: අන්න ඒකයි. කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න රටේ සංවර්ධන කාර්යයන් වලටත් ඔයා දායකත්වයේ තියෙන ගමන් ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක ජීවිතේ වෙනස් කරගන්න. මොකද රටේ සංවර්ධන කාර්යයන් කියලා ගුවම ආ දන්නවා නේද? විවිධ විදියට මේ රුපියල් 40 එහෙමට දායකත්වය දෙනවා.
1: ඔව්. එකක් දෙකක් කියනවා නම් සෞඛ්‍ය අමාත්‍යාංශය රණවිරු සේවා අරමුදලයි වගේම වකුගඩු අරමුදල මෙන්න මේ වගේ රාජ්‍ය සේවාවන් ගණනාවක් පවත්වාගෙන යන්න ඔයාගේ මේ පුංචි රුපියල් 40 ලොකු දායකත්වයක් ලබා දෙනවා.
0: 9:34.

0: ඉන් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ
3: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
2: කොහොමද බෙරිවිලා
3: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා
2: තුමයි මේක හදලා බලන්නකො
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මේ මුදල් කිව
7: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
8: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
7: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
9: කලාවක්
8: සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව
8: හැම වංගුවකම අලුත් කතාවක්
7: 18 වංගුව
8: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
7: 18 වංගුව 18 වංගුව
10: සම අනුග්‍රහය
11: වාර්තා පිට වාර්තා තමනි කෝටි යටේ එන්.එල්.බී දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
12: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
13: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0117 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
14: ඇසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
15: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
16: ඉල් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිනි සල්ලා.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: උදේනවය විනාඩි 47යි.
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
7: අපි ඉක්මනට මතක් කරන්න ඕනේ RDB බැංකුව ගැන. RDB එකට ගිහිල්ලා ආඩ පුළුවන් කමක් තියෙන FD එකක් ඕපන් කරන්න. මේ දවස්වල මාස 3-6-9 කෙටියම කියන්න තියෙන්නේ හොඳම රේට් එක FD එකට දෙන්නේ RDB. ශාකා 272 ළඟම තියෙන ශාකාවට යන්න. සෝදශීලී සේවාව, කාර්යක්ෂම සේවාව, අඩුම ලියකියවිලි නේද? මෙහෙම කරනකොට වැරදි එක කරලා දෙනවා. ඉතින් රාජ්‍ය සුරක්ෂිතතාව සහිත RDB එක ගැන තමයි මතක් කරේ. ඊට පස්සේ අපි කියන්නම් වඩ පැල්ලත්ත ගැන. පැල්ලත්ත යෝගට් ගැන මතක් කරන්න. ඉතින් ක්වොලිටි යෝගට් එකක් ගන්න ඕන නම් පැල්ලත්තකින් නමින් ගන්න. අවුට්ලට් ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ, ගාලුපාර කොළඹතුන කොල්ලුපිටිය, අරංගල හන්දිය මාලපේ, පැලවත් හන්දිය බත්තර මුල්ල, මරදන් කඩවල අනුරාධපුර, එතෙන්දී වාට පුළුවන්කමක් තියෙනවා පැල්ලත්ත අවුට්ලට් හරහා ඔයාගේ වාඩ අවශ්‍ය වෙන නිෂ්පාදන ටික ගන්න. රටම එකට ජාතික වැඩසටහන මේ දවස්වල ක්‍රියාත්මකයි. ඒ කියනවා දන්නෝ රට මේ වෙලාවේ අපි කියන්නේ විෂ මත්ද්‍රව්‍ය වලින් තොර රටක් බවට පත් කරන ක්‍රියාවලිය. ඉතින් තරුණ පරපුර වැඩිහිටියෝ මේකට ඇබ්බැහි වෙලා නම්, ජාවාරම් කරනවා නම්, එහෙම දන්නවා නම් හොඩුවාවක් හරි ඒක දෙන්න කතා කරලා ඉතාම පරිස්සමින් රාශිභාවය රකින්නවා කියලා පොරොන්දු වෙනවා 19:27ට.
1: 19:27 කතා කරලා ආදන්න කෙනෙක් ඉන්නවා නම්, එහෙමත් නැත්නම් ඔයා හැම කෙනෙක් නම් ටග්ගලවාගේ ජීවිත වෙනස් කරගන්න මේ දින කෝල් එකෙන් ඔයාට පුළුවන් ජීවිත දහස් ගණනක් ජීවිත වෙනස් කරන්න 19:27 කතා කරන්න.
7: ජීවිත වෙනස් කරන්න.
1: වෙනස් කරන්න, වෙනස් කරන්න.
7: හරි. ඔව්. ඩීප් ටෙක් සෝලා ගැන කිව්වා. සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕනම කෙනෙකුට ගෙදර වහලට වෙන්න පුළුවන්, ෆැක්ටරි එකට වෙන්න පුළුවන්, ඔෆිස් එකට වෙන්න පුළුවන්. ඔය කොහෙට වුණත් සෝලා එකක් හයි කරනවා නම් ලංකාවේ හැමෝම පිළිගත්ත මෑත කාලේ වැටිම ව්‍යාපෘති ගණනාවක් කරපු ඒ විශ්වාසය, ඒ හැමදේම වෙන්නේ විශ්වාසය මත. ඉතින් ඒගොල්ලන්ගේ හොඳ සර්විස් එකක් දෙනවා. ටීප් ටෙක් සෝලයකට කෝල් එකක් දෙයි.
1: 0777 777 7374 0777 777 7374.
7: එතකොට තව මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි විජය නිෂ්පාදන ගැන. විජය කියලා කිව්ව ජාත්‍යන්තර මට්ටමේ කුළුබට නිෂ්පාදකයා. මොකද මේ ලෝකෙ කොහෙ ගියත් අපි හොයන අපේ ටේස්ට් එක. කියන්නේ ගෙදර
1: කන
7: පොල් සම්බෝලයක් හැදුවත් අපි ගෙදර බත් පිඟන් දෙකක් විතර කන්න පුළුවන්. ඒකට හේතුව අපි පාවිච්චි කරන්නේ හොඳම කුළුබඩු. ඉතින් ලෝකෙ කොහෙ ගියත් ඔයාට විජය කියන නමින් දැන් විජය කුළුබඩු ගන්න අවස්ථාවක් තියෙනවා.

0: ලකන රේඩියෝ ITN
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කර
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: 10:07 යා
4: 10:07
3: 10:05 වර වැඩි දෙනවා වගේ ඉස්සරහ එහෙම වැඩි දැන් නෑ දැන් 10ට කොහෙද
4: දැන් 10ට
3: දැන් 100ට 5යි දෙන්න
4: 100ට 3ක්
3: දෙන්නේ එහෙමම තියෙනවා දැන් කොහොමුණත් මේ ඔය වැඩි පොඩි පොඩි වැඩි කඩති ඒකට ගිහලා පොඩ්ඩක් වැඩි ටිකක් ගන්නකො අඩුම රුපියල් 100යි
4: ඔව්
3: රුපියල් 50ටත් නෑ කඩල ටිකක් ගත්තත් එහෙම ඔන්න ඔකයි උද්දමනේ කියලා කියන්නේ.
4: හරි චුට්ටයි හම්බෙන්නේ කඩල වගේ නම්.
3: අපෝ අර ගෑනලා පොඩි හුණ්ඩුවකින් හුණ්ඩුවකුත් නෙමෙයි. චූටි හුණ්ඩුවකින් දාලා
4: දෙන්න. එක කඩටවත් මදි.
3: අයියෝ රුපියල් 100යි.
4: 100යි.
3: ඉතින් මේ ඒ ගෙවන ගානට හැම වෙලේම අපිට ඕන කරන මෙව්ව එක හම්බෙන්නේ නැව නෑ.
4: නෑ නෑ නෑ.
3: දැන් ඔය කඩේකින් ගෑනලා රුපියල් 7-800ක රයිස් එකක් ගෑනලා බලන්න. කටවල් දෙක කරනකොට කෑමේ කිවර.
4: නිකන් චිකන් එකක් ළඟින් ගිහිල්ලා තියෙන්නේ.
3: චිකන් නම් දාන්නෙම නැති තරම්.
4: නෑනේ ළඟින් ගිහිල්ලා තියෙන්නේ.
3: නම චිකන් රයිස් උනා. රයිට් අපි යන් යන්න 9:54. එහෙනම් යන්න කලින් මතක් කරනවා අපිත් එක්ක හිටපු සියලු අනුග්‍රහකයෝ. මේ ටෝම, විජය, පැල්වත්ත, RDB ඊට පස්සේ
4: ලෙන්ස්ටෙක්.
3: ඔව් ලෙන්ස්ටෙක් ඊට පස්සේ අපි රටමේකට ජාතික වැඩසටහන ගැන මතක් කරා. තවුණ ජාතික ලොතරැයි මණ්ඩලය. ඊට පස්සේ
4: ක්‍රිමිරාජ
3: නිෂ්පාද හරි ඔය ටික තමයි මේ අදත් පැය තුන රසකලේ අපිත් එක්ක එහෙනම් අපි ගිහිල්ලා එන්න පරිස්සමට ඉන්න මේ අපි ආයේ හම්බ වෙනවා හෙට උදේ
4: හතට එන්න එතකම් පරිස්සමෙන් ඉන්නවා එයාසා මං අනෝ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
5: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා.
6: සුබ දවසක් ශ්‍රී ලංකා.
7: සහයෝගීතා අනුග්‍රහය.
6: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම. සූර්යබල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 0.71 711 711 1.
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිදහස්.

0: ಲಕ್ಕಂಡೆ ಪ್ರವೃತ್ತಿ ಸಮಕೇನ್ ಮಮ ಸುಲಕ್ಷಣ ಉದ್ದೇಶಕಾಯ್ದಿರುವೀರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ಮಹಿಂದ ಬಿಬಿಲೆ
1: ಟೈಮ್ ಪೇಪುವಪ್ ಸಮ ಅನುಗ್ರಹಯ
2: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿ ಮಲುತರಯ್ಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಒಬತ್ ಅದಮ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಬಲಾಗನ್
3: ಮುಹುದೆನ್ವತ್ ಕುವನಿನ್ವತ್ ಕುಟುಕೇನ್ ಎಪಾ ಕೋಮಗಿನಾವತ್ ಅಲ್ಲನವಾ ವಿಕುಣನ ನೊಲ್ಲುನ ಸಮಟ ದಂದೀಮಾಯ
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ඌව සහ නැගෙනහිර පළාත්වල අදත් මිලිමීටර 75ක්ම වූ තද වැසි ඇතිවන බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත් මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පසුරු දෙකෙන් පමණ පසු වැසි හෝගි ගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. බස්නහිර සහ සබරගමු පළාත්වල මෙන්ම ගල්හා මාතර දිස්ත්‍රික්වලද වැසි ඇතිවනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කංකසන්තුරේ සිට මණ්ඩාරම හරහා පුත්තලම දක්වා වෙලිඩෝ බෙන්වන බුදු ප්‍රදේශ රළවන බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර උතුරු මැද නැගෙනහිර පළාත සහ යාපනය කිල්ලොච්චි මුලතිව් වවුනියාව කුරුණෑකල මොන්රුවකල හා හම්බන්තොට දිස්ත්‍රික්වල මිනිස්සුන්ට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. බටහිර යුරේ පිහිටි ඊශ්‍රායල් ජනාවාස සමග සිදු කෙරෙන වෙළඳාම සම්බන්ධයෙන් නව සීමා පැනවීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුවේදී ඊශ්‍රායලයේ සම්බන්ධ බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තියේ නව පියවර කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනුව ජාත්‍යන්තර නීතියට පටහැනි බවට බ්‍රිතාන්‍ය සලකන බටහිර යුරේ ඊශ්‍රායල් ජනාවාසවල නිෂ්පාදිත භාණ්ඩ සමග වෙළඳාම තහනම් කිරීම හෝ දැඩි සීමා පැනවීම පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඊශ්‍රායල් ජනාවාස දෙරට සදහවන විසඳුම ක්‍රියාත්මක කිරීමට බාධාවක් බවයි. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජය බීට පෙර නිල වශයෙන් වෙළඳ තහනමක් පනවා නොතිබූ අතර ජනාවාස සමග ආර්ථික හා මූල්‍ය කටයුතුවල නිරත නොවන ලෙස බ්‍රිතාන්‍ය ව්‍යාපාරවලට උපදෙස් ලබා දී තිබෙනවා. මේනක ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
1: දසන් විත් යෂෝ
2: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
1: උදේ 10 විනාඩි 5යි හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
1: නෑ දසන් විත් යෂෝ
2: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනිය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න
6: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
7: අයිබන්
8: ගුඩ් මෝර්නින්
7: සුබ දසනක් අද අඟහරුවාදා දවස.
8: ඔව්.
7: අඟහරුවාදා දවසේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා දන්නවද?
8: මොකද්ද?
7: සාමාන්‍යයෙන් අඟහරුවාදා කියලා කියන්නේ
8: හරි.
7: කාටයිද දවසද?
8: කාටද?
7: අඟහරු ග්‍රහයට අයිති
8: දවස.
7: දවස. හරිද? සාමාන්‍යයෙන් අඟහරුවාදා
8: හරි.
7: ශක්තිය, ධෛර්යය, ආත්ම විශ්වාසය, ක්‍රියාශීලී බව නියෝජනය කරන දවසලු.
8: ඔව්.
7: හරිද?
8: හරි.
7: ඒ වගේම තමයි අභියෝගාත්මක වැඩ කරන්න මේ අපි අද කරනවා.
8: ඔව්.
7: අභියෝගාත්මක වැඩ කරන්න. හරිද? එතකොට ක්‍රීඩා කටයුතු කරන්න සුබ දවසක් කියලා නෝ. අඟහරුවාදා නම් වෙන්නේ. ජ්‍යොතිෂයට අනුව ඕක ගත්තොත් එහෙම මෙන්න මෙහෙමයි. හරිද?
8: හරි.
7: සාමාන්‍යයෙන් අඟහරු ග්‍රහයට හිමිවෙච්ච දවස විදිහට අද සලකනකොට මේ දවසේ සමහර වෙලාවට තමන්ට පුද පූජා කරලවල විශ්ව ශක්තිය දෙවියන්ගේ ආශිර්වාදය ගන්න සුබ දවසක් කියලා
8: කියනවනේ.
7: Hindu ආගමට අනුව සාමාන්‍යයෙන් දෙවියන් වැඳීම වෙනුවෙන් අඟහරුවාදා හොඳයි කියලා කියනවා. බොහෝ වෙලාවට හනුමාන් දෙවියන් තමයි අද දවසේ වන්දනාමාන කරන්නේ.
8: ඔව්.
7: හරිද? ඒ වගේම තමයි දැන් අපේ ශ්‍රී ලාංකේය සංස්කෘතික සම්ප්‍රදායත් එක්ක ගත්තාම සාමාන්‍යයෙන් අඟහරුවාදා සිකුරාදා කියලා කියන්නේ කෙම්මුර දින විදිහට තමයි නම් කරලා තියෙන්නේ. රයිට්. එතකොට මේ දවස්වල දේවාලවල විශේෂ පූජාවන් පවත්වනවා. දෙවියන්ගේ ඇල්ම බැල්ම වැඩිදුර
8: වැඩිට
7: ලබා ගන්න උත්සාහ කරන දවසක්. ඔයාට හොඳ දවසක්
8: උනේ. මට හිතුණා.
7: ඊයේ විච්ච දේත් එක්ක අද දෙවියන්ගේ ඇල්ම බැල්ම ලබා
8: ගන්න අවශ්‍යයි කියලා මට තේරෙනවා.
7: ඒ වගේම තමයි අද සුබ කටයුතු කරන්න හොඳ දවසක් කියලා කියනවා. ජ්‍යොතිෂයට අනුව. හරිද? දැන් සාමාන්‍යයෙන් ලෝකේ අඟහරුවාදා දවසට තියෙන වටිනාකම ගත්තහම සාමාන්‍යයෙන් ග්‍රීසිය සහ ස්පාඤ්ඤ මේ වගේ රටවල් වල අද අසුබ දවසක් කියලා තමයි කියන්නේ. දැන් ලංකාවට සුබ වෙනකොට
8: අනිත් අයට අසුබ වෙනවා නේද?
7: අර පැත්තට යනකොට ග්‍රීසිය පැත්තට යනකොට ස්පාඤ්ඤ පැත්තට යනකොට
8: අසුබ වෙනවා.
7: අද අසුබයි කියලා තමයි කියන්නේ.
8: හේතුව
7: හරිද? ඒ කට්ටිය කියන සාමාන්‍යයෙන් අඟහරුවාදා එච්චර හොඳ නැහැ. හැබැයි 13 වෙනිදා අඟහරුවාදා දවසක් වුණොත් ඒක පට්ට හොඳ නැහැ කියන.
8: එහෙම කොහොමද එහෙම වෙන්නේ? දවස් දෙකම එක දවස අඟහරුවාදා දවස නේද?
7: ඒ වුණාට 13 කියන ලක්කමත් එක්ක ඒ කට්ටිය ගන්නවා
8: නේද?
7: ඒක හොඳම නැහැ කියලා තමයි
8: කියන්නේ.
7: හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් රෝම සංස්කෘතිය එක්ක ගත්තාම අද යුද්ධාධිපති මාස් දෙවියන් වෙනුවෙන් නම් කරපු දවස. නැත්තම් වෙන් කරපු දවස. ඒ කියන්නේ යුද්ධෙම තියාගන්න ඕනායට අඟහරුවාද කියලා කියන්නේ යුද්ධ පටන් ගන්න
8: හොඳ දවසක්ද?
7: හොඳ දවසක්. ඔය සියල්ල එක්ක අඟහරුවාද කියලා කියන්නේ අපිට නම්
8: ඔල සුබයි තින්නේ
7: මොන විශ්වදානේ දාඩිය පෙරාගෙන වැඩ කරන දවසක් නැත්. අපි කොහොම නමුත් අඟහරුවාදා වැඩේ පටන් ගන්න ලෑස්ති.
8: සුබ වුණත් අසුබ වුණත් අපිට වැඩ කරන්න වෙනවා. එච්චරයි කතාව.
7: සමහර දණගෙදෙන් සුබ අසුබ දිනෙත් අපි හිතන දේවල් එක තමයි.
8: ඔව්.
7: අඟහරුවාද කොහොමත් අපිට සුබයි. ජව සම්පන්නව වැඩේ පටන් ගමු.
8: සුබ මොහොතින් පටන් ගමු අඟහරුවාද අපේ 18 වංගු.
7: ඔව්. මේ මැද SMS එකක් කියවන්න.
8: 0703 93 5 93 7.

0: උදේ 10 විනාඩි 13යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479579.
3: හැම වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව
5: අලුත් කලාවක්.
3: දසුන් විත් යෂෝ
4: 18 වංගුව
3: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
0: දැන් අපි පටන් ගන්නකොටම කිව්වේ අඟහරුවාදා විශේෂත්වයනේ.
6: ඔව්
0: හරිද?
6: හා
0: නද ඔය පෙරලන්නේ
6: චුට්ටකින්
0: මේ අඟහරුවාදා මට වෙන්නේ ජව සම්පන්න වැඩ පටන් ගෙනවා කියන්නේ නේ.
6: ජව සම්පන්නකම වැඩි වෙලා තියෙන්නේ දැන්.
0: කන්සෝල් එක පෙරලන්න එපා.
6: ඒක තමයි.
0: අඟහරුවාදා අද සැප්තැම්බර් 8 වෙනිදා.
6: ඔව්.
0: සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසය කියලා කියන්නේ වාසනාවන්ත අය
6: ඉපදුණු මාසයක්.
0: මං වගේ.
6: ආ ඒක තමයි මේ එන්නේ.
0: හරිද නේ? සැප්තැම්බර් 8 නේ නේ. ඔව් හරිද?
6: හා හා හා හරි හරි.
0: එහෙම කියමුකෝ. ඊට පස්සේ තව එකක් තියෙනවා. අද සැප්තැම්බර් 8.
6: හරි.
0: ජාත්‍යන්තර සාක්ෂරතා දිනය.
6: හා
0: හා. ඔයා දන්නවද?
6: මොකද්ද?
0: ජාත්‍යන්තර සාක්ෂරතා දිනය පිළිබඳ ටිකක් ගැඹුරට හොයාගෙන යනකොට.
6: ඔව්.
0: හරිද?
6: හ්ම් හ්ම්.
0: සාමාන්‍ය 2024 වර්ෂයේ දත්ත පදනම් කරගෙන යුනෙස්කෝ සංවිධානය කියනවා
6: මොකද්ද
0: සෑම ළමයි 10 දෙනෙකුගෙන් 4 දෙනෙකුටම හරියට
6: ඔව්
0: කියවන්න ලියන්න බෑ කියලා. හ්ම් හ්ම්. කෙනෙක් ඔයා 10 දෙනෙක් ගත්තා.
6: නෑ නෑ.
0: හරිද? සාමාන්‍යයෙන් ලෝකෙම ගත්තොත් වැඩිහිටියන් මිලියන 739ක් තාම මූලික සාක්ෂරතා කුසලතාවලියෙන් හෙබි වෙලා නැහැ කියලා කියනවා.
6: හා
0: හා. ඒක තාම මිලියන 739කට මූලික සාක්ෂරතා කුසලතා නැහැ කියලා තමයි කියන්නේ.
6: හරි.
0: ඒ අනුව වසරේ සාමාන්‍යයෙන් අධ්‍යයනයත් එක්ක කියන්නේ 2024 කරපු අධ්‍යයනයත් එක්ක ළමුන් 10 දෙනෙකුගෙන් 4 දෙනෙක්ම කියවීමේ අවම ප්‍රවණතාවයට
6: ඉන්නවා කියලා කියනෝ නේද?
0: ළඟා වෙලා නැහැ කියලා කියනවා.
6: ඔව්.
0: කියන සාමාන්‍යයෙන් අවම ප්‍රවීණතාවයක් තියෙන උන් කියනකොට
6: හා හා
0: ඒකට තාම ළඟා වෙලා
6: නැහැ කියලා කියනවා.
0: කොහොම නමුත් අපේ රටේ සාක්ෂරතාවය දිහා ගත්තාම සාමාන්‍ය ලෝකයේ හොඳම සාක්ෂරතාවයේ හිමි රටක් විදිහට තමයි අපේ රට හැඳින්වුනේ. මේ වෙනකොටත් ඒ කිරුළ තියාගෙන ඉන්නවා 97.4ක ඉහළ සාක්ෂරතාවයක්
6: එක්කම නේද
0: අපේ රටේ තියෙනවා. හරිද?
6: හැබැයි
0: අපේ රටේ සාමාන්‍යයෙන් ওই සාක්ෂරතාවයේ ඩිජිටල් සාක්ෂරතාව නැත්නම් තාක්ෂණික සාක්ෂරතාවයට එනකොට
6: පහළද?
0: නැහැ. ඊටත් වැඩිය දියුණු වෙන්න පුළුවන්.
6: ඔව්.
0: එක්කෙනෙකුට ෆෝන් කීයක් තියෙනවද?
6: ඒක තමයි. ඔයාටත් එහෙමනේ.
0: ඈ?
6: ෆෝන් කීයක් තියෙනවද?
0: එක්කෙනෙකුට ෆෝන් දෙක තුනක් තියෙනවා. එහෙම බලපුවාම ඩිජිටල් සාක්ෂරතාවයේ තාක්ෂණික සාක්ෂරතාවයේ වැඩි හැබැයි ෆෝන් එකක් තියාගත්ත පමණින්ම ඒ සාක්ෂරතාවය ඉහළ ගයක් කියලා ගන්න බැහැ.
6: හරිද? හරි.
0: කොහොම නමුත් වසර 5ක ඊට වැඩි ජනගහනයේ ඩිජිටල් සාක්ෂරතාවය 67.6ක් ලෙසත් පරිගණක සාක්ෂරතාවය 34.7ක් විදිහට තමයි අපේ රටේ හඳුනාගෙන තියෙන්නේ.
6: ඔව්.
0: කොහොම නමුත් මේ දවසේ නැත්නම් අපි අද කතා කරන සැප්තැම්බර් 8 වෙනිදා ජාත්‍යන්තර සාක්ෂරතා දිනයේ දවසේ
6: ඔව්
0: අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා.
6: ඔව්.
0: මොකද්ද? ඇත්තටම අර සස්ටේනබල් ඩෙවලොප්මන්ට් නැත්නම් තිරසර සංවර්ධනය තුනේ.
6: ඔව්.
0: අපි සංවර්ධනය අත්පත් කරගන්න යනකොට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන එකක් තමයි සාක්ෂරතාවය. කියවීම, ලිවීම සහ අනෙක් පැත්තෙන් ඔක අවබෝධ කර ගැනීමත් ඊට ප්‍රතිචාර දක්වීමත් මේ සියල්ල ඇතුලේ තියෙනවා.
6: ඔව්.
0: හැබැයි අපේ රටේ ওই භාවිතාව ඇතුලේ අපි කොතනද ඉන්නේ කියන කාරණය පිළිබඳව
6: ප්‍රශ්නයක් තියෙනවා නේද?
0: සාක්ෂරතාවය තියෙනවා ඉහළම තැනක ලෝකේ. හැබැයි ඒ ග්‍රහණය කර ගැනීම සහ ප්‍රතිචාර දක්වීම කියන තැන අපි මොනතරම් සබුද්ධිකද කියලා ප්‍රශ්න කරන්න වෙනවා.
6: ඔව්.
0: මට ඒක වැඩිපුරම දැනුනේ
6: ඉස්සරහින් කෙනා
0: මං කියන්නේ.

0: කරන්න එපා.
1: ඔයාලට පුළුවන් රිෆ්‍රෙෂ් වෙන්න උදේ 10යි කියලා කියන්නේ ඔයාට වැඩ කළ චුට්ටක් මහන්සියනේ. පුංචි රිෆ්‍රෙෂ් එකක් එක්ක ඔයාලා ආපහු වැඩ ටික පටන් ගන්න පුළුවන්. එක හුස්මට වැඩ ටික කරගෙන ඇවිල්ලා මහන්සිය නම් ඔයා රසම රසට උකුවට ගුණට පැල්වත්ත කිරිතේ එකක් අරගෙන බලන්න. ඉතින් කිරිපිටි එකක් ඔයා ගන්නම නම් ඔයා පැල්වත්තම ගන්න අමතක කරන්න එපා. මොකද එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළේ ඉන්න විශ්වාසවන්ත වෙළඳ නාමයක්. ඔයාට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් පැල්වත්ත කිරිපිටි එක. ඉතින් පැල්වත්ත යෝගට්, අයිස්ක්‍රීම්, බටර් මේකින ඕන දෙයක් වාට පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්කම වෙළඳී අරගෙන බලන්න පුළුවන්.
0: පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ අපේ දෙයක්. රස ගුණ සියල්ල දිනනවා. පැල්වත්ත කිරිතේ එක බිව්වහම ටිකක් ඇඟට වැඩිපුර දැනෙන්නේ මේ ඔය රසයි ගුණයි දෙකටම වැඩිය මේ අපේ කමත් ඕක ඇතුළේ
1: තියෙනවා.
0: හරි. ඒ නිසා පැල්වත්ත කිරිතේ එකක් බීලා අලුත් චවයකින් වැඩ පටන් ගන්න. අපිට මෙසේජ් කරපු අය කීප දෙනෙකුත් ඉන්නවා. ගීතේ අහන කලි මතක් කරමු.
1: ගුඩ් මෝර්නින් කියලා දෙනවා දෙන්නටම. ගුඩ් මෝර්නින් ඔයාට, ලස්සන දවසක් වේවා කියලා දින. අපි අදත් ලස්සන සින්දු අහන්න ඉන්නවා කියලා තියෙනවා. ඉතින් 18 වංගු පැත්තට ආවට බොහොම ස්තුතියි. දොවල දෙන්න ඉන්නවා මෙච්සදී ඔමන්දි අපි දෙන්න වහගෙනවා. මහත්තයා ඉන්නවා, හේමාන්තද සිල්වා අම්මා අයියා, ඔයතින් නිමල් තිලකසිරි ඉන්නවා. ඒ වගේම සුදු අක්ක ඉන්නවා, මනෝහරි ප්‍රනාන්දෝ, අනෝම අක්ක ඉන්නවා, අපි වහගෙන ප්‍රභානාංගී ගෞමිණි. ඉතින් මේ හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දැම්මේ මැඩිකේ මැණික්කේ තමයි දොඩම්ගස් ලන්දේ ඉඳලා.
0: මොනියා මේ වචන පැටලෙන්නේ?
1: සතුටින් සතුට පිරුණු සුබ දවසක් කියලා තියෙනවා දසුන්‍යෂෝ. අපි ඉතින් 10 වෙනකොටම ඇවිල්ලා තියෙනවා 18 වංගෝ පැත්තට. ඉතින් බොයගොඩ සුබනව ආදරෙන් එකතු කරගන්නම්. ඔය දෙන ප්‍රෝග්‍රෑම් එක කරනවා වැඩ කරන ගමන් ආසාවෙන් අහන් ඉන්නවා කියලා තියෙනවා. ඉතින් ආදරෙන් ඉන්නෝ. අපි ලස්සනම ලස්සන සින්දුවක් දෙන්නම් ආට අහන්නෝ. පූර්ණිමා සෙව්වන් දිවාව එකතු කරගන්න ඕනේ සඳ ලංකාවෙන්. ඔය විදිහටම අහගෙන ඉන්න ගුඩ් මෝර්නින් කියලා දෙනවා. අපිත් ඔය දෙන්න වහනවා කියලා තියෙනවා. ලස්සන සින්දුවක් දෙන්න ට්‍රිංක වහේකණෙන් පුංචි බණ්ඩ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපි දෙන්න වහගෙන ඉන්නවා කියලා. ඒ වගේම හෂිනි මැසේජ් එකක් දාලා තියෙනවා. අනේ අක්කේ, මට සංකගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා. අපි බලමු නේද දසුන්. අපි දෙමු. එකතු කරගන්න කියලා තියෙන එයාගේ ආදරණීය අම්මා තාත්තා, ඒ වගේම පවුලේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමුද දසුන් අපි.

0: දැන්වලම 10:26.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලි කාර්යා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 dividend

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076-478-478
4: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
5: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා
6: ඉල්ලාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවිනි ෆ්‍රයි.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මාක්ස්මන් සමහ ්‍යාපාරවිතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍රී වී කිටීම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි හයිසි හත්තනමයයි පන්සය හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් හාරසිය අසුවක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය
3: ඔදේ දහැ විනරිතයහැයි.

0: பியால் ஹத்தலி அலுத்ர சம்பத் ஆகோ
1: හැම වංගුවකම අලුත් කතාවක්
2: තහට වංගුව
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: දසම් විත් යෂෝ
2: තහට වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
2: තහට වංගුව
4: තහට වංගුව

0: රටවට යන ගමන්
1: දහඩුවන්ගෝ පැත්තට එන්න.
0: ඇතන් දහඩුවන්ගෝ පහු කරගෙන යන්න.
1: යන්න.
0: හරි මේ අපිට මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා. ඒක මතක් කරන්නත් ඕන. ඊට කලින් මේ තායිලන්ත පැත්තේම කලින් ගියේ අපිට තිබුණේ නිදහස් වීසා.
1: ඔව්.
0: හරිද එන්සා? අපිට වීසා ඉදුම්පත් මෙව කරනවල යන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.
1: ඔව්.
0: ඔක ආවේ 2024 තමයි ආගමන විගමන ප්‍රතිපත්තිය අනුව තායිලන්තයේ තීරණය කළේ රටවල් 90 ගානකට ওই පහසුකම දෙන්න.
1: කොහොම
0: නමුත් ඒ අය ලබන 15 වෙනිදා මේ ආගමන විගමන ප්‍රතිපත්තිය ආපහු වෙනස් කරලා තියෙනවා. ඒ අනුව රටවල් 30 ගානකට තමයි
1: ඒක
0: ප්‍රීවිසා දෙන්නේ. ඒකත් ඉස්සලා තිබුණා දවස් 60කට දැන් දෙන්නේ දවස් 30කට. කොහොම නමුත් ඉස්සලා අපිට අර ප්‍රීවිසා දෙනේ කාණ්ඩේ ශ්‍රී ලංකාව හිටිය නමුත් මේ වෙලාවේ ශ්‍රී ලංකාව ඉවත් කරලා තියෙනවා.
1: මේ
0: අනුව ඔබ අනිවාර්යයෙන්ම තායිලන්තෙ පැත්තේ යන්න සූදානමක් තියෙනවා නම් ඔබ වලංගු වීසා බලපත්‍රයක්
1: අරගන්න නේද?
0: අරගන්න ඕන. ඒ අනුව සැප්තැම්බර් 15 වෙනිදායින් පස්සේ තායිලන්තයට යන අයට තමයි මේක අනිවාර්ය කරලා තියෙන්නේ. මේක අනිවාර්ය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වීසා ඔබට මේ තායිලන්ත තානාපති කාර්යාලයට ගිහලා බාර දෙන්න බෑ වීසා යදුම් පත්‍ර. ඒක ඊ වීසා පද්ධතිය හරහා තමයි තායිලන්තේ නිල ඊ වීසා පද්ධතිය හරහා තමයි ඔබ ඇප්ලිකේෂන් සබ්මිට් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔබට ඒ හරහා තමයි වීසා ලැබෙන්නේ.
1: ඔව්.
0: එනිසා මේ තායිලන්තේ පැත්තේ යන සූදානමක් කියනවනම් බැංකොක් පැත්තේ යන සූදානමක් කියනවනම් නේ අනිවාර්යයෙන්ම වලංගු වීසා බලපත්‍රයක් ඔබට ගන්න සිද්ධ වෙනවා.
1: ඔව්.
0: රයිට්. යන ලැසියක් නැහැ.
1: පොඩ හිතේ තියෙනවා. ඉතින් අපේ 18 වංගෝ පැත්තුනත් පොඩි එකක් තියෙනවා අපි කියන්නන්නේ දෙයි ගැන.
0: පොඩි එකක් තියෙනවා.
1: පොඩි එකක් තියෙනවා.
0: උනන්දුව මන්දීනේ.
1: ඒක තමයි වැඩේ.
0: බලමු අපි බලමු අපි බලමු අපි. ඔබ අරගෙන තායිලන්තේ බැංකොක්
1: තෝය එකක් යන්න බලමු අපි දෙන්නත් එක්ක.
0: රයිට්. අපිට මෙසේජ් කරපු අය තියෙනවා අපි කියමු.
1: ඔව් අපි දෙන්නම මේ වෙලාවෙ යහගෙන ඉන්නවා කියලා තිනා සද්දට මොයිෆේ මනුතුනේ දශම් පහෙන් මනුතුනේ දශම් හතින් ගිනිගත් හේතු අපල් කාර්යාලයේ මේ වෙලාවෙ සද්දරිම ලක්කන දාගෙන ලෙවුන් ටික හරි විදිහට බෙදා දෙනවා කියලා තිනා. ඉතින් වැඩ ගොඩක් තියෙනනේ පෝස්ට් ඔෆිස් එකේ. එතන ඉන්නවා උඩ දෙනිය මහත්මයා වගේම චාන්තුරි මිස් ඉන්නවා අපි වහගෙන. රිෆ්කා ඒ වගේම සංගීතා ප්‍රියන්තා ඉන්නවා. මේ හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්මේ මංජල හේමන්ත. ඔයාවත් හරිම ආදරෙන් එකතු කරගන්නම් අපි දෙන්නගේ ප්‍රෝග්‍රෑම් එකට. ඔය විදිහටම හගෙන ඉන්න දසුන් ලස්සන කතාවක් තියෙන එක්කෙනෙක් කියලා. තෙරුවන් සරණයි යශෝ දසුන්. එක දෙකට
0: තෙරුවන් සරණ.
1: හරි. එක දෙකට ගලන විට ගංගාවක් නෑ ලස්සන. වංගු වංගු ගලන විට ඒ ගංගාවක් ලස්සන. 18 වංගුව යශෝ රාවින් සරසන්න. ලක්කන හැඩවි චමත්කාර දසුනක් මැවෙන්න. කියා පතනවා රත්නපුරේ තමරා කුමාරි.
0: තමරා කුමාරි මාත්මේ මේ මන්දන්තරමින් ප්‍රෝග්‍රෑම් කරනවකටම මෙසේජ් කරනවා.
1: ඔව් අපිත් එක්ක ඉන්න ලඟම ශ්‍රාවිකාව බොහොම ස්තුතියි මේ තරම්ම ආදරෙන් අපිත් එක්ක ඉන්නවට. ඔයාලා වහගෙන ඉන්නවා කියලා තියෙනවා මිල්ටන් මලවරච්චි මහත්මයාගේ සින්දුවක් ඉල්ලලා තිනෝ හේෂන්. ඔයාට අපිට පුළුවන් ඒ වගේ සින්දුවක් දෙන්න. ඔය විදියටම වහගෙන ඉන්නෝ. හෙලෝ දස්සුන් නැන් යෂ් කියලා තියෙනවා. සුබ දවසක් දෙන්නටම. අපිත් මේ 18 වංගුව ඩ්‍රයිව් කරන ගමන් ඉන්න කියලා තිනෝ. බොහොම ස්තුතියි. ලක්කන සුපිරි වැඩක් 18 වංගුව කියලා කියනම ජය වේවා කියලා තිනෝ. නිෂෝ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
0: රයිට් ඔය කට්ටියම එකතු කරගෙන අපි සින්දුවට යමු. ඉක්මනට මැසේජ් එකක් එවන්න අපිට.
1: 0703935934 මැසේජ් එකක් එවන්න.

0: මාර ප්‍රාර්ථනාවනේ. විවාහම් ධාරකනාවත් එපා කියලා කිව්වා. 10යි 39යි.
1: එනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව, එතදින එළිය කරයි.
2: අපේ අම්මා ගෙදර ආවද

0: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න. හැම වංගුවකම අලුත් කතාවක්.
1: දහාට වංගුව
2: කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ නම්
0: දසුන් විත් යශෝ
1: දහාට වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහාට වංගුව.
3: යමක් කියන්න තිබේද?
0: තිබේ
3: කියන්න බලන්න.
0: තිබේ උතුමානනි, අපි දෙන්නව හගෙනින්න අය මතක් කරමුද?
3: එහෙනම් දොඩන්ට
0: දොඩන්ට කලින් යන්න ඕනේ මත්තේ ගොඩ පැත්තට. මත්තේ ගොඩින් අපි දෙන්නව හගෙන ඉන්නව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මලිති පපසරා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් අවහරිම අද්දරෙන් එකතු කරගන්න අපේ දාහට වංගෝ පැත්තට. අද හයි හයි කියලා දෙනවා, සුබ දවසක් වේවා කියලා. මත්තිකොඩින් තමයි රුචිනී මැසේජ් එකක් දාලා තියෙන. දෙන්නම මත්තිකොට ආදරේ දැනෙන සින්දුවක් දෙන්න පුළුවන් කියලා අහලා තියෙනවා.
3: බලන්න මේකෙන් දැනෙනවද කියලා. දැනේ
0: නේද? ඉතින් එයාගේ අම්මා තාත්තා ආච්චි පුංචිලා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න. අද සුලීගේ බර්ත්ඩේ එක කියලා තියෙනවා. සුලී ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
3: හැපි බර්ත්ඩේ දුලී.
0: සුලී
3: වාසුලි.
0: ඉතින් ඒ වගේම ඉන්නවා තව එක්කෙනෙක්, ආදරණීය සුන්දර දවසක් කියලා තිනවා. ආදරේ ලක්කන කියලා තිනවා. කෑගල්ලෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. චන්දිම ඉන්නවා අපහගනෝ නියම්මයි කියලා තිනවා. ලාලනි, රේනු, නිසනි, කොවෙට් වලින් චන්දිනංගි මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. සින්දුවක් අහන්න. එවගේම තව ඉන්නවා සුබදාසනක් වේවා කියලා තිනු එජි අන්ර පුස්සල්ලා වූ මැසේජ් එකක් දාලා තිනු ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ගුඩ් මෝනින්, අපි යන් හදන්නේ ඩුබායි පැත්තට. ඩුබායි වලින් අපි දෙන්න වහගෙන ඉන්නවා මහේෂ්. වෙනද වගේම අදත් අහගෙන අපි වැඩ කරන ගමන් කිව්වා ඉන්නේ. ජෙනා අය ඉන්නවා වයිෆ්, එවගේම නිමේෂ කට්ටියම එකතු කරගෙන අපි හමු මේ ලස්සන සින්දුව.
3: අපිට මැසේජ් එකක් කියලා තිබුණාද මිල්ටන් මල්වරච්චිමාද ගීතයක් අහන්න ඕන කියලා.
0: ඔව්,
3: මේ ගීතය මේ අර ආදරය දැනෙන්න ඕන කියපු ගීතය.
0: හා

0: මෙල්ඩන් මලවරච්චි ගෑන කරපු ගෙදයක් අපි ඇහුවේ. මේ යශෝ දන්නවද මේ වෙනකොට හරිද දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය කම් කොට්ටාෂ 35ක ජනතාව මේ එල්නිනෝ තත්ත්වයේ හින්දා පීඩාවට පත් වෙලා තියෙනවා. කොහොම නමුත් අදත් උදේ වාන්දර මෙහෙන්නම් වැස්සා.
1: ඔව් පොඩි කඩක් ගියා නේද.
0: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තිබුණා ඊයේ කොහෙටද කියනවා
1: කුරුණෑගලෝ ඒ පැත්තට අවුව වැඩි කියලා කියනද බලන්න.
0: කොහොම විභාග ලිව්වද මන් දන්න ඊයේ කියපු දේ දැන් මතක නෑනේ.
1: පොඩි හැම එකක් තියෙනව මට. හැම එකක් තියෙනවා.
0: බොස් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
1: ආගෙන ඉන්නේ.
0: ඊයේ හම්බන්තොට පැත්තේට. එතකොට ගාල මාතර පැත්තේට. ඒ වගේම තමයි උතුරු නැගෙනහිරට වහිනවා කියලා කිව්වා. අම්පාර, බදුල්ල, ඔබට මතක ඇති මොන්රාගල පැත්තට වහිනවා කියලා කිව්වා. දැන් එහෙම වැස්සයි.
1: එහු
0: කොහොම නමුත් ඒ වැස්ස මං හිතන්නේ ප්‍රමාණවත් වෙන්නේ නැතුව ඒක ඔබට මතක ඇති පොළොන්නරුවටත් ධාරානිපාත වර්ෂාවක් ඇදහැළුණා.
1: පුංචි වෙලාවක් තමයි තිබුණේ.
0: තිබුණේ. හැබැයි ඒ වුණාට වහින වැස්ස හොඳටම
1: වැස්සා.
0: එහු කොහොම නමුත් මේ වෙනකොටත් ප්‍රාදේශීය කම් කොට්ටාෂ 35ක දිස්ත්‍රික් 7ක ජනතාව පවුල් 35,169ක් පවුල් විදිහට ගත්තොත් පුද්ගලින් විදිහට ගත්තොත් 115,586 දෙනෙක් පීඩාවට පත් වෙලා
1: තියෙනවා.
0: හරිද? යමාකාරික මේ අයගේ මේ පීඩාව සමහන් කරන්න රජයෙන්ුත් වැඩපිළිවෙලක් අරගෙන යනවා. ඒක හරි වටිනවා.
1: ඔව්.
0: දැන් මේ සංඛ්‍යා එන්නේ දෙපා සතුන් වෙනුවෙන් නෑ දෙපා සතුන් කියලා ගෙනව සත්‍යයි තමයි.
1: ඔව්. මිනිස්සු
0: වෙනුවෙන්. හරිද? එතකොට සිව්පා සතු බහුපා සතු මේ හා සමානවම පීඩාවට පත් වෙලා
1: තියෙනවා.
0: ඔව්. ඔබ දන්නවා යාලේ කැලේ.
1: නේ?
0: ඒ වගේම තමයි සමහර වෙලාවට ඔය උතුරු පැත්තට වෙන්න බදුල්ල හම්බන්තොට එතකොට මේ පැත්තෙන් වැල්ලවාය මොන්රාගල පොළොන්නරුව මේ පැත්තට වෙන්න ඇත්තටම සතුන්ට බොන්න වතුර ටිකක්වත්
1: නැහැ.
0: ඔබ දැක්කා වැවුත් සිය ගණනක් හිඳලා
1: තියෙනවා.
0: ඒ නිසා ඒක තැනකදී සමහර වෙලාවට ඒ කාලේ ওই වැව් ගම්මානවල ඇත්තෝ එක එක දේවල් කළා කෙම්මුර දවස්වල සංහිඳ පාමුලට ගිහිල්ලා මේ කාලේ වහින්න කියලා. ඊට පස්සේ ඔබ දන්නවා අපි ওই ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය අරගන්න වැසිපිරිත් එහෙම කිව්වා. මේ වෙනකොටත් වැසිපිරිත් සජ්ජායනයක් සිද්ධ වෙනවා. අනේ ඒ හින්දාද මන් දන්නේ වැස්ස වලහක දෙයියෝ ටික ටික
1: අපි දිහා බලනවා නේද?
0: පොඩ්ඩක් ඔන්න උදේට ඔන්න අපි එනවා කියලා පොඩ්ඩක් වහිනවා.
1: පෙන්නනවා අපි ආවා කියලා.
0: ඔන්න පොළොන්නරුව පැත්ත ටිකක් අමාරුම වෙනකොට
1: ඔන්න පොඩ්ඩක් කිනෝ වැස්ස
0: ඔන්න මෙන්න දෙනවා කියලා ටිකක් තදේට වහිනවා.
1: ඊට පස්සේ නෑ
0: අපිට හිතනවා ඉතින් ඉස්සරහට කොහොමත් තද වැස්සක්
1: බලාපොරොත්තු වෙන පුළුවන් වෙයි නේද?
0: ඔව්. අර කියන්නේ එකදා නිහන් නෑ.
1: සමදා
0: නිහන් එකදා වෙයි
1: වලාවේ.
0: වලාවේ. මොකද්ද?
1: එකදා නිහන් සමදා වෙයි වලාවේ.
0: නෑ.
1: දෙවත්ත මාරු කළා නේ කිව්වේ.
0: සමදා නිහන් එකදා වෙයි වලාවේ. ඉස්කෝලේ යනවාද කැම්පස් එක යනවාද?
1: මුකුත් එපා.
0: එක්මිට මෙසේජ් එකක් කියවන්න මෙන්න මේ අංකෙට
1: 0703 93 5 93 7 රෝ මෙසේජ් එකක් කියවන්න

0: 오대다해 민원이 번호 썼더라이.
1: David Pierce Motor Company within Rajya Sevaka Upadapidana DPMC Rajya Pranama Amatanna Binduai Ikai Ikai Hatarai Hatsiyai Hayasiyaya
2: Adakumuri Ralumavati Nilkurula Sonalika Ashwabala Panahaka Engine Dharitava Avuma Indana Dahane Pahasuin Hesiravima Nadatusa Amadarakotas Ganime Pahasuma Two Wheel Four Wheel Sonalika Tractor Air Then Divinipura Ati TVS Sonalika Alivi Niyojitayan Vetin රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරි මහ පුලවට මහ බලයක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767679
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
3: ගෝල්ඩන් වොයිස් අරගෙන අදත් චාමි එන්න ලෑස්ති ඊයේ දිගහැරුම තිබුණ අද ඔබට ගැන කතා කරන්න පුළුවන් දවස
4: ඔව් ඉතින් ආදත් පුළුවන් දවල් එකේ ඉඳලා හතරවෙනි කන් චාමිත් එක්ක ගෝල්ඩන් වොයිස් එක එකතු වෙන්න හෙට තියෙනවා ඉතුරු 12 දෙනාගේ තරඟ වටේ කර තියාගෙන ඉන්න ඔයා හිතන කෙනා මේ පාර සිලෙක්ට් වෙයිද කියලා මේ 24 දෙනා ගැනම අපි ආයෙත් කියන්නේ සිකුරාදා දවසේ නේද දසුන්
3: ඔව් සිකුරාදා තමයි මොකද උනේ කියලා Right, then එක දිගට මහන්සි වෙලා ඔබ වැඩ කරලා ඉන්න අතරතුර පොඩ්ඩක් ගතසිත නිවා ගන්න. කල්වත්ත කිරිතේ එකක් බොන්න, strong tea එකක් හදාගෙන බොන්න. දැන් සමහරලාට එහෙම කිරිතේ හදලා දෙන අයත් ඉන්නවනේ.
4: ඒක තමයි.
3: එහෙම කිරිතේ හදලා දෙන අය.
4: කියන්නේ ඔයා පැල්වත්ත කිරිපිටි එකක්ම ගන්න කියලා රස්සට ගුණට උකුවට ඔයාට ගන්න පුළුවන් හොඳම කිරිපිටි එකක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ඔය බය නැතුව විශ්වාසයෙන් අරගෙන බලන්න. අපි ඒ තරම්ම විශ්වාසයෙන් කියන්නේ ඔයාට ඒකයි බොනවනම් පැල්වත්ත කිරිතේ එකක්ම විතරයි.
3: රසයි ගුණයි අපේ ගමයි මේ සියල්ල එක්ක ඔබට හොඳ ජවයකින් තව පින්මක් ඔබට වැඩ කරන්න පුළුවන් කෑමට කලින්. රයිට් ඒ අතරතුර කෝටිපතියෙක් වෙන්න සිහින දකිනවා නම් ඔබ
4: ඔයාට පුළුවන් ජාතික ලතුරයි මණ්ඩලය අරගෙන එන ධන නිධානය ලතුරයි අරගෙන බලන පුංචි රුපියල් 40කින් වගේ ජීවිතේ හීන හැබෑ කරගන්න හොඳම තැන තමයි ධන නිධානය කියලා කියන්නේ. ඔයා දැන් කොහරි යන්නකොට ලතුරයි කුඩුවක් දැක්කොත් මතක් කරලා ගන්න අනිවාර්යම ධන නිධානය ලතුරයි ඔයාගේ ජීවිතේට හීන වලට පාර කියන හොඳම තැන ධන නිධානය.
3: කාගේද බර්ත්ඩේ එක?
4: කාගේද?
3: කියන්න බලන්න.
4: අද බර්ත්ඩේ එකක් තියෙනවා මම හිතන්නේ ඔයා බල බල හිටියේ මෙයා ගැන කියන කමක් නෑ මම කියන්නද
3: කියන්න බල
4: ෂුලින් ලී
3: ෂුලින් ලී සුබ පැතුම් සුබ පන්දිනේ

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා
4: ශ්‍රීලංකාවේ
0: උසම දියල ලෙස සැලකෙන බඹරකඳ දියලේ ජල ධාරිතාව අඩුවෙමින් පවතින බව වාර්තා වෙනවා. හල්දොඹුල නගරයේ සිට කිලෝමීටර 3ක් පමණ දුරකින් පිහිටි බඹරකඳ දියලේ උස 163ක්. දියල නිර්මාණය වන්නේ වලවේගගේ ප්‍රධාන අතුගංගාවක් වන කුඩ ඔයින් ගලා එන ජල ධාරාවෙන්. එය හොටන තැන්ෙන් ආරම්භ වෙනවා. එහෙත් බබරකඳ දිය ඇල්ලේ ජල පෝෂිත ප්‍රදේශය ආශ්‍රිතව සිදු කෙරෙන වග කටයුතු සහ නියන් සමේ කුඩ ඔය ජලය විශාල ලෙස පරිහරණය කිරීම හේතුවෙන් ජලය අඩුවෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ලෝකයේ උසම දිය ඇලි 304ට අයත් බබරකඳ දිය ඇල්ල නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දිනපතා පැමිණෙනවා. යෙමන හමුදාව එරට සාදා නගරය යළි අත්පත් කර ගැනීම සඳහා හෝති කැරලිකරුවන්ට එරෙහිව දැඩි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අල් බයිඩා සහ අල් ජෞෆ් පළාත්වල යෙමන හමුදාව සහ හෝති කැරලිකරුවන් අතර සටන් උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. යෙමන රජයේ හමුදා කැරලි මධ්‍යස්ථාන වෙත රොකට් සහ ඩ්‍රෝන් යානා භාවිත කරමින් ගොන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. අල් හසම් නගරයේ බන්දනාගාරයකටද ගොන් ප්‍රහාරයක් එල්ල වුණා. එන් හත්දෙනෙකු වියකොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: ලක්හඬ
6: අද 18 වංගුවේ අපි දෙවැනි පැය පටන් ගන්නනේ.
7: ඔව් මේ විදිහට අපි දෙන්න පටන් ගන්නවා දෙවැනි පැය. දෙවැනි පැයටත් ඔයාට එකතු වෙන්න පුළුවන් අපි දෙන්නත් එක්ක වංගු ගහන ජීවිතෙත් එක්ක නේද?
6: ඉලක්කයක් අරගෙන යන්න එන්න. ඉක්මනටම මෙසේජ් එකක් කියවන කට්ටිය මේකට කරන ලස්සන සින්දුවක් වැඩ කරන ගමන්
7: අහන්න.
6: නේද? විවේකීව ඉන්න ගමන් ගමනක් බිමනක් යන ගමන් අහන්න.
7: ඔව් 0703 93 5 93 7ට මෙසේජ් එකක් කියවන්න.

0: ඉස්සර සමාජය නිවේදැන් තියෙන්නේ. සමාජය එන්න එන්න කූර වෙනවා. සමහර මිනිස්සු ඉස්සර හිටපු වේශයන් අතහැරලා සමහර වෙලාවට අලුත් වේශවලට මාරු වෙලා තියෙනවා. හරිද? ඒ වගේම තමයි සමහර තැන්වල භාවිතාවනුත්
1: වෙනස්ලා තියෙනවා.
0: ඒක සමාජයෙන් මෙහාට වෙලා පුංචිම කුටුම්බේ දක්වාම සමාජයකකේ වෙන කුටුම්බේ දක්වාම ඒ තත්ත්වෙ තියෙනවා. සමහර වෙලාවට ඒ කාලේ දරුවෝ දෙමව්පියන්ට දක්වපු සැලකිල්ල
1: වෙනස් වෙලා තියෙනවානේ.
0: පිළිගැනීම ඒ සියල්ල වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි දෙමව්පියොත් සමහරලාට දරුවන්ට දක්වපු ආදරයේ සෙනෙහස වෙනස් වෙලා තියෙනවා. ඕකට හේතු මොනවද කියලා අහපුවාම ජෙන් සී එකන තියෙන්නේ. එහෙමත්
1: කියනවානේ.
0: ජෙන් සී උනාට ආදරේ කරුණාව
1: සීමා වෙන්නේ නැහැ නේද?
0: මේ සියල්ල එකයි.
1: ඔව්.
0: පංචස්කන්ධේ එකයි. අපි කියන්නේ ගෝල්ඩන් රේෂියෝ එකට හැදෙන්නේ වාගේ නැහයේ තියෙන තැන, මගේ නැහයේ තියෙන තැන, ඇස් තියෙන තැන එකයි.
1: ඒ
0: වගේම තමයි ඇඟ ඇතුලේ දුවන්නේ
1: එකමලේ.
0: එකමලේ. හැබැයි මිනිස්සුන්ගේ චින්තනයේ සිතුවිලි තම තමන්ට වෙනස් වෙනවා. එතකොට ඒ සිතුවිලි පොදු සමාජයේ යහපත වෙනුවෙන් වෙනස් කර ගැනීම භාවිත කිරීම තමයි අපි කරන්නේ. හැබැයි ඒක වර්තමාන වෙනකොට අභියෝගයට ලක් වෙලා තියෙනවා. මම කියන්නේ ඔබට මතකනම් මේට දවස් කිහිපයකට කලින් පුතෙක් තමන්ගේ තාත්තව ඝාතනය කරනවා පහර දීලා. කියන්නේ අපි ආගමට දහමට අනුව බුදු දහමට අනුව ආනන්තරිය පාප
1: කරනවා. අම්මා තාත්තා මැරීම නේද?
0: මැරීම. මව්පියා
1: ඝාතනය කිරීම
0: ආනන්තරිය පාප කර්ම අතර එකක්. එතකොට ඇයි පුතා තාත්තව ඝාතනය කරන්නේ? මෙන්න මේ හේතු වෙන්න පුළුවන් කියලා කිව්වට කිසි දෙයක් මං හිතන්නේ සාධාරණීකරණය කරන්න පුළුවන් හේතුවක් කියලා නේ.
1: ඔව්.
0: අපිට කියන්න පුළුවන් තාත්තා මෙහෙමයි, තාත්තා බීගෙන එනවා, තාත්තා අම්මට ගහනවා, තාත්තා මෙහෙම කරනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ එකක්වත් ඔව් හෝ ඇයව ඝාතනය කරන්න හේතුවක් නෙවෙයි. ඒ වගේම තමයි අද වාර්තා වුණා දේපල බෙදාගෙන යද්දි ටිකක් කොඩම දේපල බෙදලා ගෙදර දීවිලා තියෙනවා වාහනයක් පරණ. ඒ වාහනේලා තියෙනවා ලොකු පුතා.
1: ඔව්.
0: ලොකු පුතා මොකද කරන්නේ වාහනේ නොදුන්නට?
1: අම්මව කැත්තෙන් ගහලා මරලා තියෙනවා.
0: ඝාතනය කරලා තියෙනවා.
1: ඔව්.
0: අනේ මන්දා.
1: ඒක තමයිනේ.
0: මේ කොහෙටද මේ යන්නේ සමාජය? ඔබ නිකන් හිතන්න ඉස්සර සතෙකුට ගහන්න බය වෙච්ච සමාජය.
1: ඔව්.
0: ඉස්සර සමහරලාට සතෙක් මරලා මස් ටික ගෙදරගෙන අරගෙන ආපුවම සමහරලාට මොකද්ද ඔය කරපු අපරාධය කියලා ගෙදරම ඔක්කොම කෑ ගහපු සමාජයක්
1: තිබ්බා.
0: ඒ වගේම තමයි පන්සලට ගිහිල්ලා, පල්ලියට ගිහිල්ලා, කෝවිලට ගිහිල්ලා ආගම දහමට අනුව ශික්ෂා සම්පන්න වෙච්ච සමාජයක්.
1: ඔව්.
0: කොතනින්ද මේක ගිලිහුනේ?
1: ඔව්.
0: ඔබ හිතන්න. සමහර වෙලාවට ඒ කාලේ දරුවන්ගේ අතේ පිරිත් නූලක් තිබුණා.
1: ඔව්.
0: දැන් අද නැහැ.
1: හැමදේම වෙනස් වෙලා නේද?
0: හැමදේම වෙනස් වෙලා. ඉරිදට දහම් පාසල් ගියා.
1: කොහොද දැන්?
0: බණ ගෙදර ගියා. පිරිත් ගෙදර ගියා.
1: දැන් ගෙදරින් වැඩි හිටියෝ විතරයි යන්නේ, ළමයි යන්නේ නැහැනේ. අම්මි මට බෑ කියලා ඉන්නවා. ඉතින් මේ වගේ සමාජ මිනිකිනි මොහු වෙන්නේ නැහැ නේද ගොඩක් වෙලාවට?
0: ඔබට කියන්නේ මේ ඔබට ඈතින් තියෙන සිද්ධි වෙන්න පුළුවන්.
1: ඔව්.
0: හැබැයි මේ සිද්ධි ඔබේ දොරකඩ ළඟට එනකන්
1: බලන් ඉන්න එපා.
0: ඔපා. ඔබ ඔබේ දරුවව නේ, ඔබේ දුව පුතාව ඒ සීමාව ඇතුලේ හික්මවන්න. ඒ යහගුණ කියලා දෙන්න. අපි අර කියන්නේ 6-4 නොදත් එක. සමහර වෙලාවට ජකා. එහෙම කරගන්න එපා.

0: පෙරවරු 11:06යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
2: විශේෂ පුළිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2006 වර්ෂයේ අක්‍ර පහට අඩු පුළිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131 011 286 1111. ශනිගමතුම් 19:06.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
3: හැම වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව
0: 11:18 ඉක්මනට මේ පැත්තට මෙසේජ් එකක් එවන්න. මේ මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා කියන්න.
5: 0.3 0.3 0.3 4 මැසේජ් කරපය මතක් කරන්න ඕනේ. ආලු දෙන ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙන ලස්සන කටහඬවල් දෙකක් තියෙනවා දෙන්නට. බොහොම ස්තුතියි. අපි එකතු කරගන්න කියලා තියෙන සින්දුවක් අහන්න. නදේ තමයි මාළුමේ ඉඳලා අපි දෙන්නට මැසේජ් එකක් දාලා තියෙන. බොහොම ස්තුතියි. උදම් මිට සයිරි මැසේජ් එකක් දාලා තියෙන. යාගේ ෂොප් එකේ වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා. බොස් ඉන්නවා සුදත්, ඒ වගේම මිස් සුදයා, ජයරත්න, සුනීතා ඉන්නවා. ක්‍රිෂානී තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ මට. ඔය විදියට වහගෙන ඉන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා අපිට කියලා තියෙනවා. දමයන්ති ආදරේ කියලා දෙන අපිට ඉතින් ගොඩක් ආදරේ. ඔය විදියටම ඉන්නෝ. සුබ දවසක් කියලා දෙනවා මැලේසියාව ඉඳලා අපි දෙන වහගෙන ඉන්නවා රවි. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. පුදා ඉනවා කසුන්, ඒ වගේම බන්ටි, සංජු, මේ හැමෝම එකතු කරගන්න ඕනේ සින්දුවක් අහන්න. ගුඩ් මෝර්නින් වාත් ඉන්නවා කියලා තියෙනවා. කවුද මාත් කියන්නේ? චොමින්ද වෙන්න ඕනේ මාත් කියලා තියෙන්නේ. මං උඩ මැසේජ් එකෙන් තමයි නම හොයාගත්තේ. නමත් එක්ක මෙවන මැසේජ් එකක් එවනකොට ගුඩ් මෝර්නින්, සුබ දවසක් දෙන්නටම අපිත් අහගෙන ඉන්නවා කියලා තියෙන වැඩ කරන ගමන් ඉස්රායිල් වලින් තමයි චන්දන මැසේජ් එක දාලා තියෙන්නේ. කොච්චර ඉතින් හිත මෙහෙදනේ අත ලංකාවේ නැති වුණාට හිත මෙහෙ තියාගෙන ඉතින් වැඩ කරනවනේ. පරිස්සමට ඉන්න ඔය විදිහටම අපිත් එක්ක දිගටම ඉන්න. අපි දැන් ඉන්නව දවල් එක වෙනකන්. පිළිමතලව පැත්තට යන්න ඕනේ මේ වෙලාවේ. ස්ටුඩියෝ එකකින් මැසේජ් එකක් දාලා තින අපි දෙන්න වහගෙන ඉන්නවා කියලා. අධිපතිතුමා ඉන්නවා ඉන්දික, ඒ වගේම කපිල, චමින්ද, ආනන්ද අපි වහගෙන ඉන්නවා. සියලු දෙනාම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තින 18 වංගුවට එකතු කරගන්න.
0: මේ තමයි ඒ තෝරා ගැනීම.

0: ಕಿನ್ಸ್ಲಿ ಪೀರಿಸ್ ಗಾಯನ ಕಲ ಗೀತೆ ಯಾಕೆ ಕುಲಹಾಯ್ ವಿಸಿತ್ ತುಣ ಇದೆ
1: SLT Mobitel Fiber ಕಗ್ಗೆದ ನಮ ಫಿಟ್ ಕರನ್ನ ಒಕ್ಕಮ ಡಿವೈಸಸ್ ಕನೆಕ್ಟ್ ಕರನ್ನ ಗೇಮಿಂಗ್ ವರ್ಲ್ಡ್ ಲೋ ಲೇಟೆನ್ಸಿ ಫಾಸ್ಟ್ ಅಂಡ್ ಸ್ಟೇಬಲ್ ಅನ್ಲಿಮಿಟೆಡ್ ತೋರಗನ್ನ ಪ್ಯಾಕೇಜ್ ರಸಾ SLT Mobitel Fiber
2: ವೇಗಯನ್ ನಗೆ ಸಿಟಿನ ರಟಕ್ ಆರ್ಥಿಕ ಅರ್ಬುದೇಕ ತಿಬುನು ರಟ ಅದ ಆಯತ್ ಸ್ಥಾವರವ ಇದಿರಿಯಟ ಯನವಾ 2025 ಅಪೇ ಆರ್ಥಿಕೇ 105% ವರ್ಧನೆಯ ವುನಾ 2026 ಪಲಮು ಕಾರ್ತುವೇದಿ 105.1% ವರ್ಧನೆಯಕ್ 2026 ಫೆಬ್ರವರಿ ವೆದ್ದಿ ವಿದೇಶ ಸಂಚಿತ ಡಾಲರ್ ಬಿಲಿಯನ 7.3% ಅಪಿ ದೆನ್ ವೇಗಯನ್ ನಗೆ ಸಿಟಿನ ರಟಕ್
3: ಅಪಿ ಆಂಡುವ ವಸರ ದೆಕೈ ರಟಟ ಸುಬಾಯಿ
4: ಮೇಯ ಮುದಲ್ ಕಿವ ಪ್ರಚಾರ ಕರ್ನಲದ ದೆಂಬೀಮಕೆ
0: ಮಕುದ್ ಬನದ ಗೆ
5: ಗಡಕ್ ದೇ ವಲ್ತಿ ಏನು ಅಕಿಯಾ ನೆ ಮಕದ್ದ ಕಿಲ ಮಮ್ಮಿ ಹಿತ ಹಿತ ಹಿಟಿ
0: ಸಾಮಾನ್ಯ ಹೇಮ ಕೀನಾ ಇಲಂಗ ಮುಕುದ್ ಮನೆ ಕಿಯನ್ನ
5: ಎರಡು ಮಲ್ಲಾಗ ದೀನು
0: ಕಿಯನ್ನ ಬಳ
5: ಅಬದಿಂದ ಒಮ್ಮೆ ವೇಲ ವ್ಯಾಹಗೆನ್ನ ಇನ್ನ ಯೋ ಮತಕ್ ಕರನೋದ್ ಮಕದ್ದ ಕರನ್ನಿ
0: හරි අපි යහගෙන ඉන්නයි මතක් කරන්න යන කලින් අපිට මතක් කරන්න ඕනේ මේ කෝටිපතියෙක් වෙන්න ඔබ අදහසක්
5: තියෙනවද කියලා
0: ඔව් තියෙනව නම් කරන්න ඕන දේ
5: ඔයා කරන්න ඕනේ මෙන්න මේ දේ ආදන්නවනේ පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ හේන හඹහයන් හේන එකතු කරගන්න පුළුවන් ඔයාගේ හේනට පුංචි හරි තල්ලුවක් දෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නු එදින් ජීවිතේ හේන වලට හඹහයන් හොඳම තැන තමයි ධන නිධානය කියලා කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කළා ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ධන නිධානය ලොතරැයි අරගෙන බලන්න ඒ ඉලක්කම අතරතුරු එයාගේ වාසනාව තියන්න පුළුවන්
0: යශෝ මේ ඔයාලට මතකද
5: මකද
0: දැන් අවුරුදු 20කට විතර කලින්
5: හහා
0: මතක් වෙන විදිහක් නැහැ නේ ඉපදිලත් නැහැ නේ
5: මේක තමයි
0: මේ අවුරුදු 20කට විතර කලින් සාමාන්‍යයෙන් මුදලේ තිබුණු අගයයි
5: ඔව්
0: ඒ මුදල ආයෝජනය කරලා නැත්තම් ඒ මුදල ටිකක් වර්ධනය කරගන්න තිබ්බ ක්‍රමවේදයි හරි වෙනස්
5: ඔව්
0: හරිද
5: හ්ම්
0: දැන් අද වෙනකොට අවුරුදු 20කට පස්සේ අපි ආපහු හැරලා බලපුවාම ඒ තත්ත්වයේ සම්පූර්ණ වෙනස් වෙනවා.
5: ඔව්.
0: හරිද? මුදලේ අගය දැන් ඇත්තටම මොකද වෙලා තියෙන්නේ?
5: අඩු වෙලානේ රුපියල් අඩු වෙලා තියෙනවා.
0: හරිද? අඩු වෙලා තියෙනවා. කොහොම නමුත් ඒ මුදල ප්‍රසාරණය කරගන්න, එහෙම නැත්නම් ඒක වර්ධනය කරගන්න තියෙන ආයෝජනයනොත් වෙනස් වෙනස් ස්වරූපයන් හැඩයන් ගන්නවා.
5: ඔව්.
0: හරිද? ඉස්සර බැංකුවේ දාලා පොලිය ගත්තා.
5: ඔව්.
0: ඊට පස්සේ මොකද උනේ ඉඩකඩම් අරන් දාන්න පටන් ගත්තා.
5: ඔව්.
0: මොකද
5: දීර්ඝකාලීන ආයෝජන නේද?
0: ආයෝජන විදිහට
5: ඒවා
0: තිබුණා. සමහර අය
5: ඔව්
0: සමහර සමාගම් වලට මුදල් ආයෝජනය කළා.
5: ඔව්.
0: සමහරු ගිහිල්ලා කොටස් වෙළඳ පොලේ
5: මුදල් ආයෝජනය කරා.
0: මුදල් ආයෝජනය කළා.
5: නැත්නම්
0: නැවතුණා.
5: ඔව්.
0: හරිද? සමහර අය
5: හරි
0: මුදල් තමන් ළඟම
5: තියාගත්තා.
0: තියාගත්තා.
5: මොකද උනේ?
0: කොහොම නමුත් ඔබ ඔබේ ළඟ තියෙන මුදල් ආයෝජනය කරන්න, එහෙම නැත්නම් ඔබේ ළඟ තියෙන මුදල් වර්ධනය කරගන්න,
5: හරි
0: දරුවන්ට ඉතිරියක් කරන්න කියලා ලොකු ක්‍රම ලොකු මාවත් හරිද මේ වෙනකොට සමාජය ඇතුලේ තියෙනවා.
5: හැබැයි
0: ඔබ හිතලා තමයි
5: මේ
0: වගේ ආයෝජනය කරන්න ඕනේ.
5: ඔබ
0: හිතලා තමයි
5: ඉතුරු කරගන්න ඕනේ නේ සල්ලි ටික.
0: සල්ලි ටික ඉතුරු කරගන්න ඕනේ. ඒ වගේම මේ පැත්තට යොමු වෙන්න.
5: ඔව්.
0: හරිද?
5: හරි.
0: ඇත්තටම ලෝකෙ මේ වෙලාවේ ආයෝජනයන් ගැන කතා කරපුවාම දෙමව්පියන් කරන හොඳම ආයෝජනය තමයි දරුවන්ට
5: ඉගැන්වීම.

0: උගැන් හරිද? ඒක තමයි හොඳම ආයෝජනය දෙමව්පියන් කරන්න ඕන.
1: ඔව්.
0: අවුරුදු 13ක් ආයෝජනය කරපුවාම දරුවන්ට ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් දෙමව්පියන්ට අත්විඳින්න පුළුවන්. ඒ වගේම තමයි සමහරලාට දරුවෝ ඉගෙන ගන්න බැරි වුණා කියලා කියමුකෝ.
1: හරි.
0: දැන් සමහරලාට ડોක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන
1: ගන්නවා.
0: සමහරලාට ඉංජිනේර් කෙනෙක් වෙන්න
1: ඉගෙන ගන්නවා.
0: සමහරලාට මගේ ටාගට් එක මේක කියලා ඉගෙන ගන්නවා.
1: ඔව්.
0: හරි ලස්සන කතාවක් තියෙනවා.
1: මොකද්ද?
0: ඔබට ડોක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න බැරි වුණොත්
1: හරි.
0: ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ රෝහලක් දාන්න
1: හරි.
0: ව්‍යාපාරයක් පටන් ගන්න.
1: ඔව්.
0: එතකොට
1: ආයෝජනයක් හම්බ වෙනවා නේද?
0: ඔබ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ.
1: හා.
0: ડોක්ටර්ස්ලා ඔබේ රෝහලේ
1: වැඩ කරනවා.
0: වැඩට ගන්න පුළුවන්. ඔබට හොඳම ડોක්ටර් වෙන්න බැරි වෙන්න පුළුවන්.
1: ඔව්.
0: හැබැයි ලෝකේ ඉන්න හොඳම ડોක්ටර් ඔබේ රෝහලේ වැඩට ගන්න
1: පුළුවන්.
0: හරිද?
1: හරි.
0: විභාගේ ෆේල් වුණා කියලා හරි. මොකද්ද කරන්න කියලා මේ මගේ මෙහා පැත්තේ ඉන්න වගේ හක්කටත්
1: දෙන්නේ ඉන්නව නැතුව නේද?
0: හරිද? ඔබ ලෝකේ ගැන හිතන්න.
1: ඔව්.
0: ඔබට ડોක්ටර් කෙනෙක් වෙන්න බැරි වෙන්න පුළුවන්. ඉංජිනේර් කෙනෙක් වෙන්න බැරි වෙන්න පුළුවන්.
1: හැබැයි ඔයාට අවස්ථාවක් තියෙනවා.
0: ඔබ ඒ අය
1: මෙහෙවන කෙනෙක් වෙන්න පුළුවන් නේද?
0: ඒ අය පඩියට වැඩට ගන්න හොඳ ව්‍යවසායකෙක් වෙන්න. ඒකට කොතනවත් ඔබට බාධා නැහැ. හිතන්න. හරිද?
1: හරි.

0: මට හිතුණා චන්ද්‍රසේන හෙටි ආරච්චි ගායනා කරන මෙන්න මේ ගීතේ තෝරගන්න මෙන්න මේ අය වෙනුවෙන් අපිට මෙසේජ් කරලා තියෙනවා.
1: අපි දෙන්න වහගෙන ඉන්නවා මේ වෙලාවේ. ඔය දෙන ෂෝ කරේ කියලා තියෙන හොඳට වැඩසටහන කරනවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි. අතලිනේ මේ මැසේජ් එක දාලා තියෙන දුව ඉන්නවා යනෝලි. ඒ වගේම ලක්කන අහන හැමෝමත් එකතු කරගෙන අපි දෙන්නවත් එකතු කරගෙන ලස්සන සිංගල් කහමු කියලා තියෙන ආදරේ කියලා තියෙනවා. ඉතින් අපි ගොඩාක් ආදරෙයි. එවගේම ෂොප් එකකින් අපි දෙනවා මේ වෙලාව වැහගෙන ඉන්නවා එකතු කරගන්න කියලා සමන්තා තමයි මැසේජ් එක දාලා තියෙන. එයාගේ ෂොප් එකේ මේ වෙලාවේ සද්දරම ලක්කන දාගෙන ඉන්නව නේද? ගම්මන්ට් එකක් පැත්තර යන තමයි හදන්නේ. ගම්මන්ට් එකේ ඉන්නවා මාෂා, දිල්හානි, කමල්, දිශාන්ත, දම්මිකා, විනීතා, චන්ද්‍රලතා ඉන්නවා අපි වහගෙන. ශිරාණි, එවගේම ඉරංගි, කාන්ති, චාන්දා, චාන්දනී ඉන්නවා. එවගේම රේණුකා මේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙන ගම්මන්ට් එකේ වැඩ කරන ගමන් ඉන්නේ. මහන්සිය යන්නත් එක්ක අපි දෙන්න ලස්සන සින්දුවක්.
0: අනිවාර්යයෙන්ම අපි ලස්සන සින්දුවක් දෙන්නම්. ඒ වගේම තමයි තාම අපිට මෙසේජ් කරේ නැත්තම් ඉක්මනට මෙසේජ් කරන්න. මේක තමයි අපි දුරකථන අංකය
1: 0703 93 93 7 ට ඉක්මනට එන්න 10ට වංගෝ පැත්තට.

0: 1137.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්මුන සැමට දැනුම් දීමයි ඉබන් වෙන. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකන මොනින් ඒසල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට අහුව

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මාරම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකගේ ඉන්නෝයාගේ ෆියචේකට ප්ලස් පොයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කියනවා
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: දහට වංගුව
6: කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනෑ නම්
1: දසුන් විත් යශෝ
0: දහට වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
0: දහට වංගුව
7: සමහර සින්දු තියෙනවා දවසේ ඕන වෙලාවක අහන්න පුළුවන්.
8: ඔව්.
7: එහෙම සින්දුවක් මම තෝරාගත්තේ. ඊට කලින් මේ ළඟ පේනවා දුර පේන්නේ නැත්තම්. දුර පේනවා ළඟ පේන්නේ නැත්තම්. ඒ දෙකම බොඳ වෙලා වගේ පේනවා නම් S2 යවුණාක්.
8: ඔය හට වගේ.
7: ඔව්. මට නම් කියලා වැඩක් නෑ අප්පා.
8: ඒක තමයි අප්පා.
7: හරි හරි කමන්නේ. මට වගේ එහෙම දිනනවා නම් ඔබටත් ඔබ කරන්න ඕන මෙන්න මේක.
8: ඔව් මම ළඟ ඉන්න කෙනාට වගේ ඇස් පරිමි දුර්වලතාවයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඇසේ සුදිවත් කරගන්න සත්කමක් කරන්න හොඳ තැනක් හොය හොය හිටියනම් එහෙම නැත්තම් ඇස් කන්නාඩි ගන්න හොඳ තැනක් බල බල හිටියන සමහරක් වෙලාවට දසුන් අපි දැන් ડોක්ටර් කෙනෙක්ව channel කරන්න වෙනම ගානක් දෙන්න ඕන ඇස් දෙක පෙන්න ගන්න ගියාම හැබැයි මේ කියන තැන ඔයා දන්නවනේ එතකොට ડોක්ටර් වෙනම channel කරන්න වෙනම ගානක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නොමිලයාට වෛද්‍යවරයා හරහා ඔයාගේ ඇස් දෙක පරීක්ෂා කරගෙන ඔයාට අවශ්‍ය වෙන කන්නාඩි දෙක ලබා ගන්න පුළුවන් ඒ වගේම තමයි ළමා ආක්ෂිසායනය බාහිර රෝගී අංශය මේ හැමදේම තියෙන හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් කෙයර් අයි හොස්පිටල් එක කියලා කියන්නේ ඔයා බය නැතුව යන්න නම්බර 74න් එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල මම ඔයාට ෆෝන් නම්බර් එක මතක් කරන්නම් 070 64 78 478 එහෙම නැත්නම් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 0112 78 58 58 මේ කියන ෆෝන් නම්බර්ස් වලට කෝල් එකක් දීලා ඔයාට තව ටිකක් විස්තර දැනගන්න පුළුවන්.
7: අර ලස්සන කතාවක් තියෙනවා.
8: මොකද්ද?
7: එළිය තියන්න ඕන පාපිස්ස.
8: හරි.
7: එළියෙන්ම තියන්න ඕන.
8: ඔව්.
7: වැරදිලා හරි ගෙට ගත්තාම වෙන්නේ
8: හහා
7: සේරම කුණු
8: ගෙට එන එක විතරයි.
7: සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ ඈතින් තියන්න ඕන මිනිස්සු.
8: ඔව්.
7: ඈතින්ම තියන්න ඕන.
8: ඔව්.
7: සමහර වෙලාවට තමන්ගේ සීමාව ඇතුළට ගත්තාම වෙන්නේ
8: හහා
7: තමනුත් හැදි වෙන එක.
8: ඔව්. ඔයාව හැදි කරගන්න එපා.
7: තමන්ටත් සමහර වෙලාවට කුණු ගොඩ ගැහෙන එක.
8: ඔව්.
7: හරිද? එහෙම වුණාම වෙන්නේ
8: හහා
7: පැත්තක් අල්ලගෙන
8: ඔව්
7: ආස දිහා බලාගෙන
8: ඉන්න වෙන එක.
7: නෑ.
8: එහෙනම්
7: මෙහෙම සින්දුවක් කියන්න වෙයි නැත්තම් මෙහෙම සින්දුවක් අහන්න.
8: හා

0: ගීත ගයන කළේ වසන්තා තිලකාංගනී 11:46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: සමහර සින්දු දෙනවා යශෝ.
2: හා
0: අහන්න වෙලාවක් කියලා නැහැ.
2: ඔව්.
0: ඕන වෙලාවක ඇහුවත්
2: ඒක දැනෙනවා අපිට.
0: ඒක දැනෙනවා.
2: ඔව්.
0: මං එහෙම සින්දුවක් තමයි තෝරගෙන ඉන්නේ.
2: හා.
0: හැබැයි මේක මේ කතාව ඒ සින්දුවට අදාළ නැහැ.
2: හරිද?
0: මේ වෙලාවේ පහුගිය කාලේ සිද්ධ වෙච්ච සිද්ධියක් තමයි මේ වෙලාවේ ඔබට මම මේ කියන්නේ.
2: හරි.
0: වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා රජිත් මාරසිංහ මහත්තයා කියනවා,
2: ඔව්,
0: පහුගිය කාලෙට සාපේක්ෂව,
2: ඔව්,
0: අලි මිනිස් ගැටුම
2: මේ කාලේ අඩු වෙලා නේ.
0: මේ කාලේ අඩු වෙලා
2: තියෙනවා. ඔව්.
0: මට තේරෙන්නේ මිනිස්සුන්ට අලි එක්ක ගැටලා ඇති වෙලාද අලින්ට මිනිස්සු එක ගැටල වැඩක් නැහැ කියලා හිතිලාද කියලා.
2: ඒක තමයි නේද?
0: හරිද? එහෙම නැත්තම් ওই දෙගොල්ලටම ගැටෙන්න
2: වෙලාවක් නැද්ද?
0: එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ওই පහුගිය කාලේ තමයි ඇත්තටම මේ අපි ඔය අලිමන් කඩවල වල ගෙවල් හැදුවා, සමහර වෙලාවට කැලෑ විනාශ කළා, සමහර වෙලාවට සංවර්ධනයේ වෙන වෙලාවල් වල සමහර වෙලාවට ඒවා ඉලිපෙහෙලි කරන්න උනා. ඒ නිසා ඒ වෙලාවේ තමයි ඔය තත්ත්වේ ටිකක් දරුණුව තිබුණේ.
2: ඔව්.
0: ඊට පස්සේ විවිධ ක්‍රියාමාර්ග ගත්ත ඕක නවත්තන්න. හරිද? ඔබට මතක ඇති කාලයක් ගුවනෙන් ගිහිල්ලා ගුවන් හමුදාව කැලේ මැදට පළතුරු වැටක් අතෑරලා ආවා. කියන්නේ පැල වුණාම අලෙන්ට
2: සතුන්ට
0: කෑම තියනවා කියලා. දැන් සමහරලාට ඒවා හැදිලා ගෙඩි හැදිලාද දන්නේ
2: නැහැ.
0: අලියෙන්නේ නැති.
2: ඔව්.
0: හරිද? කොහොම නමුත් පහුගිය කාලච්ඡේදය ඇතුලේ විශේෂ මාස 21 කාලය තුල පස්සට ගිහුවාම
2: මාස 21ක් වෙනකොට
0: ආපස්සට ගිහුවාම ඒ කාල පරිච්ඡේදයේ ඇතුලේ ලැබිලා තියෙන දත්ත වලට අනුව යශෝ මේ වනාලි 207ක් මිය ගිහිල්ලා තියෙනවා.
2: පුද්ගලයන් 88ක් මැරිලා තියෙනවා මේ වෙනකොට නේද?
0: ඔය කතාව කිව්ව ගමන් බයින්න එපා.
2: ඔව්.
0: අලිනිස් ගැටුම් නැත්තම් ඕක කොහමද උනේ
2: කියලා. ඔව්. ඔව් එහෙමනේ.
0: ඔව් මාස 21ක් කියන්නේ අවුරුදු දෙකකට ආසන්න කාලෙක එහා පැත්තේ දත්ත තමයි තියෙන්නේ. හැබැයි අඩු වෙලා තියෙන්නේ.
2: ඔව්.
0: ඒ කියන්නේ නැවතිලා නෙවෙයි.
2: අ චුට්ටක් අඩු වෙලා නේද?
0: අඩු වෙලා තියෙන්නේ. සමහර වෙලාවට මිනිස්සුත් අලි ගැන හිතනවා.
2: අලි මිනිස්සු ගැන හිතනවා නේද?
0: මිනිස්සු ගැන හිතනවා.
2: කියලා අපිට හිතනවා.
0: මම මොනවද කියන්නද කියලා මම කල්පනා කරේ. කොහොම නමුත් සතුට රකින්න ඕන. පරිසරයේ සමතුලිත වෙන්න ඕන. එහෙම නොවුනොත් වෙන්නේ ස්වභාව ධර්මයේ විසින් සමහර වෙලාවට ඒක සමතුලිත කරනවා. ඒක ස්වභාව ධර්මයේ දරා ගන්න බැරි දෙයක් එක්ක අපිට අත්විඳින්න වෙන්න පුළුවන්.
2: හරි.
0: ස්වභාව ධර්මයේ දඬුවම් දෙන්න ගියොත් සෝරි තමයි.
2: හහ්.

0: ගාලංගනීගේ පාතවත් ඔබ සිින්දුවයි රෝකන්ත ගුණ තිලකගේ මේ සිින්දුවයි යාලව වන මූඩ් මරු මාරු කරගන්න බාන මූඩ් ගහන්නවා හරිද මේ දවල් මධ්‍යහන වැඩ කරනකමට වස බොස් ලබන මොනවාදය මූඩ් ගහල
1: ඉද කියන
0: මූඩ් ෆික්ස් කරගන්න හෙනම් පැළවත්ත කිරිටිගක් දාලා හොඳ කිරිතේක
1: වන්න පුළුවන්. ඒ වගේම තමයි දසුන් දැන් අපිට පැල්වත්තත් එක්ක අපිට එනවනේ අර කිරිතේකක් එක්කම දැන් මේ වෙලාවේ උයන්නත් පුළුවන් වෙලාව ලන්ච් ටයිම් එකනේ අපිට වාට මතක කරන්න පුළුවන් පැල්වත්ත බටර් එක ගැන. පැල්වත්ත බටර් කියලා කියන්නේ ලුණු සහිත ලුණු රහිත. ඒ වගේම සමහරක් අය කැමතිය සුදු ලුණු සුවඳ පොඩ්ඩක් වැඩිපුර එනවට. ඉතින් සුදු ලුණු බටර් එකකුත් හඳුන්වා දීලා දින එයාගේ කැම ටික රසට ගුණට සුවඳට දෙන්න පුළුවන්. ඔයාට පැල්වත්ත සුදුලුණු බට එකකුත් පාවිච්චි කරන. ඉතින් ගෙදර ඉන්නවා නම් කන්න අකමැති පොඩ්ඩෝ ඒ පොඩ්ඩොන්ට බටර් ටිකක් දාලා සුදුලුණු බට එකකින් චුට්ටක් වැඩිපුර දාලා කැම ටික රසට ගුණට සුවඳට හදලා දෙන්න පුළුවන් නේද දසුන්?
0: අනිවාර්යයෙන්ම. පැලවත්ත කියලා කියන්නේ අපේ දෙයක් රස ගුණ පිරි අපේම දෙයක්. ඒ නිසා බය නැතුව පාවිච්චි කරන්න ඔබට පුළුවන්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන කෝටිපතියෙක් වෙන්න ඔබට අදහසක් තියෙනවා නම් බලාපොරොත්තුවක් තියෙනවා නම් අනේ මටත් කෝටිපතියෙක් වෙන්න පුළුවන් නම් කියලා හිතනවා
1: මට වගේ. ඒක නිසා ඔයාට හොඳම දෙයක් තමයි මේ කියන්න හදනේ. ජීවිතවලට හේන කියන හොඳම තැන තමයි ජාතික ලොතරැයි මණ්ඩලේ. ජාතික ලොතරැයි මණ්ඩලේ අරගෙන එනවා ධන නිධානය ලොතරැයි පත. ඉතින් ඔයාට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඔය ලංකාවම තියෙන ලොතරැයි කෝඩුවෙන් ධන නිධානය ලොතරැයි අරගෙන බලන්න. ඒ ඉලක්කම අතරතුර ඔයාගේ ජීවිතේ වාසනාව තියෙන පුළුවන්. ඔයාට උත්සාහවන්ත කෙනෙක්. ඉතින් ඔයාගේ උත්සාහයට පුංචි තල්ලුවක් දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්න. ඉතින් ඔයා ලංකම තියෙන ලොතරැයි කෝඩුවෙන් ධන නිධානය ලොතරැයි අරගෙන බලන්න.
0: රයිට්. අපි කාංචන අනුරාධගේ ගීතයක් ලෑස්ති කරගෙන ඉන්නේ. ඊට කලින් අපි පුංචි විරාමයක් ගන්නවා.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: රයිට්. අපිට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට යන්න වෙලාව හරි. අපි අපිට කතා කරපු කීප දෙනෙකුත් ඉන්න ඉක්මනටම කියමු.
1: ඔව් අපි අහගෙන ඉන්නවා මේ වෙලාවේ සද්දෙටම දස්සනි අශෝ මරු ඩබලක් කියලා තියෙනව ෆුල් හැන්ඩි අලෝයා. ඔන්න පොඩක් කොලයක උස්ස ගන්න. ඔය දෙන්නගෙන් නෑ පිරිලා. ඉතින් පිරිලා දෙනවා කියලා කියනවා. ඉතින් අද දවස්ම අපි දෙන්න ඉන්නවා දවල් එක වෙනකන් කතාවටයි හිනාවටයි හිත පිරෙනවලු. ඉතින් ආඩු බලන් අපි දෙන්න වහගෙන අලුබෝ මුල්ලේ ජගත් රෝහණ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය විදියට මහගෙන ඉන්නෝ සුබ දවසක් කියලා තියෙනවා නංගි. ඒ වගේම අයියත් තිනෝ සින්දුවක් ඕන කියලා තිනෝ ආදරෙන් ඔදෙනව එකතු කරගන්න මතකමින් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. අහගෙන ඉන්න.
0: ඒ වගේම අපිට කතා කළා
1: කවුද දර්ශනී. දර්ශනී අපිට කතා කරා දර්ශනීගේ පුතාවත් එකතු කරගන්න කියලා. සින්දුවක් කවන්න රතීෂ් ඉන්නවා. ඔය දෙනව කළුතරින් එකතු කරගන්න හරි මාදරින්.
0: මේක ඉතින් අහලා අපි ප්‍රවෘත්ති අහලා ආයෙ මුණ ගෙහෙමු.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහන බලාගන්න
1: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුමා
2: ප්‍රවෘත්ති සිරස්තල
3: වංචා දෝෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ කැපවීමට බාරව හේමිකා මහකොමසාරිස් කෙන් පැසසෝ. ශ්‍රී ලංකාවට එන ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සෙන්. කුෂ් සහ හෂීෂ් සමග තායිලන්ත ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ. වරලත් බාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකර බතේ කතානායකට. අල්ලසිට ප්‍රකාශයක් දීමට ආ හිටපු කතානායක චබල් පිටවයයි. නිල්දිය පොකුණ රැකගැනීමට විශේෂ ගැසට් නිවේදනයක්. මැදපිරිතික යුද්ධය ගැන ට්‍රම්ප්ගේ අලුත්ම සැලසුම. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය සහ දූෂණ හා වංචා හේතුවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වලට බලපෑම් එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර්ට් මහතා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව පිළිබඳ ඔහුගේ නවතම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සතියේ ඉදිරිපත් කෙරුණා. එම වර්තාවෙන් පෙන්වා දෙන්නේ 2026 වසරේ අයවැයෙන් රාජ්‍ය ආදායමේ 49.38% ණය සඳහා පොලි කැවීමට වෙන්කර ඇති බවයි. එය දළදේශ නිෂ්පාදිතයෙන් 7.6% සමාන බවත් වර්තාව පෙන්වා දෙනවා. ණයවාරිකද සමග සැලකීමේදී රාජ්‍ය ආදායමෙන් 82.59% පමණ ණය ආපසු ගෙවීම සඳහා වෙන් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවන බවද එම වර්තාවේ සඳහන්. මෙවැනි තත්වයක් තුළ සෞඛ්‍ය අධ්‍යාපනය සහ දුප්පත් හා අවදානමට ලක් වූ ජනතාව සඳහා වන සමුච්ච ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් වෙන්කිරීම මුදල් සීමිත වන බව එක්සත් ජාතීන් පෙන්වා දෙනවා. සෞඛ්‍ය සඳහා දළදේශ නිෂ්පාදිතයෙන් 1.9%ද අධ්‍යාපනය සඳහා 2%ද සමුච්ච ආරක්ෂණය සඳහා 2.4%ද පමණක් වෙන්කිරීම බව වර්තාවෙන් පෙන්වා දෙනවා. මේ වසරේ මේ මාසය වන විට මෙරට ජනගහනයෙන් 22.1% දරිද්‍රතාවයෙන් පිරෙන බවට ඇස්තමේන්තු කර ඇති බවද වාර්තාවේ සඳහන්. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල දරිද්‍රතාව සහ ආර්ථික අවතානම ඉහළ මට්ටමක පවතින බවද එක්සත් ජාතීන් පෙන්වා දෙනවා. මේ අතර පසුගිය වසර අවසානයේ මෙරටට බලපෑ දිට්වා සිලිකු නාටුවෙන් ඇමරිකා ඩොලර් බිලියන 2ක පමණ භෞතික හානියක් සිදුව ඇති බව වාර්තාවෙන් පෙන්වා දෙනවා. තව ඩොලර් බිලියන 1.3ක් පමණ ආර්ථික පාඩුවක් සිදුව ඇති බවද එහි සඳහන්. දිට්වා සිලිකු නාටුවේ සිදුව වූ හානියෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමරිකා ඩොලර් බිලියන 3.4ක පමණ මුදලක් අවශ්‍ය වන බවද එක්සත් ජාතීන් පෙන්වා දෙනවා. දිට්වා සිලිකු නාටුවත් සමග පසුගිය දෙසැම්බර් මාසයේ මෙරට ආහාර අනාරක්ෂිතතාව 32%ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් පෙබරවාරි මාසය වන විට එය 21%ක් දක්වා අඩු වී තිබූ බවත් වාර්තාව පෙන්වා දෙනවා. කෙසේ වෙතත් බලශක්ති බිල ඉහළ යාම සහ පොහොර හිඟය ඇතුළු කරුණු හේතුවෙන් ආහාර නිෂ්පාදනයට අවධානම් මතුව ඇති බවද එම වාර්තාවෙන් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් අවධානම් මට්ටමක පවතින බව එක්සත් ජාතීන් සඳහන් කරනවා. එමෙන්ම ඇමරිකානු ඉරාන යුද තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවගේ ජීවන තත්ත්වයට තවදුරටත් බලපෑම් එල්ලවීමේ අවධානමක් පවතින බවද වාර්තාව පෙන්වා දෙනවා. සීමිත රාජ්‍ය බූල්‍යාවකාශය හමුවේ බලශක්ති ආහාර සහ පොහොර බිල ඉහළ යාම ශ්‍රී ලංකාවට අමතර පීඩනයක් එල්ල කළ හැකි බවද එහි සඳහන්. මේ අතර ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල නීති ප්‍රතිසංස්කරණ ආයතනික ශක්තිමත් කිරීම විමර්ශන සහ නඩු පැවරීම් හරහා ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී තවදුරටත් ප්‍රායෝගික අභියෝග පවතින බවද වාර්තාව කියා සිටිනවා. මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශන රැසක් ආරම්භ කර ඇති බවද එම වාර්තාවේ සඳහන්. ශ්‍රී ලංකන් ගුවන් සභාගමේ එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමද සඳහන් වී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා. ගල්ලගුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනද තවදුරටත් සිදු කරමින් පවතින බව එහි සඳහන් වනවා. එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ අධික ක්‍රියාමාර්ගද ඉදිරිට ගෙන යමින් පවතින බව වාර්තාව පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ ඇතැම් නඩු සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු සීදිවි නසා ගැනීම ලෙස වාර්තාව වර්ණවලට ලක්වීම හේතුවෙන් වගකීම තහවුරු කිරීම සහ වගවීම සහතික කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව පෙන්වා දෙනවා. 22 ආඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ස්ථාවර නියෝග පිළිබඳ අවබෝධයක් ඇතිව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න යොමු කළ යුතු බවටයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවවාද කළේ. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ කරුණකට ප්‍රතිචාර දක්වමින්
2: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති 50 කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙස්සම්වල පිටපත් 2026 අගෝස්තු 21 වෙනි දින පෙස්සම් 7යි 2026 අගෝස්තු 24 වෙනි දින පෙස්සම් 4යි 2026 අගෝස්තු 25 වෙනි දින පෙස්සම් 8යි 2026 අගෝස්තු 28 වෙනි දින පෙස්සම් 5යි 2026 අගෝස්තු 31 වෙනි දින පෙස්සම් 31යි 2026 සැප්තැම්බර් 1 වෙනි දින පෙස්සම් 10යි 2026 සැප්තැම්බර් 3 වෙනි දින පෙස්සම් 3යි 2026 සැප්තැම්බර් 4 වෙනි දින පෙස්සම් 2යි.
4: ලේකනගත කරා මෙච්චර පෙස්සම් ප්‍රමාණයක් ඉදිරිපත් කළා තිබෙනවා කියන එක. ස්ථාවර නියෝග යටතේ 53ට ප්‍රකාරවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මේ මොහොත වෙන විට මේ කාල සීමාව තුළ ඉදිරිපත් කරපු පෙස්සමක් ඒක ඇත්ත වශයෙන්ම
2: පොයින්ට් පොඩයක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විවාදයට බාධන වීම පවතිලා තියෙන කාරණාවක් ඔබ පොයින්ට් පොඩ එක ඒ කාරණාවයි ඔබට ඔබතුමනට බෑ කරු විපක්ෂ නායකතුමා.
3: ශ්‍රේෂ්ඨාධිකරණයේ පාර්ලිමේන්තුවට වාර්තා කර ඇති ආකාරයට පාර්ලිමේන්තුව කටයුතු කරන බව සභානායක අමාත්‍ය විමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.
5: උසාවියේ බේර ගන්න ඕන පස්සේ උසාවියේ බේර ගන්න මෙතන පාර්ලිමේන්තුවට වාර්තා කළ තිබෙන විදිහට තමයි පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ. 53 මොකද්ද තියෙන්නේ? කොහෙද යන්නේ මල්ලි පොයි?
2: උපස්සනාගතුමා
5: ඔබතුමාලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් කරපු පෙස්සම් ප්‍රමාණය තමයි මයිතානේ මහලේ කන්නට ලැබිලා ඔබතුමාට ලැබේ. ඔබතුමාට ඕවා එවන්නේ නැහෙනේ. ඒ නිසා ඒක තමයි ඔබතුමා කරන්න තියෙන්නේ මම දන්නා තරමින්. අනික මෙතුමා ඉදිරිපත් කරපු පොයින්ට් ඔෆ් ඕඩර් එක 50-53 කියන එක කිසිම රිලවන්ස් එකක් නැහැ තියෙන ඉෂුව එකට. අඩු ගන්න විපක්ෂනාගතුමාට හරි උපදේශකෙක් කරන් දෙන්න ස්ටෑන්ඩ්
3: කතානායකවරයාගේ නිවේදනය අවසන් වීමට පෙර විපක්ෂ නායකවරයා එම නිවේදනය පිළිබඳව අදහස් පළ කරන්නේ කෙසේදැයි අමාත්‍ය සුරිල් හඳුනෙත්ති මහතා ප්‍රශ්න කර සිටියා. ඒ සමග විපක්ෂ නායකවරයා සහ කතානායකවරයාද අදහස් පළ කළා.
5: ඔබතුමාගේ නිවේදන ඉදිරිපත් කරමින් ඉන්නකොට තමයි විපක්ෂ නායකතුමා ඒ බාධා කිරීම කරේ. මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මට අයිතියක් තියෙන ඔබතුමාගේ නිවේදනේ අවසන් වෙනකන් දැනගන්න. ඔබතුමාගේ නිවේදනේ දන්නේ නැතුව මෙතුමා කොහොමද කතා කරන්නේ? එහෙනම් මෙතුමා ඔබතුමාගේ නිවේදනේ කලින් දැනගෙන තියෙන්න ඕන.
4: විනාඩියක් මේකට සමන් දීලා
2: ඔබතුමා මෙහෙමයි මතන කරන්න මෙත්‍ර සමන් දෙන්න ගරු විපක්ෂ නායකතුමා පොයින්ට් පොඩ පොත හොඳට කියවගෙන එන්න.
5: ඔබතුමාගේ නිවේදන ඉදිරිපත් කරමින්
3: 2026 ලෝක සංචාරක දිනයේ නිමිත්තෙන් මෙරට ප්‍රධාන සැබරම උත්සවය ශ්‍රීපාද නලතඩිය නගරයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මොහිනී ඇල සහ මෞසකෙරේ ජලාශය ආශ්‍රිතව ලැබෙන 28 සහ 29 යන දින ඇතුළත සැබරම් සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා සංචාරක අමාත්‍යාංශය මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක් එක්වන බවයි නූරිලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරාරච්චි මහතා සඳහන් කළේ. එමෙන්ම ඇබර්ඩීන්, ලක්ෂපාන, මරී සහ ගාඩ්මූර් දෑලි මෙන්ම මවුසා කැලේ ජලාශය කේන්ද්‍ර කරගනිමින් දෙස් විදෙස් සංචාරකයන් සඳහා විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා. රුපියල් බිලියන 51කට අධික කුෂ් සහ හෂීෂ් භද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් සමග විදේශිකයන් දෙදෙනෙකු කටනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තායි ගුවන් සෙවිට අයත් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණි තායි ජාතික ඉදදෙනෙකු සමග මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බවයි රේගුව සඳහන් කළේ. එක් සැකකරුවෙකු කුෂ් කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 224ක් රැගෙන විත් තිබුණා. ඔහුගේ ගමන් බල්ලෙහි ප්ලාස්ටික් බෝතල් 8ක් තුළ ඒවා අසුරා තිබූ බවයි රේගු නිලධාරීන් පවසන්නේ. අනෙක් තායි ජාතිකයාගේ ගමන් බල්ලෙහි තිබේ කුෂ් කිලෝ දෙකයි ග්‍රෑම් 272ක් සහ හෂිෂ් ග්‍රෑම් 642ක් සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා වර්ලත් බාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්බන්ධ කරගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා. ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ කර ඇති සංශෝධන ඊට ඇතුළත් කරන්නේ නම් එම පනත් කෙටුම් පත සරල බහුතරයකින් සම්බන්ධ කළ හැකි බවද කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාබස් මිලදී ගැනීමේ අක්‍රමිකතාවක් පිළිබඳ විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම් වෙත අද පෙරවරුවේ පැමිණියා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාබස් මිලදී ගැනීමේදී සිදු වූ බව කියන මූල අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මේ වන විට විමර්ශන සිදු කරමින් සිටිනවා. එහිදී විශාල මුදල් ගනුදෙනුවක් සිදු වී ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. එම විමර්ශනයට අදාළව එයාබස් සමාගම නිලධාරීන්ද ශ්‍රී ලංකාවට පැමිණ අවස්ථා කිහිපයකදී ප්‍රකාශ ලබා දී ඇති අතර අදාළ ලේඛනද විමර්ශන නිලධාරීන් වෙත ලබා දී ඇති බව සඳහන්. එම විමර්ශනයට අදාළවයි චමල් රාජපක්ෂ මහතා අද අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණේ. ඒ මහතා සිය ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව අල්ලස් කොමිසමෙන් පිටව ගියා. ඌව සහ නැගෙනහිර පළාත්වල අදත් මිලිමීටර 75ක්ම වූ තද වැසි ඇතිවන බව කාලගුණ වේදා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත් මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පස්සරු දෙකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. බස්නහිර සහ සබරගමු පළාත්වල මෙන්ම ගල්හා මාතර දිස්ත්‍රික්වලද වැසි ඇතිවනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පොත්තලම දක්වා වෙලට ඔබෙන් වෙන බුදු ප්‍රදේශ රළුවන බව කාර්යනීතු කලගුණ විද්‍යාඥ සචිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළා.
6: අද දිනේදී ඌව මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පසළ දෙකෙන් පමණ පසුව තැන වැසි හෝ ගුරුම සහිත වැසි බලාපොරොත්තු වෙනවා. මේ අතුරින් ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කරනවා. බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වහර කීපයක් ඇතිවීම හැකියාව පවතිනවා. කිගුරුම් සහිත වැසි සමග ඇති හැකි තාවකාලික අද සුලං සහ අකුණු වගේ සිදු වන අනතුරු වමු කර ගැනීමට අවශ්‍ය පියවරගන්න ලෙස ජනතාවගෙන් කාරණක ඉල්ලා සිටිනවා. අද දිනේදී දිවෙනවටවන් මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය සැලකුත් පුත්තලම් සිට කොළඹ සහ ගාලහරා මාතර දක්වා පෙරට ඔබෙන් මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් ත්‍රිකුණාමලයේ සිට මඩගලපුව හරහා පොතුවිල් දක්වා පෙරට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හොරාත්‍රී කාලයේදී තැනින් තැන වැසි වූ ගිගුරු සහිත වැසි ඇතිවීමේ කියාව පවතිනවා. සුලන් තත්ත්වය සැලකුත් සුලන් නිර්ද සිංහමායනී එහි සාමාන්‍ය වේගය පැටි කිලෝමීටර 30-40 අගයක පවතිනවා. කෙසේ වෙතත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ අංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා පෙරලට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැටි කිලෝමීටර 50-60 දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ තුන් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාව පවතිනවා. ගිගුරු සහිත වැසි ඇති වෙනට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තත් සුළං ඇති වෙන්න පුළුවන්. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළුවීමේ අවදානම පවතිනවා.
3: මේ අතර එල්ලිනෝ කාලගුණ තත්වෙන් දිස්ත්‍රික් 7කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පවුල් 35,189කට අයත් පුද්ගලයන් 115,566 දෙනෙකු පීඩාවට පත් වුණා. පවුල් 34,628කට පානීය ජලය බෙදා හැරීම් ආරම්භ කර ඇති බවයි ආපදා කමරාකඩ මධ්‍යස්ථානයේ සඳහන් කළේ. උතුරු බැද නැගෙනහිර පළාත සහ යාපනය කිල්ලොච්චි මුලතිව් වවුනියාව කුරුණෑගල මොන්රාගල හා හම්බන්තොට දිස්ත්‍රික්වල මිනිස්සුන්ට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එලිනෝ තත්වය හමුවේ වල්මාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම ජලාශවල ජලමට්ටම් සීග්‍රේන් පහළ ගොස් තිබෙනවා. ජලාශ 74ක සමස්ත ජල ධාරිතාව 34කට ආසන්න ප්‍රමාණයක පවතින බවයි වල්මාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස් සූර්යබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. ඒ බාදුරුවේ ප්‍රදේශයට මිලිමීටර 100ක වර්ෂාපතනයක් ලැබීම යහපත් තත්ත්වයක් බව පෙන්වා තිබෙන. වියලි කලගුණේ හමුවේ ජලය අරපිරිමැස්මින් භාවිත කරන ලෙස ජල සම්පත් මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
7: මහවැලි සංවර්ධන අධිකාරිය සතු ජලාශවල 50%ක පමණ ජල ධාරිතාවක් ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු මහා ජලාශවල නැගෙනහිර පළාත අම්පාර මණකලපුව ත්‍රිකුණාමලයේ කියන දිස්ත්‍රික්කවල ඇත්තටම ජල ධාරිතාව යම් පහළ මට්ටමකට ගිහිල්ලා තියෙනවා. 120 වගේ ප්‍රමාණයකට අඩුවීමක් පෙන්눔 කරනවා. ඒ වගේම අනිකුත් පළාත්වල 30 35 අතර ප්‍රමාණයක ජල ධාරිතාවයක් පවතිනවා. පානීය ජල අවශ්‍යතාවය සඳහා මෙම පවතින ජලය සම්පූර්ණයෙන් අපිට බාධාවකින් තොරව නිකුත් කිරීමටත් ඒ වගේම පාවිච්චි කිරීමටත් ඇති හැකියාව සම්බන්ධයෙන් තහවුරුව මේ මොහොත වෙනකොට ලබා දීලා තියෙනවා. ජල සම්පාදන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථානවල උපරිම ධාරිතාවයට ජල නිෂ්පාදනය සිද්ධ කරනවා. ප්‍රදේශ කීපයක හැර මණකලපු දිස්ත්‍රික්කය අපි යම් පාලනයකට නතු කරලා තියෙනවා. ඒ වගේම මොණරාගල දිස්ත්‍රික් බිබිල මැදගම ඒ වගේම මහියංගනේ ප්‍රදේශයේ සමහර උස් ප්‍රදේශවලට ජලය අඩු පීඩන තත්ත්වයක් යටතේ සම්පාදනය වීම සිද්ධ වෙනවා. අපි බෞසර් මගින් ජලය සම්පාදනය කිරීමට මේ මොහොත වෙනකොට වැඩ කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ඒක නොනවත්වා ඉදිරියට කරමින් යනවා.
3: මේ අතර එළිනුව තත්ත්වය හේතුවෙන් වනාලීන් ගම් වැදීම ඉහළ ගොස් තිබෙනවා. එබැවින් අවධානයෙන් කටයුතු කරන ලෙසයි වල්ජීවී දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. වියලි කාලගුණේ හමුවේ මුහුදු ජීවීන්ට බලපෑම් එල්ල වී ඇති බව වල්ජීවී අධ්‍යක්ෂ ජෙනරාල් රංජිත් බාරසිංහ මහතා ප්‍රකාශ කළා.
8: එළිනෝ තත්ත්වයේ තුලදී විශේෂයෙන්ම සමුද්‍ර සීරපායෙන්ටත් ඒ වගේම කොරල් පර පද්ධතියටත් බලපෑම් ඇති වෙනවා. මේකේ තියෙන ගැටළු සහගත තත්ත්වය තමයි මුහුදේ සිද්ධ වෙන මේ පරිසර වෙනස්කම් වලට මැදිහත් වීමට තියෙන හැකියාව ඉතාම අඩුයි අපිට. ඒක නිසා අපි වනදී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදිහට අපි බලාපොරොත්තු වෙන්නේ මේකෙන් යම් කිසි හානියක් සිද්ධ වුණොත් ඒ හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළ යුතු විද්‍යාත්මක කරුණු. මේ අනුව අපි මොරටු විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා පොරල් නැවත වගා පරීක්ෂණාගාරයක් තුල වගා කිරීමේ කටයුත්තක් ආරම්භ කළා. ඒ වගේම වෙළ සංවර්ධන අධිකාරියත් එක්කත් එකතු වෙලා ඒ වගේ වැඩසටහනක් වෙලා තිනවා. ඉතින් අපි එකෙන් බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය අවසන් වුණාට පස්සේ යම්කිසි හානියක් වෙලා තිනොත් නම් ඒ හානිය වෙච්ච ස්ථානේ නැවතවරක් යථාර්ථයට පත් කරන්න.
3: රවණ ඇල්ල අභයභූමියේ පිහිටි නිල් දියපොකුණ ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ රෙගුලාස් ඇතුළත් ගැසට් පත්‍රයකට අත්සන් කර තිබෙනවා. පරිසර අභාත්‍ය දාමික පටපති මහතායි ගැසට් නිවේදනයට අත්සන් කළේ. ඒ රවණ ඇල්ල පරිසර පද්ධතිය සහ නිල් දියපොකුණ ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම සාර්ථක කිරීමේ අරමුණෙන්. එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අමාත්‍යංශ ලේකම් KR උඩුවාවල, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් රංජිත් බාරසිංහ යන මහත්වරුන්ද එක්ව සිටියා. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පරිදි යටතේ විධිවිධාන කිහිපයක් මෙම ගැසට් නිවේදනයට ඇතුළත්. පරිසර සංවේදී කලාපයක් වන රවණ ඇල්ල අභයභූමිය තුල පිහිටා ඇති නිල් දියපොකුණ නැරඹීමට දිනපතා සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙනවා. ඔවුන්ට නිල් දියපොකුණේ ජලයට බැසීම සහ එහි ජලයට කැලිකසල දැමීම මෙම ගැසට් නිවේදනයට අනුව තහනම්. ഘോഷා කිරීම, සංගීත උපකරණ භාවිතය, ගිනි දැල්වීම, දුම්පානේ සහ බදසාර භාවිතය, ගල් මත සටහන් හෝ සලකුණු තැබීමද තහනම් කර තිබෙනවා. එමෙන්ම වයස අවුරුද්දකට අඩු දරුවන්ට නිල් දියපොකුණ ආශ්‍රිතව ඇති ගුහාවට ඇතුළු වීමට අවසර හිමිවන්නේ නැහැ. වයස අවුරුදු 10ට වැඩි වයස අවුරුදු 10ට අඩු දරුවන්ට එම ස්ථානයට ඇතුළු විය හැකේද භාරකරුවෙකු සමග පමණක් බවද අමාත්‍ය වෛද්‍ය දාමික පටපති මහතා ප්‍රකාශ කළා. ලක්ෂය සංඛ්‍යාත ජනතාවකට සිත සැලසෙන බෙරගල වැලවාය මාර්ගයේ 3 වැනි අදියරේ සංවර්ධන කටයුතු රුපියල් බිලියන 240 වියදමින් සිදු කෙරෙනවා. බෙරගල වැල්ලවාය මාර්ගයේ ₹2,250 වියදමින් සංවර්ධනය කිරීමටයි රජය තීරණය කළේ. එහි පළමු සහ දෙවැනි අදියර පසුගිය මාසයේදී ආරම්භ කෙරුණා. 3 වන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර වැලිබඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හාගිලියල්ල කුඩා ජලවිදුලි බලාගාරයේ ආසන්නයේ නායම්ට ලක් වූ ස්ථානය යළි නායම් වැළැක්වීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ස්ථායිකන ව්‍යාපෘතියට වැය කරන මුදල ₹1,151. මැදපෙරදිග හමුදා බුද්ධාශ්‍ර සමාජකයෙන් කදවරු සහ පාසුකම්වල ප්‍රමාණය අඩු කිරීමට ඇමරිකාව අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳව ඇමරිකා හමුදා සහ බුද්ධාශ්‍ර නිලධාරීන් අතර සාකච්ඡා සිදුවමින් පවතින බවයි වාර්තා වන්නේ. ඉරාන ගැටුම අවසන් කිරීමෙන් පසු මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් සඳහා ඇමරිකාව මැදපෙරදිග කලාපයේ හමුදා සහ බුද්ධාශ්‍ර ජාලයක් ප්‍රබලව ගොඩනැගීමටයි කටයුතු කළේ. එහෙත් ඉරානයේ සමග පවතින ගැටුමේදී එම කඳවුරු ඉරාන මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාරවල ඉලක්ක බවට පත් වුණා. එම අවධාන පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. දැනට මැදපෙරදිග රඳී සිටින ඇමරිකානු හමුදා බටින් සංඛ්‍යාව 5000කට ආසන්නයි. ගුවන්යානා ප්‍රවාහන නෞකා දෙකක් සහ මිසයිල් දාශක නෞකා දෙකක්ද එහි පවතිනවා. නව සැලසුම් යටතේ ඇතැම් ස්ථිර කඳවුරු පවත්වාගෙන යාමට නියමිතයි. අනිකුත් මෙහෙයුම් සඳහා ස්ථිර කඳවුරු වෙනුවට අවශ්‍ය අවස්ථාවලදී පමණක් බටින් යෙදවීම පිළිබඳවද සලකා බලමින් සිටින බවයි වාර්තා වන්නේ. මේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු වසර 25ක් මැදපෙරදිග ඇමරිකා හමුදා මැදිහත්වීම සම්බන්ධයෙන් නව

0: අද පැවැත්වෙනවා. බේකාණ්ඩ යටතේ පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ රාත්‍රී 8ට. එන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඉන්දියාව සමග අවසන් පූර්ව තරගයට තරග කිරීමට නියමිතයි. එම තරගය අනිද්දා පැවැත්වෙනවා. අනෙක් අවසන් පූර්ව තරගයේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පාකිස්තාන කාන්තා කණ්ඩායම අතරයි. මෙම තරගය ලබන සිකුරාදා පැවැත්වෙනවා. මෙම අවසන් පූර්ව තරග දෙකෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම් දෙක ආසියා කුසලාන 2020 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සුසුකම් ලබා ගැනීමට නියමිතයි. අවසන් තරගය ලබන සඳුදා පැවැත්වෙනවා.
1: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල
0: වංචා දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ කැපවීමට බාඩව හිමිකම් මහ කොමසාරිස්ගෙන් පැසසුම්. ශ්‍රී ලංකාවට එන ඉන්දියා ආරක්ෂක ඇමති රාජ්නාත් සෙන්. කුෂ් සහ හෂීෂ් සමග තායිලන්ත ජාතිකයේ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනේ. වරලත් බාධවෘතිකයන්ගේ ආයතන පරත ගැන ශ්‍රේෂ්ඨවාදීකන මතය කතානායකට. අල්ලසිට ප්‍රකාශයක් දීමට ආ හිටපු කතානායක චබල් පිටවයයි. නෙල්දිය පොකුණ රැක ගැනීමට විශේෂ ගැසට් නිවේදනයක්. මැද පෙරදිග යුද්ධය ගැන ට්‍රම්ප්ගේ අලුත්ම සැලසුම. මිලඳ ලකඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
0: දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
2: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසින්නේ ඔබ වෙනුවෙන් විමසින්නේ
3: දිනකීපයකින් පැහැපත් සමක් ලබා දෙන බව සඳහන් විවිධ ක්‍රීම් වර්ග අද වෙළඳපොලේ ඕනෑ තරම් තියෙනවා. ඒ නිසාම මෙම ක්‍රීම් වර්ග භාවිත කිරීමට බොහෝ දෙනෙක් පෙළඹී සිටිනවා. නමුත් වෛද්‍ය උපදෙස් නොමැතිව ව්‍යාපාරික උපදෙස් මත පමණක් පදනම්ව මෙසේ ආලේපන භාවිත කිරීමේ සැබෑ අවධානම පිළිබඳවයි අද හෙල්ත් වොච් අවධානය යොමුවන්නේ. එවිනුවෙන් අපි සම්බන්ධ කරගන්නේ සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්ති පරණවිතාන මහත්මිය. ඩොක්ටර්, අද වෙළඳපළේ සහ සමාජ මාධ්‍යවල දින කිහිපයකින් සම පැහැපත් කරනවා කියලා ප්‍රචාරය වන ෆෑනස් ක්‍රීම් වර්ග ගොඩක් තියෙනවා. ඇත්තටම සම පැහැපත් කරන්න භාවිත කරන මෙම ක්‍රීම් වර්ගවල තිබෙන ප්‍රබල රසායනික ද්‍රව්‍ය මොනවද?
4: සම ඉක්මනින් සුදු කරන බවට පොරොන්දු වෙන ත්‍රිමිතියෙන් තුර ආලේපනවල අඩංගු වෙන්නට පුළුවන් බැරලෝක, රසදිය, පීඑම්, කැඩ්මියම් වැනිදී. පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය කළ පරීක්ෂණයකින් හෙළිවිලා තියෙනවා ශ්‍රී ලංකාවේ බහුලව භාවිතාවල සම සුදු කරන ආලේපනවල මේ රසදිය අනුමත ප්‍රමාණයට වඩා දහස් වාර ගණනකින් වැඩි ප්‍රමාණයක් භාවිතා වෙන බව. තව අවභාවිතාවන ඖෂධයක් තමයි හයිඩ්‍රොක්විනෝන් ඖෂධය අධි සාන්ද්‍රණ වලින් පාවිච්චි වෙනවා. ඒ වගේම සමේ විවිධ රෝග සඳහා ප්‍රතිකාර ලෙස යොදා ගන්නා ස්ටෙරොයිඩ් ආලේපනත් ඉතා ප්‍රබලතාවයෙන් වැඩි ස්ටෙරොයිඩ හම සුදු කිරීම සඳහා අනුමැතියකින් තොරව යොදාගෙන තියෙන අවස්ථා අපි දකිනවා.
3: මේ වගේ ආලේපන භාවිත කිරීමෙන් දීර්ඝ කාලීනව සහ කෙටි කාලීනව සමට ඇතිවන බලපෑම මොන වගේද?
4: අතිමාත්‍රා හයිඩ්‍රොක්විනෝන් නිසා හමේ ඉරිටේෂන් එකක් ඇති වෙලා රතු වෙන්න කසන්න පුළුවන්, ආසාත්මිකතා හට ගන්නත් පුළුවන්. වෛද්‍ය නිර්දේශයකින් තොරව දිගු කාලීනයක් හයිඩ්‍රොක්විනෝන් භාවිත කළ විට හමේ දුඹුරු අළු පැහැයට පුරු අමුතු දුර්වර්ණ ස්වභාවයක් ඇති වෙනවා. මේ පාට අපිට ප්‍රතිකාර කරලා ඉවත් කරන්න අමාරුයි. අතිසාන්ද්‍ර ස්ටෙරොයිඩ් හෝමෝන ආලේපේ නිසා සමතුනී වෙනවා, ලේනහර පෑදෙනවා, ස්ට්‍රෙච් මාක්ස් ඇති වෙනවා, අනවශ්‍ය තැන්වල රෝම වැවෙනවා, කුරුලෑ හට ගන්නවා. මෙවැනි ඖෂධ භාවිතයෙන් හම ඕනවට වඩා සුදු පහයට හැරුණාම ඉරුවෙලිය නිසා හම වයසට යාමත් ඉක්මන් වෙනවා. සැලි වැටීම, දුඹුරු පැහැ තෙත් ඇතිවීම වගේ. ඒ වගේම මෙලනින් විනාශ වීම නිසා හමේ පිළිකාවලට තියෙන අවධානමත් වැඩි වෙනවා.
3: ගොඩක් දෙනෙක් හිතන්නේ ડોක්ටර් මේවා ගන්නේ සම උඩ විතරක් නිසා සම ඇතුළට හානියක් වෙන්නේ නැහැ කියලා. නමුත් මේවායේ තියෙන රසදිය ශරීරයට උරා ගැනීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රයන්ට ඇති වෙන්න පුළුවන් බලපෑම් මොනවද?
4: අධිශාන්ත වලින් තියෙන රසදිය උරා ගැනීමෙන් ශරීරයේ වකුගඩු අක්මාව ස්නායු පද්ධතියට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භණී මවකරණ කොසතුල සිටින දරුවාට හානියක් වෙන්න පුළුවන්. මදසරු බවටත් මේ හේතු වෙන්න පුළුවන්. හෝමෝන සමෙන් උරාගෙන ශරීරයේ ඇතුලේ අපි කුෂින් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වන තත්ත්වය හට ගන්න පුළුවන්. අධික ලෙස බර වැඩිවීම, හමේ

0: ස්ට්‍රෙච් මාක්ස්, දිය වැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සත්වයේ වැඩිවීම, ඔස්ටියෝපොරෝසිස් නැත්නම් ඇටදිරන රෝගය, ඇස්වල සුද මතුවීම, මෙවැනි සංකූලතා රාශියක් හටගැනීමේ අවදානමක් තිබේ.
1: මේ වගේ ක්‍රීම් වර්ග කාලයක් පාවිච්චි කරන අය ඉන්නවා නම් ඔවුන්ට මෙවලාවේ ලබා දෙන උපදෙස් මොනවද?
0: ප්‍රමිතියෙන් තුර සුදුවන ආලේපන නිසා හම සුදු වුණාට පස්සේ හිරුවෙලිය නිසා ඇතිවන බලපෑම වැඩි. මොකද මෙලනින් විනාශක. ඉතින් හිරුවෙලියෙන් හම රතු වෙන එක, සන්බර්න්ස් ඇති වෙන එක පහසුවෙන් හටගන්නවා. එවැනි හමේ ප්‍රදාහයකට පස්සේ හම දුර්වල වීම තව දුරටත් සිද්ධ වෙනවා. තද පැල්ලම් පවා හටගන්නට පුළුවන්. මේ සඳහා සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා අනුදැනුම යටතේ ඖෂධ භාවිතා කරන්න. තවදුරටත් හිතුමතේ ප්‍රමිතියෙන් තොර හම සුදුවන ආලේපන දිගටම භාවිතා කළහොත් ඔබට මේන් ගොඩ ඒමටත් අපහසු වේ. හිරුවෙලියෙන් ආරක්ෂා වීමට ගත හැකි සියලු පියවර සිදු කරන්න.
1: හරි. සමය ස්වභාවික පැහැය රැකගනිමින් නිරෝගී සහ පැහැපත් සමක් ලබා ගැනීමට අනුගමනය කළ යුතු විද්‍යාත්මක මෙන්ම ආරක්ෂිත ක්‍රමවේදයන් මොනවද?
0: නිරෝගී පැහැපත් සමක් පවත්වා ගැනීම සඳහා ඔබට ගැළපෙන ස්කින් කෙයාර් රූටීන් එකක් විශේෂඥ සමය රෝග වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබා ගන්න. සමට ගැළපෙන පිරිසිදුකාරකයක්, ඔබේ සමට ගැළපෙන තෙතමනය ලබා දෙන ආලේපනයක්, ඒ කියන්නේ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් සහ නිසි අවස්ථාවේ නිසි පරිදි ආලේප කරන සන්ස්ක්‍රීම් මේ සංගතක වෙනවා. හිරුවෙලියෙන් දුර්වර්ණ වීම වළක්වා ගැනීම සඳහා ඔබට ඇඳුම්, පැළඳුම්, කුඩ වැනි ආරක්ෂාකාරී පියවර ගත හැකි. සමබල ආහාර වේලක් ගැනීමත්, අවශ්‍ය තරම් ජලය පානය කිරීමත් වැදගත්. අප කාටත් ස්වභාවිකව උරුම වූ හමේ පැහැයක් තියෙනවා. එය අඩුපාඩුවක් ලෙස සිතන්න එපා. ඔබේ පෞරුෂයට වැදගත් වෙන්නේ හමේ පැහැය නෙවෙයි, ඔබේ දැනුම, ආකල්ප හා කුසලතා.
1: සමේ පැහැයට වඩා වැදගත් වෙන්නේ සමේ නිරෝගී බවයි. එනිසා වෙළඳපොළේ ඇති නොදන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපනවලින් මිදී වෛද්‍ය උපදෙසනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි සම පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්ති පරණවිතාන මහත්මිය පෙන්වා දෙන්නේ. එපෙවින් ප්‍රමිතියෙන් තොර ෆයානස් ක්‍රීම් වර්ග භාවිතයෙන් සිදුවන සැබෑ අවධානම පිළිබඳව දැඩිව අවධානය යොමු කිරීම සමයෙන්ම ශරීර සෞඛ්‍යයටද ඉතා අත්‍යවශ්‍ය බවයි හෙල්ත් වොච් සිහිපත් කරන්නේ.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 30යි
2: වෙලාව ඔබ වෙත ගෙනා
3: හැංගි හැංගි බැඳගෙන වෙස නැත මුද එළියේ දවසේ වියත මට කියා පු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනි ගැමතුම් 19:16
5: හැම වංගුවකම අලුත් කතාවක්
6: 18 වංගුව
7: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
5: දසුන් විත් යෂෝ
6: 18 වංගුව
5: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
1: රයිට 18 වංගුවේ අපි තුන්වෙනි පැයේ ගමන පටන් ගන්න ලෑස්ති.
8: හරි, ආ ඉන්නවද?
1: ප්‍රවෘත්ති අහලා ඉවරයි. රට පොතේ මොකද උනේ කියලා දැන ගියා ගත්තා. එහෙනම් අපි ගීත පෙළ ගැස්මක් සූදානම් කරගෙන ඉන්නවා. අපි රස වෙනෙමු. එන්න මේ පැත්තට મેසේජ් එකකින් ඉක්මනට
8: 18 වංගුව පැත්තට එන්න. FM 93.5 න් FM 93.7 න් අහගෙන ඉන්න පුළුවන් ඔයාට.
1: મેසේජ් කරන්න පුළුවන් මෙන්න මේ නම්බර් එකට.
8: 07 03 93 5 93 7 ට મેසේජ් එකක් කියවන්න.

0: ගීත ගයන කළේ ආත්මල් ලියනගේ දවල් 12:37.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: අපි කියමුද බලන්න අපිට කවුද මෙසේජ් කරලා තියෙන්නේ කියලා.
2: ඔව් අපි දෙනවහගෙන ඉන්නවා මේ ලන්ච් ටයිම් එක වෙලාවේ. ඉතින් පාරෝ මහන්සි යන්නත් එකම සද්දර ලක්කන දාලා තිනවා කියලා තිනවා. වසන්දා කුමාරියව එකතු කරගන්න ඕනේ ගම්පොලේ ඉඳලා තමයි අපි දෙනවහගෙන ඉන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් WhatsApp එක පැත්තට යන්න. WhatsApp එක පැත්තෙන් මේ වෙලාවේ චන්දි හගෙන ඉන්නවා අපි ඉන්නවල ඉඳලා අපි දෙන්නව. සුබ දවසක් කියලා තියෙනවා සිද්ධාක ඕනි. අයගේ හස්බන්ව එකතු කරගන්න කියලා තිනවා ආදරණීය අයියා. ඒ වගේම තාත්තා ගෙදර හැමෝම එකතු කරගෙන ආදරණීය වචන අපේ හදවතට දැනෙන්න හොඳට කියනවා කියලා තියෙන බොහොම ස්තුතියි. ඉතින් බුදු සරණයි කියලා තියෙන ආඩත් ඉතින් බුදු සරණයි චන්දි. තව ඉන්නවා ඉරේකා බණ්ඩාර. අපි දෙන්න වහගෙන මැසේජ් එකක් දාන්න පරක් වුණා කියලා තින ඔන්න ඉතින් චුට්ටක් විතර අපිට රායයකට ඔය මිහිරි සෝකිරි කටහනවල් අහන් ඉන්නකොට කනේ වංගු වෙනවා ඉතින් කියලා තියෙනවා. ඉරේකා බණ්ඩාර එකතු කරගන්න හරි මාදරි මහත්යා ලසන්ත ලක්මින් සස්පින් ගෙත්මින් ජනක ඉන්නවා අපි වහගෙන. එවගේම පූගොඩ ඉඳලා තමයි ඉරේකා බණ්ඩාර මැසේජ් එක දාලා තිනේ. හස්බන්ඩ්වත් එකතු කරගන්න ඕනේ. ඉතාලි වලින් මෙන්ඩිස් ඉන්නවා ආවත් එකතු කරගන්නම් මෙන්ඩිස්. කුමාරිය රබුදු ගොල්ල ඔයාවත් එකතු කරගන්න නැතුව කොහොමද? නයිනි ගෞමිනි සුභක්ෂිණි දම්මික මේ හැමෝමත් අපි එකතු කරගෙන අහමු මේ ලස්සන සින්දුව.
0: Facebook ලොග් වෙලා නම් ඉන්නේ යන්න Facebook එක පැත්තට ලකන පේජ් එකට.
2: ඉතින් නවනත් ඒ පැත්තෙන් යන්න පුළුවන් ලකන ඔෆිෂියල් Facebook page එක ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න අපේ අප්ඩේට්ස් හැම දෙයක්ම ඔෆිෂියල් Facebook page එකෙන් අර දැනගන්න පුළුවන්.

0: හරි මේ අපිට SMS කරපු අය කීප දෙනෙකුත් තියෙනවා message කරපු අය ඒ ගැන මතක් කරන්නත් ඕනේ. ඒ වගේම තමයි මට හිතෙනවා මට කතාවක් කියන්න.
1: මොකද්ද?
0: දැන් ඒ කාලේ මණික හිතන්න මේ අපේ රටේ ඒ තරම් මද්ද්‍රව්‍ය භාවිතාවක් තිබුණේ නැහැ. හැබැයි දැන් වර්තමාන වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා.
1: ඔව් වැඩි වෙලා තියෙනවා.
0: ජාවාරම් කිරීමත් ප්‍රබල විදිහට අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ හැම ගමකම අස්සක් මුල්ලක් නැර මේක ව්‍යාප්ත වෙමින් තියෙනවා. මේක හරි අභාග්‍ය සම්පන්න තත්ත්වයක්.
1: ඒ
0: වගේම තමයි ඔය මද්ද්‍රව්‍ය ඇතුලේ අනෙක් පැත්තෙන් ක්‍රියාත්මක වෙන දේ තමයි පාතාලය.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: දැන් බලන්න ගොඩාක් වෙලාවට ලංකාව ඇතුලේ බොහෝ දේවල් සිද්ධ කරන්නේ ලංකාවෙන් එළිය.
1: හරි.
0: පහුගිය දවස් ටික කුදලගෙන ආවා බොහෝ තැන්වල හිටපු අපරාධකාරය.
1: ඔව්.
0: ඒ වගේම තමයි ඔකේ අභාග්‍ය සම්පන්න තත්ත්වය.
1: හරිද?
0: දැන් පාතාලයත් එක්ක කෙලකට සාමාන්‍ය පාතාල ඉතිහාසය හොයාගෙන යද්දි සාමාන්‍යයෙන් ඒ කාලේ ඔය පාතාල ගැටුම් ඇතුලේ කවදාවත් කාන්තාවන්ගේ ඝාතනයක්, අසනීප විච්ඡය,
1: ඒ
0: වගේම සමහර වෙලාවට වැඩිහිටි අය, දරුමල්ලු මේවට හැඳගත්තේ නැහැ. හැබැයි මේ ම්ලේච්ඡත්වය අද වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. හරිද? පලිගන්න ඕන වුණොත් ලේට ලේ කියලා පුංචි දරුවෙක් වුණත් කමක්
1: නෑ.
0: හැබැයි ඕකේ මේ ඊපෙරේද වෙච්ච සිදුවීමත් එක්ක ඒක තියෙන වෙන කතාවක්. ඔබට මතකද ඊයේ මධ්‍යම රාත්‍රියේ අලුයම වෙඩි තැබීමක් සිද්ධ වෙලා තිබුණා? මේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්මල්ලි කියන එක්කනාගේ මස්සිනා. හරිද? භූත කළුවා. භූත කළුවා. මෙයා තමයි නම. මෙයාගේ මේ එයාගේ නම තමයි භූත කළුව. මේ පුද්ගලයා යම් ආකාරයකින් පොලිසියත් හොයවෙන්නේ මේ පාතාලේ ටිකක් දරුණු තැනක ක්‍රියාත්මක විච්ඡය. හැබැයි මේ මිනිස්සයව කපලා කොටලා ඝාතනය කරනවා. ඒ ඝාතනය කරන් තවත් සංවිධානාත්මක අපරාධි කල්ලියක මේ කල්ලියක සමාජික ඇවිල්ලා.
1: හරි.
0: මේ ඝාතනය විච්ඡ මිනිස්සයා කාලයක් ඕකේ කියන්නේ පාතාලේ රඟපාලා. හරිද? විදේශ රටකේ ඉඳන් ලංකාවට ඇවිල්ලා තනියම අංශභාග රෝගියෙක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ.
1: හරි.
0: ඔකේ තියෙන කතාව බලන්නකො. අය අපි ඒ කාලේ කියනවා අවියක් ගත්තොත් අවියෙන්ම නැසෙනවා.
1: ඔව්.
0: අවි ගත්තොත් අවියෙන්ම නැසෙති.
1: කතාවට කියනවනේ.
0: කියනවනේ. ඒ වගේම තමයි පාතාලේ රඟපෑවොත් ලෙඩෙක්කුවද ඔබට මිය යන්නට වෙයි ගැටුමේ.
1: ඔව්.
0: සාමාන්‍යයෙන් ඒ කාලේ නම් එහෙම උන්නේ නැහැ කියලානේ කියන්නේ.
1: ඔව්.
0: හැබැයි දැන් එහෙම නැහැ.
1: කාලේ වෙනස් වෙලා තියෙනවා.
0: ලේටලේ ඉල්ලන මිනිස්සු. ඒ පාතාලය තුල අපරාධ කරපු මිනිස්සු.
1: ඔව්.
0: කොතන කොයි විදිහට හිටියත් සමහර වෙලාවට ම්ලේච්ඡත්වය තුලම තමයි මියදෙන්නේ.
1: ඔව්.
0: මේ මිනිස්සයා නැගිටින්න බැරුව සමහරලාට අංශභාග රෝගේ හැදිලා එහෙම ඉන්නේ නැති අඳ මත.
1: ඔව්.
0: ඇවිල්ලා ම්ලේච්ඡත්වයෙන් ඝාතනන. හැබැයි ඔහුත් එහෙම කරපු කෙනෙක් වෙන්න පුළුවන්.
1: ඔව් වෙන්න පුළුවන්.
0: يعني අපි කියන්නේ අර කර්මයේ පළ දෙනකොට ditta ධම්ම වේදනීය කර්ම කියලා.
1: ඔව් මෙලවදීම පළ දෙනව නේද අපිට දේව?
0: සමහර වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්.
1: ඔව්.
0: ඒ නිසා ඔබ යම් තැනක අපරාධයක් හරි අපරාධ සිතක් හරි පහළ වෙන තැනක ඔබ හිතන්න සමහර දේවල් එළවදිනෙවි.
1: මෙලවදීම අපිට හම්බ වෙනවා.
0: හම්බ වෙනවා. සමහර වෙලාවට මේ කතාවන් නැතුලේ අපිට හිතන්න ඈත දුරක යන්න සිද්ධින්
1: තියෙනවා.
0: අවියක් ගත්තොත් අපරාධයක් කළොත් ලෙඩෙක් මහල්ලෙක් එහෙම කියලා නෑ.
1: අනිවාර්යෙන් හම්බ වෙනවා.
0: ඔබ වපුරපු ම්ලේච්ඡත්වය ඔබම හොයාගෙන එනවා. එදාට ඉතින් අනේ අපුයි කියන තමයි තියෙන්නේ. මෙන්න විකල්පයක් නෑ. හරි. ස්වභාව ධර්මේවත් ඔබව රකින්නේ.
1: ඒක
0: තමයි ඇත්ත. ඔයගා බය වෙලා
1: චුට්ටක් මට බය හිතුණා.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහඩ වංගුව
2: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
0: දසම් විත් යෂෝ
1: දහඩ වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහඩ වංගුව සම අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි දනඩ තහනේ ලොතරයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුශීල් ඇක්ටිව් ප්ලස්
5: Youth එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
6: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ප්‍රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් පලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් පලස් කිනුවා
1: හැම වංගුවකම අලුත් කතාවක්
3: දහට වංගුව
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ නම්
1: දසුන් විත් යශෝ
3: දහට වංගුව
1: සතියේ දිනවල ඔදේ දහයට
3: දහට වංගුව
5: ආවොත් නොගිහින් බෑ නොගියොත් ආයෙ එන්න වෙන්නේ
6: නෑ
5: ඒ හින්දා ඔය දෙකටම අපිට එකඟ වෙන්න ඕන එනිසා අපි යනවා ගෙල්ලා හෙට එනවා
6: හෙට උදේ 10ට එනවා අපි දෙන්න
5: එන්න කලින් අපිට මැසේජ් කරපු කීප දෙනෙක් මතක් කරගෙන අපි යන්නම්
6: ඔයි අපි දෙන්න වහගෙන ඉන්නවා මේ වෙලාවේ ආයුබෝවන් කියලා ඉතින් ඒ ලස්සන සින්දුවකට එකතු කරගෙන ප්‍රියන්ත තමයි කුවෙට් වල ඉඳලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ වයිෆ් ඉන්නවා කාන්තිව එකතු කරගන්න කියලා ලස්සන සින්දුවක් අහනවා මඩපාත සුබෝති වැඩි සමිතියේ මේ වෙලාවේ අපිව සද්දෙටම ලක්කන දාලා තියෙනවා කියලා තියෙනවා එතන ඉන්න හැමෝම එකතු කරගන්න ඕනේ මහරගම රෙදි ෂොප් එකේ මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා ගයාන් සිරිවංශය ගාමිණී වගේම නිරෝෂා හර්ෂණී තව ගොඩාක් අය ඉන්නවා ඒ හැමෝම එකතු කරගන්න ඕනේ අපි හැමදාමත් අහන්නේ ලක්හඬ කියලා තින කනිෂ්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕ සුබ දවසක් කියලා තියෙනවා අදත් ආවහගෙන ඉන්නවා කියලා. නරම් වලින් ජානක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න. චොරි දුව ඉන්නවා චෙත්මි සුදු පුතා තෙවුමිත් ඒ වගේම ආදරණීය බිරිඳ දිල්හානි අම්මව එකතු කරගන්න කියලා තියෙනවා. තාත්තවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා අචිනි ඔබත් එකතු කරගන්න ඕනේ යන්න කලින්. තව කෙනෙක් ඉන්නවා. හයි කොහොමද ඔයාට මහේෂ ක්වේ රවීනා නංගිව එකතු කරගන්න කියලා තියෙන ලස්සන සින්දුවක් අහන්න ඔය හැමෝම එකතු කරගෙන අපිට යන්න පුළුවන් ඊට කලින් චුටි දෙයක් තියෙනවා ආයෙ මතක් කරගන්න ඔයාගේ ඇස්වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඔය ඇස් කන්නාඩි ගන්න හොඳ තැනක් බල බල හිටියනම් එහෙම නැත්නම් ළමාක්ෂි සේවාවක් ලබා ගන්න හොඳ තැනක් හොය හොය හිටියනම් ඔයා යන්න ලෙන්ස් ටෙක්යි කියන හොස්පිටල් එකට නම්බර 74න් එක රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සත් බත්තර මුල මේකින ලිපිනේට යන්න පුළුවන් ඔයා යන්න කලින් කෝල් එකක් දෙන්න 070 64
5: නැගෙනහිර පළාත් වලටත් ඒ වගේම පොළොන්නරුව සහ මුළු තිව් දිස්ත්‍රික්ක වලටත් දෙකෙන් පස්සේ තව පැයකින් පස්සේ වැසි ඇති වෙන්න පුළුවන් කියලා ගිගුරුම් සහිතව
6: මරුනේ
5: කොච්චර සතුටක් දැනනවද
6: ඒක තමයි
5: එනම් වහින්න කියලා ප්‍රාර්ථනා කරනවා හරිද මොකද පහුගිය කාලේ වැස්ස නැතුනේ හිටි.
6: ඔව්.
5: රයිට්. එහෙනම් අපි යනවා. හැමෝටම සුබ දවසක්. සතුටින් ඉන්න.
6: පරිස්සමට ඉන්න මම යෂෝ.
5: මන්දසෝ.

0: ಲಕ್ಕಣೆ ಪ್ರವೃತ್ತಿ ಸಮಗೇನ್ ಮಮಸುಲಕ್ಷಣ ಉದ್ದೇಶ ಗಾಯತ್ರಿ ವೀರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆ ಮಹಿಂದ ಬಿಬಿಲೆ
1: ಟೈಮ್ ಪೇಪುವ ಸಮ ಅನುಗ್ರಹಯ
2: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿ ಮಲುತರಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಒಬತ್ ಅದಮ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಬಲಾಗನ್
3: ಮುಹುದೆನ್ವ ಕುವನಿನ್ವ ಕುಟುಕೇನ್ನ ಎಪಾ ಕೋಮಗಿನಾವತ್ ಅಲ್ಲನವಾ ವಿಕುನನ ನೊಲ್ಲು ಸಮಟ ದಂದೀಮಾಯಿ
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ද්විපක්ෂව හැකියාවෙන් යුත් තරුණ පිරිසක් මෙහි කිරීමේ අරමුණෙන් භාෂාපාල වැඩසටහන ක්‍රියාත්මක කරනවා ඒ ජාති අතර සුහදතාව වර්ධනය කර එකිනෙකාගේ ජාතික ආගමික හා සංස්කෘතින්ට ගරු කරමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයයි මේ ක්‍රියාවට නන්වන්නේ. භාෂාපාල වැඩසටහනේ සමාරම්භය මොරටුව හා කෙන්ඩියා ප්‍රදේශ ලේකම් කොට්ටාස අතර සිදු කරනවා. ඒ සමාරම්භක උත්සවය මොරටුව ප්‍රදේශ ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. කෙන්ඩියා සහ මොරටුව ප්‍රදේශ ලේකම් කොට්ටාසවල තරුණ තරුණියන් 20 දෙනෙකු බැගින් ඊට සම්බන්ධ කරගෙන තිබුණා. කෙන්ඩියා තරුණ තරුණියන් මොරටුවේ තරුණ තරුණියන්ගේ නිවාසවල දින 4ක් නවාතැන් ගනිමින් ඔවුන්ගේ සංස්කෘතීන් සහ භාෂා හොමාරු කර ගැනීමට නියමිතයි. ඔවුන්ට මොරටුව ප්‍රදේශයේ විශේෂ ස්ථාන නැරඹීමටද අවස්ථාව හිමිවනවා. මෙම තරුණ තරුණියන්ට පාර්ලිමේන්තුව නැරඹීමට සහ අමාත්‍ය හර්ෂ ඩනක්කර මහතා හම්වීමටද අද අවස්ථාව උදා කර දී තිබෙනවා. ඒශ්වයලයේ දකුණු ලෙබනනයට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ප්‍රහාරවලින් ලබුන් සහ වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලින් 12 දෙනෙකු මිය ගොස් ඇති බවයි ලෙබනන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ. දකුණු ලෙබනනයේ කෆා රේමන්ඩ් නගරයේ දෙවාසි ගොඩනැගිල්ලකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල වුණා. එන් තවත් 5 දෙනෙකු තුවාල ලැබූ බවයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේනික ලකඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු දෙකට.
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
1: සුභකමනක් පරිස්සමින් කිහිගෙන
3: Lakhanda Radio ITN.

දවල් එකපහුව වෙලා වෙනා 2:10 වෙලාව. අයවවන් සුබ දහවලක්. අද සැප්තැම්බර් මාසේ 8 වෙනිදා අඟහරුවාදා දවසක අපි මුණ ගැහෙන්නේ. ලස්සන දේවල් ජීවිතේ එකපාරටම සිද්ධ වෙන්නේ නැහැ කියලා දන්නවනේ නේද? මලක් පිපෙන්නේ හෙමින් හෙමින්, සමනල පැංචෙක් එළියට එන්නේ ලස්සන අත්තටත් එක්ක හෙමින් හෙමින්. එතකොට පලාතක් සිසිල් කරවන මහා රෝස ගහක් පොළොව තලයට තැගේ වෙන්නත් හෙමින් හෙමින්. ඒක නිසා ටිකක් ඉවසලා ඉන්න සිද්ධ වෙනවා. හෙමින් හෙමින් ඔයාව හොයාගෙන එන්නේ ඔයාගේ ජීවිතේ ලස්සනම කාලෙ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලක්කන ගෝල්ඩන් වොයිස්. මේ වෙනකොට තීව්‍ර තරගයක් අපි ඇති කරමින් ඉන්නවා. ඊයේ දවසේදී 12 දෙනෙක් තරඟ වැදුණා. හෙට දවසේදී තවත් 12 දෙනෙක් තරඟ වදින්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එයාට මොකක්ද වෙන්නේ කියලා මේ සිකුරාදා කියන ලෑස්තෙන් අපි ඉන්නවා. හරිම ලස්සන වැඩක්. ලක්කන ගෝල්ඩන් වොයිස්. ඒ අහගෙන අතරතුරේදී 0.7, 0.3, 93.5, 93.4 මැසේජ් එකක් එවන්න පුළුවන්කමක් තියෙනවානේ. අද මාතක පොඩි chat එකක් දාගෙන ඉන්න පුළුවන්. හවස 4 වෙනකම් මං ඉන්නවා. මැසේජ් එකක් එවන්න ලක්කන Facebook page එකට ගිහිල්ලා post එකක් තියෙනවා. ඒකට like එකක් දාන්න.

0: FM 93.5, FM 93.7, Lakana Radio ITN.
1: එකයි වෙනදට හතරයි.
2: අතරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
3: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 01114600600
1: Nasalikimat gamanakin obe mulu paulama dukata patthuna bawa sitanna avidimatwa asihien riyadavane kirimen walakinna
4: Tekya surake magata
5: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2006 වසරේ අක්කර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 01 1 286 1031, 01 1 286 1011. ශනිගමතුම් 19,600.
6: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: දවල් 1යි වෙනකට 16යි.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
11: ලක්හඬ Golden Voice.

දවල් එකයි වෙනට වෙස්සයි වෙලාව. 0.7 0.3 93 5 93 4 ට එපු මැසේජස් ටික. අපි මේ සිද්දෙන්

0: 다시마 바 아누트나이 다시마 하다
1: 라쿤하네
0: 라카네 라디오 ITN
2: දවල් එකයි වෙනාඩි 23යි
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් ප්‍රති සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්
4: ඇසේ සුද ඇවිල්ලාද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
5: වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
6: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
7: එහෙන් දාල මෙහෙන් දාල යන අතරේ නවතින්න

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: ලක්හඩ Golden Voice ගෝල්ඩන් වොයිස් තරංග බිමට නිලු මද්දුමගේ තුෂි ගමගේ නොමිකා නිරෝෂණී නදීෂා උදයංගනී අමිල ෆ්‍රනෑන්ඩෝ ශානිකා නදීශානී අමන්දි තත්සරණී ෂාන් බ්‍රෙන්ඩන් පැතු තිල්සර හන්සක ප්‍රමෝ ගයන් සංජීව පුබුදු වික්‍රමාරච්චි පදාදා පසුවරු එකේ සිට හතර දක්වා තරංග බිමට පැමිණෙන ඔබේ තරගකරුවන්ගේ හැකියාවන් දැනගන්න ලක්හඬ ගෝල්ඩන් වොයිස් අහන්න.
4: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: ලක්හඬ ගෝල්ඩන් වොයිස් FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN
5: දවල් එකයි වෙනා තිවසේ හයයි වෙලාව. දැන් ඊයේ මේ වෙලාව වෙනකොට තරගකරුවන් දොළොස්දෙනෙක් අතරින් කිහිප දෙනෙක් තමන්ගේ ගායන හැකියාව ඔයාලට අහන්න අවස්ථාව ලබා දුන්නනේ නේද? මතකද ඒ කවුද කියලා? මචුට මතක කරන් යන දේ ඒ දවසේදී තරගවැදුණු දොළොස්දෙනා කවුද කියලා? ගෝනුල්ලෙන් සශිකලා හිටියා, පූගොඩෙන් දෙනුක, තසංගා වැල්ලවත්තෙන් ශානුක හිටියා, පාවලින් දහමි මීගමුවෙන් හෂාන් හිටිය අලව්වේ, ඊට පස්සේ රුවන්වැලි හෂිනී, කොළඹ උදයංග හිටියා, අන්ටාතුපුරෙන් කසුනි, යටියන්තරෙන් දමෙත් තරග වැදුනා, ගන්නේ මුලෙන් යසස්වේ, කටුගස්තටින් චාමේෂ් තමයි ඒ දවසේදී තරග වැදුනේ. එතකොට හෙට කවුද? හෙට කවුද කියලා දැන් ටිකකට කලින් මම මතක් කළා නේද? මන් නෙමෙයි අපේ පොඩි පූර්ව දැනුමක් අහන්න ලැබුණා. ඒ අය කවුද කියලා අයි කියන්නම්. දෙකටම අහගෙන ඉන්න ඕනේ. FM 93.5 93.7. මං කොහොමද තුන් සැරයක් ඔක මතක් කරනව හොඳේ? හරි, දැන් මං පොරොන්දුවක් වුණානේ. අර සින්දු වහන අතරේ සින්දුවෙන් පස්සේ මම මතක් කරනවා මේ වෙලාවේදී 0.7 0.3 0.3 5 0.3 7 කවුද මැසේජස් එවලා තියන්නේ කියලා. පොරොන්දුවක් වුණාම ජාමි නේද? ඉෂ්ට කරන කෙනෙක් නේ ඉතින්. නෑ අයබෝවා. බලමු මැසේජස් ටික කාගෙන්ද කියලා. Good afternoon Charmy. Good afternoon Nani. බර්දල් පොලේ නෙසල් ප්‍රනාන්දු වගේ මැසේජ් එක මම මුලින්ම දකින්නේ. වාසනාවන් වාසනාවන්. ලහිරෝ ශහනී, නතාලි ශනාරා, දුමින්ද, සයරි ශනාල්, මිරෝන්, ඇන්ටන්, වසන්ත, මැක්සිමස් එහලා එකතු කරගත්තාන්න. සත බාලේ කොහොමද යාට? කාටරි වෙන කාටරි අවු මැසේජ් එකක්ද මන්ද මට වැරදි නැවිලද? ඔයාව අමතක කරන්නේ නෑනේ කියලා තියනවා. එහෙම වුණොත් දවසක නාට තමයි. බර්ණිය ගලෙන් තරු වස්නායක වගේ මැසේජ් එක. පුංචි කාලේ පාට පාට ලස්සන සෙල්ලම්බුරු දිහා විතරක් බලන් හිටපු මට දැන් ඒවා විකුණන මනුස්ස

නව පේනවා. ඉස්සර අපිට ව විකුණන මනුස්සයා ගැන කිසිම හැඟීමක් තිබුණ නෑනේ. එයා කොච්චර පීඩනයකින් දින්නේ කියලා අපිට එම වගේ වගක් තිබුණ නෑනේ. කොටින් අපිට අම්මගේ පර්ස් එක සල්ලි දිනොත් නැද්ද කියලාත් වගේ වගක් තිබුණ නෑනේ. අපිට පෙනුනේ බොනික්කෝ. අපිට පෙනුනේ එතන යන එන කාර්. එහෙම විතරයිනේ. හැබැයි දැන් අපේ දරුවෝ අපේ මොන හරි දෙයක් ඉල්ලනකොට අපිට තේරෙනවා ඒ කාලේ අපිත් එහෙම ඉල්ලනකොට අපේ අම්මලා තාත්තලා මොන වගේ ගින්දරක් උගලන්ට ඇද්ද කියලානේ. ඕන් ඔහොමයි කාලේ වෙනස් වෙන හැටි. සබදාවලක එවලක් හඳ අපිවත් එකතු කරගන්න. ලක්කඩ ගෝල්ඩන් වොයිස් තරංගයේ ලොකු පරිච්ඡේදයක් ලංකා ගායන අබරේ ලියවීමට නියමිතයි කියලා තියෙනවා. ඒක නේන්න. ඊයේ තරඟ කරපු අබලිපිටිය මල්ලිව අපි තෝරනවා තරංගයේ ඉදිරියට යා යුතුයි කියලා. කියලා කියන්නේ කවුද? අම්බලන්ගට සුරංග අනිම චොයිස් එකක් ඇතිනේ වාට. වාගේ චොයිස් එක මට කියන්නේ. වාට හිතනවා නම් දැන් ඊයේ තරඟ වැදුණු දොරස්සන අතරින් මෙයා තමයි සිකුරාදා ෆයිනලස් වෙන්නේ කියලා. කියන්න කියන්න. මං කියන්න. කොට මනාපයක් එකතු වෙනවනේ නේද? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න ඊළඟ මැසේජ් එක. මොරටුව ඉඳි බැද්දේ. රංග වචන අසල සංකව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. චෝමි. බොස් නොයකෝ ප්‍රෝග්‍රෑම් වල හඬ අවදි කරන්න මාව යොමු කරලා තිනවා කියලා කියනවා. ඇයි නරකද නෑනේ? අපි දැන් චෝමි ඉන්නේ කොතරම්ද කියා හොයන් යනවා කියලා තියෙනවා. ඒකනේ මම මෙතන ඉන්නේ මෙතනම තමයි ඉන්නේ හරිද? මැසේජ් එක බොයි ගොඩින් සුමුණ යාළු ඔක්කොමලව එකතු කරගන්න කියලායි තියෙන්නේ. තව ඉතින් මැසේජස් ගොඩාක් තියෙනවා. කටත් පොඩ්ඩක් රිදෙනවනේ අනේ. කනිසා මං හුස්මක් කටක් කරන් එන්න. මේ සින්දෙත් එකක් අහගෙන ඉන්න. දවල් 1:00 වෙනාද 2:00.

0: Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතු පිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: පසරු එකයි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙතම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: ලකන්ද රේඩියෝ ITN. ලකන්ද ගෝල්ඩන්

දවල් එකයි විනාඩි 44යි වෙලාව. 0.7 0.3 93 5 93 7 එය අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙන කලින් වාට මැසේජ් එක යවන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ලක්කන Facebook page එක පැත්තට ගියාම අද අපේ post එකකුත් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා තියන්න. මම තුනේ පැයදී ගැන මතක් කරනවා. හරි. බලමුද messages ටිකක් WhatsApp එකේ පැත්තකට යන්න. Miss Manojini, මට දැන් ඔබතුමිය හමු වෙන්න තියෙන කාලය අටොයි. කාර්ය බහුල වෙලා රැකියාවේ තත්ත්වය මත කියලා. එයාත් කියනවා. ලස්සන සින්දුවක් අහමු මහත් වෙන රූපේ. ඔයාගේ message එකනේ. සුනන්දනිත් ඉන්න වහගෙන කියලා වට යව මතක්ුනේ පස්සද. කමන්නෑ කමන්නෑ. ඔබ සින්දුවක් අහන්න දෙන්නම් දෙන්නටම. සුබතහවලක් වේවා. හලාවතින් මේ මැසේජ් එක පැට්‍රික් ඔයාගේ. සහන් ශිවන් ඇන් ෂනෙල් මෙතුෂ රශ්මි ලිලි මොනෙස්ටා මොඩින් එකතු කරගන්න කියලා තියෙනවා. හයි හයි චාමියක්ගේ කොහමද මං හදේ තෙරුණේ මාතලේ ඔයාගේ මැසේජ් එක අයිබෝන් ලක්කඩ ලස්සන සින්දුකට එකතු කරගන්න. චුටිතු මදෝෂ ඉන්නවා වයිෆෙන් දෙකා කොටියා කුබුරලියන් ගහමුලෙන් වසන්ත වගේ මැසේජ් එක. ලක්කඩ ගෝල්ඩන් වොයිස් වලට අපිව ගන්න නැද්ද කියලා අහලා තියෙනවා. මේකන ඉතින් අපි ඒ කාලේ කිව්වනේ ඌවා. ඒ කාලේ කිව්වනේ. දැන් ඉතින් දෙවන අධිරට තමයි. ඒකට තව ටිකක් කල් බලාගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ අපි මහරගම පැත්තට යනවා. විමල සේන ඔයාගේ මැසේජ් එක ටීම් එකම එකම හනි අහගෙන ඉන්නවනේ. දෙලක නතේෂාන් ඉන්නවා. රසික ගයන් සිරිවංශ ගෞමිණී ලසිත චුට්ටි අනුරේනානේ කුමාරේ ශාන්ති නිරෝෂා හර්ෂණී සුභා දිනුෂා කමනී චන්ද්‍රානී ඉරේෂා නයනි දෙල්පචිත්‍ර එකතු කරගෙන ලස්සන සින්දුවක් දැන්න. ලස්සන සින්දු තමයි යන්නේ මේ ඔක්කොම ඔයාලට අහන්න තමයි අරගෙන ආවේ. එකයි විනාඩි කීයයි කියලා දෙතන් ඉන්නේ. එකයි විනාඩි 46යි 0.7 0.3 93 5 93 7ට මැසේජ් එකක් එවන්න. හිත හිත ලතවෙවි ඉන්න එපා. මේ හිතුනද මේ මැසේජ් එක ටයිප් කරන්න. ඊට පස්සේ මට සෙන්ඩ් කරන්න. මං කියන්න. එච්චරයි.

0: FM 93.7 Lakhana Radio ITN
1: Ekai banake panahai
2: Dashu ghatak janata vishwasay saha prasadi dinagat Krimi Raja Ayurveda Aushadha ISO SLS 9001:2008 sahathika saha GNP pramithiya sahathika kala Krimi Raja nishpadana Kurulasuya Valmipaniya Handithailaya Mukasodhanaya Krimi Raja Karal Guli athulu aushadha warga 300 karat wada Then Kagil Slav athulu divayin pura siyaluma deshiya aushadha velindasal saha obata langama velindasalin
3: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
5: Lakhana Golden Voice.

දවල් එකයි විනාඩි 54යි ලකඬ ගෝල්ඩන් වොයිස් හෙටත් අපේ පටිගත කිරීමක් සිද්ධ වෙනවා. තරගකරුවන් 27 දෙනෙක් හට එන්න නියමිතයි. බලාගෙන සිටි මං එක කෙහෙද කියලා. ඔන්න ඉතින් කිව්වා. ඒ අතරේ හෙට සජීව විදිහට ඇහෙන ප්‍රෝග්‍රෑම් එකේදී මෙන්න මේ අය සින්දු කියනවාට අහන්න පුළුවන්. කවුද කවුද කවුද දුවලින් දුවලිනවා කියන්නයි හදන්නේ. නෙට්ටුඹේ නිලෝ මත්තුමගේ, පාතුකේ තොෂී ගමගේ, තලවතුකුට නොමිකා නිරෝෂණි, මාතර නදේශා උදයංගනී, අලුබෝ මුල්ලේ අමිල ප්‍රනාන්දු, නාරම්මලින් ශානිකා නදේශානි, පාදුකේ අමාදි තත්සරණි, මීගමුවේ ශාන් බ්‍රැන්ඩන්, මීගමුවෙන් එයා ඉන්න ඊට පස්සෙ අපි යන මොරවක, පැතුම් දෙල්සර, රෙදීක මහසක චමෝද, හොරණින් ගයන් සංජීව, පානදුරින් පොබුදු වික්‍රමාරච්චි, හෙට මෙන්න මේ දොළොස්දෙනා තමයි තමන්ගේ හඬ ප්‍රතිභාව ඔයාලට අහන්න දෙන්න බලාගෙන ඉන්නේ. එයාලට ලැබෙන විනිශ්චය කොහොමද කියලා දැන කියාගන්නත් පුළුවන්කමක් තියෙනවා. එතකොට හෙට ගානා කරන ඒ තරගකරුවන් දොළොස්දෙනාගේ හඬයි ඊයේ තරඟ වැදුණු දොළොස්දෙනාගේ හඬයි සසඳ සසඳ බලලා මේ සතිය සිකුරාදට හරියටම කියනවා කවුද ඒ 24 දෙනා අතුරින් ඊළඟ වටේට සුදුසුකම් ලබන්නේ කියලා. FM 93.5 93.7 අපි වහගෙන ඉන්න. මේ මං යනවා.

0: தொண்ணூத்தொன்னாயி தசம பகா அனுத்துணாயி தசமஹாத்த லக்காண்ட ரேடியோ ITN சபே ஸ்ரீலங்கைய ஹாண்ட
1: விலாவு பாஸ்வர் தேகாய்
2: விழாவு ஒப்ப வைத்த கிண்ட ஆவே
3: வார்த்தா பிட வார்த்தா தமிழ் கூட்டி அட்டே என்னில் வி தனடி தானே நுத்துறையின் ரட்டே சங்கர்தனேட்ட தனந்த சக்தியக் குவிமின் உபத் தினவா ரட்டத் தினவட்ட தனனி தானே விழதீகின் உபத் கூட்டிபத்திய குவான்
1: ලක්කන ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකයි තිරවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද විබිලේ
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
5: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉවත් වෙන
2: සහයෝගීතා අනුග්‍රහය
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: පුද්ගලයන්ත දෙනෙකු වද්‍රව ජාවරමෙන් එපයෝ බුතලයෙන් බිලදීගත් බව කියන රුපියල් කෝටි 13කට වඩා වටිනා දේ පිළිකරා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විභාෂණ කොට්ටාසය පීවර කර තිබෙනවා. වද්‍රව ජාවරමෙන් බිලදීගෙන ඇතැයි සැලකෙන දේපලක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නීති විරෝධී වත්කම් විභාෂණ කොට්ටාසයට පැමිණිලි කර තිබුණා. ඒ අනුව එම කොට්ටාසය මගින් මේ පිළිබඳ විභාෂණයක් සිදු කර තිබෙනවා. එම විමර්ශනයට අදාළවයි බෞද්ධ භද්‍ර විචාවරම රුපියකත් බවට සැලකෙන රුපියල් කෝටි 13කට අධික වටිනාකම ඩියොත් දේපල ක්‍රියා විරහිත කර තිබෙන්නේ. මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පරිදි යටතේ ඊයේ සිට දින 14ක් සඳහා මෙම ක්‍රියා විරහිත කිරීම සිදු කර තිබෙනවා. අබිරපිටිය කාවන්තිස්සපුර ප්‍රදේශයේ පිහිටි අක්කර 1 රූට් 2 විශාල ඉඩම හා තෙබහල් දෙවස එන් 1 දේපල එහි දල වටිනාකම රුපියල් කෝටි 7ක් බවයි පොලිසිය පවසන්නේ. අනෙක් දේපල ඇපිලිපිටිය බිම් බතුයාය නවනගරේ පර්චස් 23.7ක ඉඩම හා තෙමහල් නිවසක්. එහි වටිනාකම රුපියල් කෝටි 6ක් බවයි පොලිසිය සඳහන් කළේ. ඇමරිකාව සමග පවතින වෙළඳ ගැටුම තවදුරටත් උග්‍ර කරමින් කැනඩාව ඇමරිකා නුභාණ්ඩ සඳහා නව ප්‍රතිතීරු බදු අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා. එය අනුව ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සීට 15, සීට 25 සහ සීට 50 දක්වා තීරු බදු පනවා ඇති බවයි කැනඩාව පවසන්නේ. එමගින් ඇමරිකා ඩොලර් බිලියන 20කට ආසන්න භාණ්ඩ බලපෑමට ලක් වෙනවා. වනි හා ඇලුමිනියම් ගෘහපකරණ, කිරි නිෂ්පාදන, කෘෂිකාර්මික උපකරණ, ගෘහ භාණ්ඩ සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු ක්ෂේත්‍ර රැසකට නව තීරුබදු බලපාන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇතැම් භාණ්ඩ සඳහා තීරුබදු අනුපාතය 50% දක්වා ඉහළ ගොස් තිබෙනවා. කැනඩාව මෙම පියවරගෙන ඇත්තේ ඇමරිකාව පසුගිය මස 22 කැනේඩියානු භාණ්ඩ සඳහා 50% තීරුබදු පැනවීමේ පියවරට ප්‍රතිචාර දක්වමින්. මේනිද ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු තුනට.
0: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න. FM 90.

අවස දෙකයි විනාඩි 5යි 0.7 0.3 0.3 5 0.3 4 මැසේජ් එකක් එවන්න.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Hausa dekhaye bina dida to nahi
2: David Pierce Motor Company within Rajya Sevaka Upadapidana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyai
3: NLP Hadahana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahana Balaganna
0: Lakhana Golden Voice
4: Heta Golden Voice Taranga Bimata Ilu Maddumake Tushi Gamaki, Nomika Niroshani, Nadisha Udayangani, Amila Fernando, Shanika Nadishani, Amandi Tatsarani, Sean Brendan, Petu Dilsara, Hansaka Pramod, Gayan Sanjeeva, Pubudu Vikramarachi, Padada Paswaru Ekesita Hataradakwa, Taranga Bimata Paminina, Obe Taranga Karwangi, Hekia Wan Danagana, Lakhana. Golden Voice Ahan Api soyanne
0: lube hanai Lakhana Golden Voice
5: Vangu gahala challi allala salli hoyela athi velada
6: Jeevithe goda yana paata peennama nadda
5: Ehenam menna vangu gahana jeevitheta ilakkaya
7: Kalawak Kalawak soya gatta man
6: සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව
6: හැම වංගුවකම අලුත් කතාවක්
5: 18 වංගුව
6: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
5: 18 වංගුව 18 වංගුව
8: සම අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩ තහනේ නතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදී දින ඔබත් කෝටිපතියෙකු වන්න
10: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: හවස 2:00 වෙනකොට 15යි
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
12: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි

හවස දෙකයි වෙනාට දාසයයි වෙලාව. 0.7, 0.3, 0.3, 5, 0.3, 7. ඒ අපේ මැසේජ් නම්බර් එකනේ. හතර වෙන්න කලින් ඔට මැසේජ් එක ගවන්න පුළුවන්කමක් තියෙනවා. නම් ටික වෙන අතර තුරේදී ඔයාට මතකයක් තියෙනවා. ඒ දවසේ තරග වැදුණු ගෝල්ඩන් වොයිස් තරංකරුවන්ගේ ගීත ගැන, ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් ගැන, ඔයාගේ චොයිස් එක කවුද කියලා මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න බලන්න. අපි බලමු කාද්ද වැඩි මනාප තියෙන්නේ කියලා. හරිද? ඒ අතරේ මමත් ඉන්නවා කියලා මොර්ටුවෙන් වර්ජීනියාව මැසේජ් එකක් දාලා තියෙනවා. අභිජාසෝන් එක දෙන්න පුළුවන්ද කියලා ඇහලා තියෙනවා. අපි ඊළඟ පැයදී බලමු හන්න හොඳ. මමත් ඉන්නවා. හයි සිරි කුමාර, කොහොමද? සුද්දක් දැන්න. මල්ගමුවක් මැදින් අපේ චාමි ඔබව තියලා, බලන්නකෝ මල් වගේද ඔබෙ ලස්සන කියලා. මල් තරහෙන් අහක බලයි ඔබෙ ලස්සන දැකලා, මේ ලස්සන මල කොහෙන්ද පිපී ආවේ කියලා. සරංගනා කතා තමයි ඉතින්. කොහොමනතර ලස්සනට පද හදන්න පුළුවන්. මං කියන්නේ කවි හදන්න. ලස්සනයි හොඳ. අල්බෝ මුල්ලේ ජගත් රෝහණ කියනවා රුක්මන් හසිතගේ උදේ හවා දකිනවා සිංදුව කියපු ඇඹිලි පිටියේ කොළු පොඩ්ඩා මරේ මරු ඉදිරියට යවමු කියලා. බලමු බලමු නැක මනාපයක් එකතු වුණා. ඊට පස්සේ සුබ සුබ දවසක් චාමි. ලස්සන සිද්ධ අකහමු කිතුල් ගරින් සංජු. හස්බන්ඩ් සුමේ දින්නෝ. පුතා පවන් දුව ෂනු. චූටි පුතා ෂනුල් ඉන්නවා. සිද්ධ පොණ කියලා තමයි කියන්නේ. අපි බලමු දිගට මාගෙන ඉන්න. ගෙනගත් එන පැත්තට යන්න. අපිත් වැඩ කරන ගමන් නැත්තං ඉතින් මේ වෙලාවට දෙකයි ගානක් කියන්නේ වැඩ කරන වෙලාව වෙන්න එපැයි. උඩතනිය මහත්තයා ඉන්නවා චාන්දනි මිස රෙෆ්කා මිස් සංගීතා ප්‍රියන්ත එකතු කරගන්න කියලා. මංජුල හැමත තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. තැන්ක් යූ. ඉතින් අනේ කොච්චර වැඩ තිබුණත් මාව ඇහුණාම මගහැරිය නෑනේ. ඔයාත් එහෙම කෙනෙක්ද? මැසේජ් එක කියවන්න පරක්ක වෙන්න එපා හොඳේ. 0.7, 0.3, 0.3, 5, 0.3.

0: Lakhanda Radio ITN
1: හවස දෙකයි වෙනාඩේ 22යි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබ

0: හැන්දෑවට දිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකගේ ඉන්න ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB Youth Plus කිනුමා
6: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
7: අපි සොයන්නේ
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
8: ලක්හඬ Golden Voice

හවස දෙකයි වෙනාඩි 30යිනේ. 0.7 0.3 93.5 93.7ට මැසේජ් එකකුත් එවලා කෝකෝ තාම කියන්නේ නැද්ද කියලා නෝක්කාඩු මූණෙන්නේ ඉන්නේ. මට පේනවනේ. හරි මං කියන්නම්. අපිට සෙන්දුවක් දෙන්න. ආදිත් සතින්ත කොස්තා. ඔයා නම කියනකම් බලාගෙන හිටියද ආදිත්? දැන් යන්නේ නම දැක්ක මං ඔයාගේ. ලස්සන නමක් ඔයාට තියෙන්නේ හරිද? දිනෝෂානේ අඬුතිකා අමෝද පාරින්ද කවිනි ප්‍රතිභාව එකතු කරගන්නවා මං. තලාවෙන් සමන් කොස්තා තමයි මට මැසේජ් එක එවලා තිබුණේ. හරිනේ ඔන්න කට්ටියගම නම් ටික කිව්වා. ඊට පස්සේ ජගත් ඔයාවත් එකතු කරගන්න කොහෙන්ද කියලා නැහැ. අයිබෝන් චමිමිස් ඉතින් කොහොමද අපි හොඳින්? අලුත් ප්‍රෝග්‍රෑම් ගෝල්ඩන් වොයිස් අපි අහගෙන ඉන්නේ කියලා දෙනු. දවස් දෙකක් හරි අපිත් එක මැසේජ් කියන්න, සතුට බෙදා ගන්න, උපදුප කියන්න, අහන්න හරි මිස් ඉන්න එක ගැන සතුටුයි කියලා තියෙනවා. අලත් ඉතින් නේද? මාල ගිරවියක් වගේ පිය බා එන්න, සලලේනියක් වගේ දොඩ මළු වෙන්න, සමනලියක් වගේ හැඩටම පෙනෙන, ඔබ රත්තරන් හඬයි ලක් හඬ සරසවන. යා බාතේ පොල් ගාවල නෑ නමස්සන. දැන් එකතු කරගන්න හොඳේ මස්සන අහගෙන දෙන්නේ. මේ නෑන කවියෙන් දොයවර අවට්ට ගත්ත යමේ. කොහමද කොහමද නේද නෑන හිතරි දුනද? නෑනේ ලස්සනට කවි හදනවා. ලස්සනයි ඈ. හලුතර පැතර යන්න හදන්නේ. දොඩන් ගොඩ තුෂාර පේන්ට් එකේ අදත් ලක් කඩාගෙන ඉන්නවා කියලා තමයි තියන්නේ. ෂහන් සඳරුව තුෂාර බොස් අද නිවාඩු. බොස් මොකද නිවාඩු ගන්නේ? බොස් නිවාඩු ගත්තාම ඕගොල්ලෝ එරෙහි වෙන්න ඕනේ. බොස් අපිට වැඩ කරන්න බෑ බොස් නැතුව. එහෙම කියන්නේ නිවාඩු ගන්න දෙන්න එපා බොස් නාද. හරිද? එහෙම වෙන්න එපා. අපිට නිවාඩුවක් ගන්න ගියාම නේ යන්නේ. අපි වටේ යවනවනේ. ඇයි නිවාඩු ගන්න? මොකද නිවාඩු ගන්නෙ? ඇයි දවස් දෙකක් නිවාඩු ගන්න? එක දවසෙන් කර ගන්න බෑද? කීයක් කියනවා කියනවාද? බොස් නිවාඩුවක් ගන්නකොට අපිත් කියනවානේ. බොස් අපිට මේ ලියුම් ටික සයින් කර ගන්න තියෙනවා. අපිට වැඩ ගොඩක් තියෙනවා. ඉතින් බොස් නිවාඩු ගන්න එපා. කියලා ඉතින් අස්සීමත් දැස්සේ කරගන්න. 2:32

හවස දෙකයි විනාඩි 37යි වෙලාව. අද මට දෙසරයක්ම වෙලාව වැරදුනා. මට මගේ වෙලාව බලාගන්න වෙයි වගේ. අය තව එකසරයක් කර වෙලාව වැරදුනෝ. මම මේ කියන්න ආවේ ඒක නෙවෙයිනේ. මං කියන්න ආවේ ඩෝමා ගැන. දැන් ගෙදරදී මම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් හදාගන්න අඩු පුළුවන්කමක් තියෙනවා. කොහොමද ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න විතරයි තියෙන්නේ. සිංගල් පෙස් වෙදලෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවය පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් වෙනවා. පොල් තෙල් කිව්වට පොල් තෙල් විතරක්ම නෙවෙයි. සමහර බෙහෙත් වර්ගවලට, සමහර කෑම වර්ගවලට උමනා වෙන රටකචු, කචෝ, සූර්යකාන්ත වටක, අබ, කොහොඹ, එනරු මේ දේවල් වලිනුත් තෙල් හදාගන්න ඩෝමා හෝම් ඔයිල් මේකකින් ආඩ පුළුවන්කමක් තියෙනවා. වැඩේ පහසුයි සරල. මිල වෙන රුපියල් 88,000යි. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් එක නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගන්නත් පුළුවන්. තව වැඩි විස්තරයක් ඕනේ කියලා වගේ හිත කියනවා නම් 0117 679 579 කෝල් එකක් අරන් බලන්න. එතකොට දැන් හෙට හරියටම හවස එකට ගෝල්ඩන් වොයිස් තවත් තරඟ කරුවන් 12 දෙනෙක් තරඟ වදින්න පටන් ගන්න. ඒ තරඟ කරුවන් කවුද කියලා අපි දැන් මතක් කරා නේද කියන්න ඕනද? ඉස්සරයක් කියන්නම් තව ටිකකින් මේ සින්දුවෙන් පස්සේ FM 93.5 93.7 අහගෙන ඉන්න. ඒ අතරේ 0.7 0.3 93.5 93.7 හවස 4 වෙන්න කලින් මැසේජ් එක එවන්න.

0: ලකන්ඩ රඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩි 44යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 06 406 478 478

0: රාත්‍රියේ දින බලා රාත්‍රී හතට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 2:46
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි
4: ලක්කන Golden Voice

0: Lakhanda Radio ITN. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: දෙකයි විනාඩි 51යි.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
0: ලකාණ්ඩ රේඩියෝ ITN.
1: හවස 2:51යි. හැට තරග වදින තරගකරුවන් කවුද? ලංකඩ ගෝල්ඩන් වොයිස් කියන්නද? නිලු මතුමගේ, තුෂි ගමගේ, නදේශා උදයන්ගනේ, අමිල ෆර්නාන්ඩෝ, ශානිකා නදේශානේ, අමාදිත අත්සරණේ, ශාම් දන්දන්, පැතුම් දිල්සාර ඔයාලව අහන් ඉන්නවානේ. ශාම් දන්දන් පැතුම් දිල්සාර කිව්වා හංශක, ප්‍රමෝද්, ගන් සංජීව, පුබුදු වික්‍රමාරාචි, නොමිකා නිරෝෂණි ආවත් ආදරෙන් මතක් කරමු. එතකොට මේ අය ගායනා කරන ගීත හෙට අහන්න. හරිද? එකේ ඉඳන් හතර වෙනකන් ඒ අයගේ ගායන හැකියාව කොහොමද කියලා අහන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඊට පස්සේ ඔයා විනිශ්චයක් දෙන්න. ෂා නියමයි. මෙයාගේ සින්දු නියමයි. මෙයා යන්න ඕනේ ඉස්සරහට. මෙයා අර කිව්වා වගේම තා ටිකක් මෙයාගේ හැදෙන්න ඕනේ. මොකද්ද මෙයාට වෙන්නේ තියෙලා අපි පොඩ්ඩක් බලමු කියලා එහෙම ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට සිකුරාදා මෙයාට ලැබෙන අවසාන විනිශ්චය දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ තවල් එකට ඊ දවසේ තරග වැදුණු සහ හෙට තරග වදින තරගකරුවන් 24 දෙනාටම ලැබෙන අවසන් ප්‍රතිඵලය ඊළඟ වටේට ඒගොල්ලෝ සුසුකම් ලබනවද කියලා සිකුරාදා දැන කියා ගන්න පුළුවන්. අපි ලයිව් එකක් යනවා හවස 3:00 විතර. මං කියන්නේ සිකුරාදා 3:00 වඩ 3:40 විතර වගේ වෙනවා ඉතින්. පිකවද්ද වෙලාවට වෙලක් කරේ කියලා ඕල්ලා හිතනවනම් ඔන්න වෙලාව මතක තියාගෙන 3:40 කියලා. හරි. මැසේජස් දෙක තුනක් බලාගෙන අපි ළඟ පැට යන්න ඕනේ. සුබතරසක් ශාමි. පොර බව වියනා ක්‍රේෂන් එකෙන් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් තියෙනවා. බොස් ඉන්නවා තිලක් කුමාරස, චන්දිමල් ඉන්නවා, සුවේෂ්, රුක්මන්, අංජලි, හෂෙන් බණ්ඩාර ඇතුළු ලකඩහන ඔක්කොමලව එකතු කරගන්න. ඊට පස්සේ මඩ පාත පැත්තටයි මං යන්න හදන්නේ. සුබෝධි සමිතියේ ආනන්ද, හෙමපාල, කරුණාදාස, සෝමදාස, ජයතිස්ස, රංජිත්, එලේපරම, නන්දලාල්, විජිත, සිරි කුමාර මේ හැමෝම එකතු කරගන්න කියලායි තියෙන්නේ. ගුඩ් ඉවනින් චාමි. ගොඩ දවසකින් ඔයාට මැසේජ් එකක් දාන්න කියලා තියෙනවා. බණ්ඩාරගමෙන් ප්‍රියා, ගෝල්ඩන් වොයිස් නං චාමි තමයි කියලා තිනවා. අපි නෙමේ යන්නේ ගෝල්ඩන් වොයිස් නං, ඒ තරගකරුවන් තමයි. හරිද? හයි චාමි, මම නදී, ලස්සන සින්දුවක් ඕන කියලා තියෙනවා. ඉන්න තැන හිනා වෙලා නැති තැන බනින්න අය ඉන්නවා නේද? මතක තියාගන්න හොඳට එයාගේ මූණු ටික. දවසක් ඔයාටත් එනවා එදාට හිත පිරෙන්න උත්තර දෙන්න යාලට අමතක කරන්නේ නැතුව කියලා ඒ පෝස්ට් එකේ තියෙන්නේ. මන්නම් කියන උත්තර කියන්නවත් ඔයාගේ වටිනා නේද? වචන ටික නාස්ති කරගන්න ඕනේ නෑනේ. ප්‍රතිඵල වලට කතා කරන්න ඉඩ දීලා ඉන්නවා හොඳ මිනිස්සු. ඒ අය කිය කිය වචන නාස්ති කරගන්න යන්නේ නෑ. අපේ වචනත් එච්චර ගණන් හැල්ලු කරන්න එපා. හරිද?

0: 97 Lakhana Radio ITN
1: Timira udala matta nirmanayak
2: mata hetena vidiyata dawuni taatthage mukak hari loku prashnayak thiyena oya maathyat ekka
3: prashnayan thibbata eka karana prashnayak wenna one nenda samahara vita mama basala wada karana kale mukak hari hittamanaapayak unada dannae
2: ane manda daru anithage thi ehema deyak una na මේ මනුස්සර මාත් එක කියන්න පුළුවන්නේ කිසි දෙයක් කියන්නේ
1: සිහිනඟ තනි වෙලා
4: මං සචිගේ ෆෝන් එකකින් මෙසේජ් එකක් දැම්මම මං තා ටිකින් කෝල් එකක් දෙන්න
5: කෝල් කරලා අහුනොත් එන්න ගහනවා ෆෝන් එක පොලේ
3: අනේ නිකන් මගේ ෆෝන් එක නම් දෙන්න බෑ මගේ ෆෝන් එක පොලේ ගහයි
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න
6: සිහිනක තනි වෙලා
7: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
8: අපි සොයන්නේ නුඹේ හඬයි
7: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ යුදේශික ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: පෞද්ගලික අංශයේ සේවකයන්ටද මාර්ගගත ක්‍රමයට දුම්රිය මාසික වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුකම ලබන මාස පළවෙනිදා සිට හිමිවනවා එයාද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති seatreservation.railway.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මෙම සේවාව ලබාගත හැකි. මෙතෙක් රාජ්‍යංශයට පමණක් ලබා දී තිබූ මෙම පහසුකම පෞද්ගලික අංශයටද හඳුන්වා දීම බතර මුල්ල වෝටර් සේජ් පරිශ්‍රයේදී අද සිදු කෙරුණා. දුම්රිය වාර ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමේදී මෙතෙක් පැවති ලේකර කටයුතු සහ කාලය වැයවීම ඇතුළු දුෂ්කරතාවම වීම මෙහි අරමුණයි. නව ක්‍රමවේදය යටතේ මගී අනන්‍යතාව තහවුරු කර පරිශීලක ගිණුම සත්‍යාපනය කිරීමෙන් පසු දිවසේ සිටම මාර්ගගතව වාර ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට හැකියාව පවතිනවා. මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ පහසු සේවාවක් ලබා දීම මෙහි අරමුණ බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ.
6: මේක අද දුම්රිය දෙපාර්තමේන්තුවේ විතරක් නෙමෙයි ඩිජිටල්කරණය විදිහට ගත්තාමත් මගේ අමාත්‍යංශරත් තම සතුරු දවසක් අපේ තියෙන රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය වෙන්න ඕන කියන එක මම හිතන්නේ අපේ රජයේ පත්වෙච්ච ගමන් ඉඳන් අපි ජනාධිපතිතුමාගේ දැක්මල් තුනෙන් එක ප්‍රධාන දැක්මක් ක්ලීන් ශ්‍රී ලංකා සහ නැති බැරි පරතරය අඩු කරන එක තුන්වෙනි එක ඩිජිටල්කරණය අද එක් වීවරක් විදිහට මේ දුම්රිය සීසන් හැඳුනුම්පත් කියන්නේ සීසන් ID සහ සීසන් පත් ලබා ගැනීම ඩිජිටල්කරණය තමයි අද සිද්ධ වෙන්නේ. දැන් මේක ඉතිස්ස සිද්ධ වුණේ මම හිතන්නේ පෙර කතා වලින් හොඳට පෑදිලි වරුවක වගේ නිවාඩුවක් අරගෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යාලයකට ගිහිල්ලා තමයි මේ සීසන් එක ගන්න තිබ්බේ. දැන් එහෙම කරන්න අවශ්‍ය නැහැ. තමන් ඉන්න තැන ඉඳන් ඇප්ලයි කරලා ඉවරලා මේ සීසන් එකද ID එකද හදාගන්න හැකියාව තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ලොකු පෙරලියක්. මොකද එකක් තමයි මේක ජනතාවට ලැබෙන පහසුව. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන අමතර වාසි. සීසන් ID එක හදාගන්න වරුවක් වගේ වැඩ කරන වෙලාවෙන් කාලය යොමු කරනවා කියන්නේ මේ රටේ ආර්ථිකයට දායකත්වය ලබා දෙන්න පුළුවන් කාලයක් තමයි මේ මිඩම් කරන්නේ. තනි ක්‍රම නාස්තියක්. ඒක අපි නැති කරන්න ඕන, ඒක අවම කරන්න ඕන. ඒක තමයි මේ සීසන් පත් දීම හරහා සිද්ධ වෙන්නේ. ඒක ජනතාවට පහසු ඇති කරන වගේම අපි ආර්ථිකයට දෙවන්ත පීවරක් කියන එක මට කියන්න පුළුවන් මේ අපි තබන්නේ. මේක එකක් විතරයි. මේ වගේම අනිත් සේවාවන්ත් අපි ඩිජිටල් කරන්න ගෙන යා යුතුයි.
0: උතුරු කොරියාව සහ රුසියාව අතර ඉදි කළ පළමු පාලම නිල වශයෙන් විවෘත කෙරුණා. ටෝමර් ගඟ හරහා ඉදි කර ඇති පාලම කිලෝමීටරයක දීකින් යුක්තයි. මන්තීරු දෙකක මෙම පාලම උතුරු කොරියාවේ රසු නගරය සහ රුසියාවේ කර්සන් ප්‍රදේශය සම්බන්ධ කරමින් ඉදි කර තිබෙනවා. පාලම හරහා දිනකට රථවාහන 200කට පමණ ගමන් කිරීමේ හැකියාව පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. බාණ්ඩ ප්‍රවාහනය සඳහාද ඒ භාවිතයට ගැනීමට නියමිතයි. මගී ප්‍රවාහනයේද වසර අවසන් වන විට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් සහ උතුරු කොරියානු අග්‍රාමාත්‍ය පාක් තේසොන් යන මහත්වරුන් වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ පාලම් විවෘත කිරීමේ අවස්ථාවට එක්වුණා. මේලක ලක්ණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු හතරට.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට
2: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස 3යි වෙනකද 12යි.
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
1: විශේෂ පුලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පුලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16
0: ලකඬ Golden Voice
3: හෙට Golden Voice තරංග බිමට ඉලු මද්දුමගේ තුෂි ගමගේ නොමිකා නිරෝෂණී නදීෂා උදයංගනි අමිල ෆර්නෑන්ඩෝ ශානිකා නදීෂානි අමන්දි තත්සරණි ෂාන් බ්‍රෙන්ඩන් පැතු ඉල්සර හංසක ප්‍රමෝද් ගයන් සංජීව පුබුදු වික්‍රමාරච්චි අදාදා පස්වරු 1-4 දක්වා තරංග බිමට පැමිණෙන ඔබේ තරඟකරුවන්ගේ හැකියාවන් දැනගන්න ලකන Golden Voice අහන්න.
0: ලකන Golden Voice.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා
5: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
6: හවස 3 වෙනාට 14යි
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
5: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
6: වලාව මතක් කරගත්තා ඊට පස්සේ තියෙන මට කතා කරන්න බැරිම වැඩේ 0.7 0.3 0.5 0.3 7 ඒ මැසේජ් නම්බරයකට මැසේජ් එකක් එවවද මං තාම මේ කියමින් ඉන්නේ WhatsApp messages එක text messages පැත්තට යන නියමිතයි තුනමාරෙන් පස්සේ අකේ අකේ චාමි අකේ අහගෙන ඉන්නේ හොඳේ කියලා යුරෙන් තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ යුරෙනු තාවලකඩ golden voice අපේ තරගයට මොකද උනේ මොකද වෙන්නේ කියලා තාම දන්නේ නැහැ අහගෙන ඉන්නානේ හරිද මතුෂයයා ඉන්නවා තිසර අයියා ලානල් මාමා එකතු කරගන්න කියලා තියෙනවා මාව තාතරින් මතක් කරනවා කියලා තියෙනවා thank you චාමිදුව අත කෙතරාවෙත් ඔවිතින් දුලිප් සමරසිංහ නිවසීලන්ඩින් එකතු කරගන්නවා අද පුතත් ඇවිල්ලා කියලා තිබුණා නේද හදයි හදයි අයිපවන් සුබදහවලා කපේ තියෙනවා සින්දුවකට ධර්ණය කළ මහතන්නේ කිතුල් මහින්ද කොහොමද ඔයවත් එකතු කරගන්න මේ මැසේජ් එක මැනිකේ ඔයාගෙන් මැනික කොහෙන්ද දන්නවද මැනිකේ දොඩම් ගස්ලම් දෙන් ඔකේන මෙහෙම දෙයක් අපි අවංක වුණාම වර්ධිනවා වැඩි අපි හොඳ වුණාම රැවටෙනවා වැඩි මේ ඔක්කොම තේරෙදි මොකද නේ වෙන්නේ අපි පරක්ක වැඩිනේ ලස්සන පෝස්ට් එකක් දොල දෙන්නා මෙත්නාදී අමන්දී මහත්තයා හේමන්තද සිල්වා අම්මා ඉන්නවා අයියා නිමල් තිලක සිරිය සුදුක්කා මනෝහරි ප්‍රනන්දු අනෝමක්කා ප්‍රභානන්ගේ ගාමිණී අයියා එකතු කරගන්න කියලායි මැනිකේ කියන්නේ අම්මගේ නම එව්වේ නැත්තේ ඔයා හරිම නරකයි එවන් අම්මගේ නම තියා බලාගෙන ඉන්නේ නැද නේද හයි චාමි අක්කා ඉතින් කොහොමද ඔයාට මමත් ඔයාට ආදරේ කරානම් ඔයාත් මට ආදරේ කරානම් එයි මාව තුන්වෙනි එකුනේ දෙන්න තියෙනවද උත්තර හෑ මෙහෙම දේවලුත් මේ ලෝකේ වෙනවනේ ඈ අන්න තරහ වෙන්න බෑ හොඳේ ශාන්මත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමුද කියලා අහලා තියන්නේ මදු බැඳීමක් නැහැ වගේම වෛරයක් නැහැ හිතේ කියලා තියෙනවා එහෙම තමයි වෙන්න ඕනේ බැඳීමක් අවසන් වුණත් ගෞරවෙන් සමුදෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අනේ වාසනාවක් හවස 3 විනාඩියේ 17

0: Radio ITN.
1: හවස 9 වෙනාට 25. වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිී ප්‍රයි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්ෙන් සමහ ්‍යාපරවිතුන්ගේෙන් අපිතාහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍ර වී කිටි යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

ලක්කඩ ෆස්බුක් පේජ එක පැත්තෙත් පොඩ්ඩක් රවුමක් ගිලාවද? ඒකේ කමෙන්ට්ස් එක මම තෝටිකකින් කියන්න. හරිද? තම ෆස්බුක් එක පැත්තගේ නැත්නම් ගිහින් එන්න. ලක්කඩ ෆස්බුක් පේජ එක ෆලෝ කරලා තියාගන්න. ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ පේජ එකත් ෆලෝ කරලා තියාගන්න. හරිද? කිව්වෙ නෑ කියලාම කියන්නේ නෑ. හෙලෝ චාමි, සුන්දර සන්දාවක් ඔයාටත්. දවස් දෙකක් හරි ඔයාගේ හඬ ඇහෙනවනේ, ඉතින් ඒකට සතුටුයි කියලා තියෙනවා. මං ඉතින් ඇත්තම කිව්වොත් දවස් පහම ඇහෙනවා. මේ විදිහට ඇහෙන ඉතින් දවස් දෙකයි අඟහරුවාදා බ්‍රහස්පතින්දයි. හරි නිෂ, ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ මං. ඔබේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය ආරම්භ කිරීමට පෙර පැරණි පරිච්ඡේදය ගැන නැවත නැවතත් කියවීම නවත්තලා දාන්න. අපි බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ අද දවස නෙවෙයි, අතීතයේ සිද්ධ වෙච්ච දේවල් තුල. මට එදා එහෙම නොකරන්න තිබුණා. ඇයි මං එහෙම කළේ? මගේ ජීවිතය එදා වෙනස් වෙන්න තිබුණා. මට නැති වෙච්ච දේවල් ආපහු ලැබුණම එකම කතාව, එකම වේදනාව, එකම සිදුවීම අපි අපේ මනස ඇතුලේ නැවත නැවතත් කියවනවා. හැබැයි මතක තියාගන්න, ඔබ අතීතය ගැන නැවත නැවතත් හිතුවා කියලා එක වෙනස් වෙන්නේ නැහනේ. ඔබට එදාට ආපහු යන්නත් බෑ. නමුත් අතින් පටන් අරගෙන වෙනස් මාර්ගයක යන්න පුළුවන්. පරණි පරිච්ඡේදයේ කෙවීම නවත්තන්න කියන්නේ අමතක කරන්න කියන එක නෙවෙයි, ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න, වේදනාවෙන් ප්‍රඥාව තෝරගන්න, වැරදි වලින් අවබෝධය ගන්න, අහිමිවීම වලින් වටිනාකම් අඳුන ගන්න. හැබැයි පාඩම අරගෙන කතාව අත්හැරලා දාන්න. මොකද ඔයාගේ ජීවිතයේ එක පරිච්ඡේදයක් ඔයාගේ මුළු ජීවිත කතාවම නෙවෙයි. ඔබ අසාර්ථක වූ මොහොතක් ඔබ අසාර්ථක මනුස්සයෙක් බව තීරණය කරන්නේ නැහැ. ඔයාව කෙනෙක් අත්හැරලා ගියා කියලා ඔබ ආතරයට සුදුසු නැති කෙනෙක් වෙන්නේ නැහැ. ඔයාට නරක දෙයක් සිද්ධ වුණා කියලා ඔයාගේ මුළු අනාගතේම නරකක් වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. පිටුව පෙරලන්න ඔබේ අතීතය කියවන්න

මේ ඔබ එහි සදාකාලිකව ජීවත් වෙන්න නෙවෙයි. ඔයා කොතනින් ආවද කියලා තේරුම් අරගෙන ඔබ යා යුතු තැනට යන්න තමයි අතීතය අපි කියව ගන්න ඕනේ. හැම විටම ඔබේ අතීතය ඔබට පාඩමක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඔබේ සදාකාලික නිවස විය යුතු නැහැ. ඒක නියමයි නිෂෝ. Thank you. ලස්සන අදහසක් අපිට ශෙයා කරගෙන තියෙනවා. සමහර වෙලාවට වැඩ අතරේ නේද අපි බිසි වෙලා අපිට සමහර වෙලාවට හිත කඩාගෙන වැටෙන මොහොත මේ මොහොත කියලා හිතා ගන්න බෑ. පුංචි දෙයකින් අපේ හිත කඩාගෙන වැටෙනවා සමහර වෙලාවට. එහෙම වෙලාවක මේ වගේ දෙයක් අහන්න ලැබුණාම නේ හරිම සනසීමක් දැනෙනවා. එහෙම කාගෙන් හිතකට සනසීමක් දෙන්න පුළුවන් නම් ඒක ඉතින් හරිය වටිනවා නේ. මොකද හිත රිද්දන මිනිස්සු ඕන තරම් ඉන්නවා වුණාට හිතක් වචන වලින් සනසන්නේ නැති මිනිස්සු කී දෙනයිද? ඒ අතරේ වට මම ස්තුතිය කියන්න කැමතියි. හරිද? ලස්සන සින්දුවක් ඕනි කියලා අලාවෙන් දර්ශනී කුමාර් තුංගවත් මට මැසේජ් එකක් කියලා තියෙනවා. හොරණ පැතරට යනවා. සත්තල ගාමන්ට් එකේ හිරෝෂ ඉන්නවද ඔයා? හා හා ඉන්නවා. හැපි බර්ත්ඩේ කියන්න යන්නේ ඔයා කොහෙද කියලා බැලුවේ මං. ආට නිදුක් නිරෝගී වාසනාවත සුසුබ උපන්දිනයක් වේවා කියලා ආගේ ටීම් එක හැමෝමත් එක්ක කුමාරි මිස්සොත් එකතු වෙනවා. හොඳේ. ඊට පස්සේ මං යනවා මාතලේ පැත්තට. කුමාරි එරබුතු කොල්ල කොවද නයිනී ගාමිණී සුභාෂිණී ධම්මිකාව එකතු කරගත්තා. ඊට පස්සේ අපිත් ඉන්නවදම 20 දවසක්. මන් දන්නවා දොනේ හසදරා හායේ හැමදේම සුබ වෙන්න ඕනේ. සාගර අයියා සුරේකා රේනු එකතු කරගන්න කියලා තියෙනවා. වාකියනෝ මෙහෙම දෙයක්. කෙනෙක් ඔයාට පරිස්සමින් කියලා කිව්වොත් ඒක පුංචි වචනයක් වගේ පේන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට ඒ වචන දෙක ඇතුලේ ඔයා මට වටිනවා කියලා ලොකු අදහසක් තියෙනවා. එනිසා ආතරේ හැමදාම ලොකු වචන වලින් හොයන්න යන්න එපා. සමහර ආදර කතා හරිම සරල වචන දෙක තුනකින් පෙන්නනවා වෙන්න පුළුවන්. ඒක නිසා මාත් කියනවා පරිස්සමින්. ඒක ලොකු කතාවක් තියෙනවා. 3 විනාඩියේ

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හවස තුනයි වෙනට හිතෙස් හයයි කියලා වෙලාව කිව්වනේ. මං බැලුවේ ලක්කඩ ෆේස්බුක් පේජ එක පැත්තට ගිහිල්ල අද අපේ පෝස්ට් එක දිහාට පොඩ්ඩක් ඇහදාල බලන්න මොනාද තියෙන කියලා බලමුද. දර්ශනී කුමාරතුංග අපේ අද ලස්සන කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. තැන්ක්යූ. මම අද හැමෝටම කමෙන්ට් එකක් දැම්මා. සමහරට මං හිතුව මට කියාගන්න වෙලාව නැති වෙයි කියලා. නමුත් ඉතින් මං දක්ෂයිනේ, මම වෙලාව බැලන්ස් කරා. ශ්‍රීමත් රණතුංග තැන්ක්යූ ආද. හංසක චමෝදවා කියන මාත් ආසාවෙන් ඉන්නේ මගේ දවස එනකන් කියලා. ඒක තමයි දිගට මහගෙන ඉන්න. ජනිත වර්ණකුල සූර්ය, එස්එල් ෆර්නාන්ඩෝ, කුෂාන් චින්තක, ගීතික විජේරම්, නිසංසලා කුමුදුනි, හයි ලක්ෂාන් ඔයාවත ආදරෙන් මතක් කරනවාම. කුබුදු ප්‍රියංකර තැන්ක්යූ. ආසාවෙන් බලාගෙන මගේ දවසත් එනකන් කියලා නදී ශෞද්‍යංගනී කියලා තියෙන එයාගේ දවස නම් ඔන්න හෙට. මම දවස හොයාගත්තා. හෙට අහන්න ශන්දන්ඩන් ඔයාගේ දවස හෙට. නම කියන අහගෙන හිටියද? ඊට පස්සේ කවුද ඉන්නේ? මංජුල පැතුම් ඔයාවත් එකතු කරගන්න. ඔයත් කමෙන්ට් එකක් දාලා තියෙනවා. තුෂාරි අතුකර නෑනා තැන්ක්යූ. ආදරණීය ලස්සන කමෙන්ට් එකක් දාලා තිනවා කවියකි. නදී කාලක් මාලි අටත් ස්තුති. යුරෙන් තැන්ක්යූ. කල්යාණී ජයසිංහ, දෙමුණි ඉන්දිකා, හයි ස්තුති කමෙන්ට් එකට. දුලීප් සමරසිංහ, අපේ චම්මි ගෑල්ලමයා ගෙදරින දවස ආද අපේ පුතත් අවුරුදු 3කට පස්සේ අපිව බලන්න නිව්සීලන්ඩ් ඇවිල්ලා ඉන්නවා කියලා තියෙනවා. ඒකනේ මං කිව්වද හොඳ දවසක් කියලා. චුල කුමාර ඔයාවත් ආදරෙන් මතක් කරනවා. අනේ හැමෝම මම ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්නවා. හොඳද? එතකොට 0.7 0.93 5 0.37 මැසේජ් එක කෙවලා මං තාම කිව්වේ නෑ කියලා. දුකෙන්ද ඉන්නේ? පාචුට්ටක් දුකෙන් ඉන්න. මේ සින්දුවෙන් පස්සේ මං කියන්න හොඳේ. හවස 3:38.

හවස 3යි වෙනාඩි 43යි වෙලාව. ජන්නත් වෙලාව ටික ටික ටික ටික ටික ලඟ වෙනවා. අපි නිකන් දැක්කේ නැහැ, පේන්නේ නැහැ වගේ කතා කර කර ඉමුවා. චමිතුයි චාරි ආවට පස්සේ මම යන්න. මුණ ගැහලා තියෙනවද මායාකාර මිනිස්සු? ඕනම වෙලාවක කතා කරලා හිත නිවා ගන්න පුළුවන් විදිහ මිනිස්සු. වචනකින් පවා ලස්සනම මිනිස්සු. කිසි දෙයක් බලාපොරොත්තු නොවී ඔයා වෙනුවෙන් වෙලාව වෙන් කරන මිනිස්සු. නිතරම පොසිටිව් වයිබ්ස් දෙන මිනිස්සු. හිනාව බෝ කරන්න දඟලන මිනිස්සු. අනිවාර්යයෙන්ම ජීවිතයේ එකම එක වතාවකදී හරි ඔයාට එහෙම මිනිස්සු මුණ ගස්සවනවා. ඒ අයව මග අරගන්න එපා කියලායි කියන්නේ. ලස්සන අදහසක්, ඒක ඇත්ත. ඉරේකා බණ්ඩාර පූගොඩේදලා තමයි මට මේ පෝස්ට් එක එවලා තියෙන්නේ. මහත්තයා ලසන්ත සංජීව ලක්වේන සස්මින් ගෙතමින් ජනකි වේගතු කරගන්නවා හොඳේ. ලස්සන සින්දුවක් දෙන්න. හයි ගල්පාතින් HKD ආලෝ ටික. මාෂා දෙල්හානි, කමල් දිශාන්ත, දම්මිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගේ, කාන්ති, චාන්දනි, රේණුකා, මේ හැමෝම ආදරෙන් මම මතක් කරනවා. ඊට පස්සේ ඔන්න දැන් තමයි ටෙක්ස්ට් මැසේජස් ටික බලන්න යන්නේ. අපිට සින්දුවක් ඕනේ කියලා කියන්නේ. නම කොහෙද මං හොයන්නේ? අගට 168 අග නම් එවන්න කරුණා කරලා. මැසේජ් එක දිග වැඩි, මට නම් කොතනද කියලා හොයාගන්න විදිහක් නැහැ. නුවරින් සංජීව, ඔයාට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ධනංජනී පුෂ්පමාලා, ඔයාවත් ආදරෙන් එකතු කරගන්නම් හරි. මේ මැසේජ් එක රත්නපුරේ එරත්නේ තමරා කුමාරි, දිග මැසේජ් එකක්, ආදරය පිරුණු මැසේජ් එකක්. ස්තුතියට. ඊට පස්සේ මං යනවා දෙහිඅත්ත කණ්ඩෙන් සිතාරේ. ඔය මැසේජ් එකක් එවලා තිබුණා නේද? දුව සත්සරණේ පුතා මලේෂියා, හස්බන්ඩ් රුවන්ව එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ අපි යනවා ලව්ව ගලතර පැත්තට. මගේ මහත්තයා නන්දන, පුතා ගයනාත, දුව මින්දෝති, දුව ශෂිනිව එකතු කරගන්න කියලා ගීතිකා එපු මැසේජ් එක. ස්තුතියි ටින්. 3:45 සිද්ධාක් අහලා අයි මේ පැතට එන්නම්.

0: Lakhanda Radio ITN
1: හවස 9:49
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
1: 9:49 දැන් හෙට තමයි දවස හෙට FM 93.5 93.7 හවස එක වෙනකොට හද ගැස්ම වේගවත් වෙන දලස්සනෙක් ඉන්නවා කවුද කියන්නද මම නිලු මද්දුමගේ නාතුෂී ගමගේ නොමිකා නිරෝෂණි නදීෂා උදයන්ගනී අමල ෆර්නාන්ඩෝ ශානිකා නදේශානී අමාද්‍ය තත්සරණී ශාන් බ්‍රැන්ඩන් පැතුම් දිල් සාරෝ හස්සක ප්‍රමෝද් ගාන් සංජීව පුබුදු වික්‍රමාරච්චි දැන් ඉතින් අර නෑදෑයෝ ඔය යාළුවෝ හිත මිත්‍රාදින් මේ සියල්ලෝම දැනුවත් කරන්න අපි සින්දු කියන්න යන්නේ ඔගල අදහන්න පුළුවන් කියලා කියන්න FM 93.5 93.7 හරිද ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ Facebook page එක follow කරලා තියාගන්න ඔගලගේ videos ඒ Facebook page එකෙන් බලන්න පුළුවන් හරි සින්දුවක් අහලා එන්න ඊට පස්සේ තියෙන අන්තිම සින්දුව

0: Radio ITN.
1: තුනයි වෙනාඩි 53යි වෙලාව. අන්තිම සින්දුවට මාත් එන්නව නංගි. කවුද? සීෂස් වල ඉඳලා ප්‍රදීප් ලංකා ඔයා තමයි මට මැසේජ් එකක් අන්තිමට වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් යන්න. අයි මේ විදිහටම කතා කරන්න බ්‍රහස්පතින්දට එන්න. හෙට ලක්කඩ ගෝල්ඩන් වොයිස් අහන්න. දක්ෂතම තරංකරුවන් 12 දෙනෙක් හෙට ගීතවත් වෙන්න සූදානම්. වර්ජීනියා මට මතක විදිහට මේ සින්දුව ඉල්ලලා තිබුණා නේ මගෙන්. සාමාන්‍යයෙන් මම පොරොන්දුවක් වුණොත් ඉතින් ඉෂ්ට කරනවා. ගෙයින් එන්නම්ද? පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධන නිද

0: ලක්කඩ ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ඉන්දී ආරක්ෂක බාත්‍ය රාජනාථ සිං මහතා තුන්දිරිල්ල සංචාරක සඳහා දිවයිනට පැමිණියා ඉන්දිය ගුවන් හමුදාවට අයත් අයිසේ බෙන්දුවයි 32 තරණ ගුවන්ඩානයෙන් ඒ මහතා පස්සුරු 1:25ට පමණ කටුනාය ගොන්තොටුපළට ලඟා වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ සමග ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය උසස් නිලධාරි 12 දෙනෙකුද පැමිණ තිබෙනවා. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ද යන බහතුරුන් ඇතුළු පිරිසක් කටුනාය ගොන්තොටුපළ වෙත පැමිණ සිටියා. හෝමු සමුද්‍ර සද්දේ පවතින අර්බුදකාරී තත්ත්වයේ තවදුරටත් පැවතුන හොත් කාර්මික වෙස්සරයක් ඇතිවේ හැකි බව කටාර් රාජ්‍ය අනතුරු අඟවා තිබෙනවා. කටාර් රාජ්‍ය අවධාරණය කර ඇත්තේ ලොව ප්‍රධාන බලශක්ති ප්‍රවාහන මාර්ගයක් වන හෝමු සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම ප්‍රමුඛතාවක් බවයි. ඉරානයේ සහ ඇමරිකාව අතර ගැටුම් හේතුවෙන් හෝමු සරහා යාත්‍රා ගමනාගමනය දැඩි ලෙස අඩු වී තිබෙනවා. පසුගිය සතියේ එය 128කින් පහළ ගොස් තිබුණා. මේ අතර කටාර් ඇතුළු ගල්ෆ් කලාපයේ LNG සැපයුම් වලටද බාධා එල්ල වී තිබෙනවා. එම තත්ත්වය අඛණ්ඩව පැවතුන හොත් කාර්මික නිෂ්පාදනය, බලශක්ති බිල සහ ගෝලීය සැපයුම් ජාලයටද දැඩි බලපෑම් එල්ල වී හැකි බවටයි වාර්තා වන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
7: මේ පැය මොළව මතක් කිරීම සුරකිමු මගතොට.
8: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
7: සුබ ගමනක්. පරිස්සමින් කිහිගෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සම අනුග්‍රහය
2: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
3: මම නම් දැන් මාරම රිලැක්ස්
4: අනම් මනම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: හතරයි විනාඩි 10 වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාව. ගුඩ් ඊවනිං.
0: ගුඩ් ඊවනිං අදතන ඊවනිං ඩ්‍රයිව් අපි පටන් ගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හතර පහ වෙනවා කියන්නේ ඉතින් මේ වෙලාවේ ඩ්‍රයිව් කරන කට්ටියත් එක්ක.
1: හා හා අපි ඩ්‍රයිව් කරන්න හදන්නේ.
0: ඔව් තාම ඩ්‍රයිව් කරන්න පටන් ගත්තේ නැහැ නේද?
1: සමහර කට්ටියක් ඉන්නවා.
0: කට්ටියක් පටන් අරන්.
1: ඕකේ.
0: තව කට්ටියක් තාම
1: ඩ්‍රයිව් කරන වැඩක් එක්ක.
0: ලස්සන ගමන් වොෂ්රූම් එකට ගිහිල්ලා කොණ්ඩේ වීරනවා
1: ලිප්ස්ටික් ගානවා.
0: හෙට දුවනවා මෙහෙට දුවනවා ඉවර කරන්න බැරි වුණ වැඩ ටික ඉවර කරන්න හදනවා.
1: රයිට්.
0: ඊට පස්සේ මැසේජ් එකක් එනවා. ඔබ භාවිතා කරන ලද පරිගණක ඒවා නිවා දමන්න.
1: හා
0: හා. ඒක ෂට් ඩවුන් කරන්න.
1: ඕකේ.
0: එතකොට මොනවාද? විදුලි බුබුලු අනවශ්‍ය තැන් වල දමා තිබෙන විදුලි බුබුලු නිවා දමන්න
1: වගේ
0: මැසේජ් එනවා. ආයි ළඟට ලිෆ්ට් එක ළඟට ඇවිල්ලා ආයි දුවනවා ගිහලා ටක් ගාලේක ඔෆ් කරලා එනවා. එයාගේ ඉතින් කලබලකාරී වෙලා කලබල කරන්න එපා.
1: හරි.
0: රයිට්.
1: කලබල කරන්න එපා කියලා කියන්න තමයි අපි දෙන්න ආවේ.
0: රයිට්. ඒ අතරේ ඔන්නාඩු පුළුවන් දැන් යන එන ගමනේ ඉන්නවා නම් වැඩ කරන ගමන් ඉන්නවා නම්
1: ඕකේ
0: shift එකට on වෙන ගමන් නම්
1: right
0: FM 93.5 FM 93.7 මීටරේ වෙනස් නොකර කන නගින්ම තියාගෙන chill එකේ වැඩ කරන්න පුළුවන්.
1: හවස 6:00 වෙනකන් අපි ඉන්නවා මේ පැත්තේ. ඔයාලට පුළුවන් කම තියෙනවා evening drive එකක එකතු වෙන්න, කට්ටියක් එකතු කරගෙන වෙනද වගේම මේ පැත්තේ එන්න පුළුවන් කම ඔයාලට තියෙනවා. message එකක් දාන්න WhatsApp එකට 0743939357 ඔයාගේ WhatsApp message එක මේ පැත්තේ එවනකොට ඔයාලට පුළුවන් කම තියෙනවා අපේ FB page එක පැත්තට යන්න
0: ලස්සන දෙන්නේ ගලස්සන post එකක් තියෙනවා.
1: ඕකේ.
0: අන්න ඒක share කරන්න පුළුවන්, like කරන්න පුළුවන්, comment කරන්න පුළුවන්. ඊටුඩින් පොඩි link එකක් තියෙනවා.
1: හා.
0: ඒකට ගිහිල්ලා අපි දෙන්නට vote කරන්න පුළුවන්.
1: වැඩ ගොඩක් තියෙනවා අද.
0: වැඩ ගොඩක් තියෙනවා. අපි ඔය සැරින් සැරේ මතක් කරන්න.
1: right.
0: උදේට කාලේ දවල්ට කාපු දේවල් මතක නැති. ඔයාට.
1: ඔව්.
0: ආයි අපි ඔය සැරින් සැරේ මතක් කරේ නැත්තම්.
1: වැඩක්
0: නැහැ නේ. ඔය වෙන්නේ නැහැ කියලා අපි දන්නවා.
1: මම ඒක එහෙම කියන්නේ නැතුව අර විදිහට කිව්ව පව් නිසා.
0: හරි එහෙනම් ඉතින් අපි කිව්ව විදිහටම
1: ඔයාලට
0: ලොකු වැඩ කොටසක් තියෙනවාද page එකට ගියෝදින් කරන්න.
1: ඔය
0: බලන්න හැමීට ඉන්න ගමන්.
1: චාරුටයි සමිත්තයි ආදරේ කට්ටිය කවුද කියලා තමයි අපි එතනින් බලාගන්නේ.
0: අපි බලන්නේ ඒක. ඉතින් ඔය හැමදාම message කරන අය, එතකොට අපි අහන අය කරන්න ඔන්න වැඩගත් වැඩක් තියෙනවා.
1: right
0: බලන්න ගිහිල්ලා අපි page එකට. 4:12 වෙලාව.

0: රටට වග කියන රේඩියෝ.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
4: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතුරයින් රටේ සංවර්ධනයේ තනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වසරේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ මගින් ක්‍රියාත්මකයි පළතරන පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක් පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක් ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක් දුරකථනාංක 0111 286 1 0111 286 10 11 ශනිගමතුම් 19,600

0: හතරයි විනාඩි 18යි වෙලාව. තමන්ගේ කියලා ව්‍යාපාරයක හීන දකින්න අයට, තමන්ගේ කියලා ව්‍යාපාරයක් දියුණු කරගන්න හීන දකින්න අයට දැන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් හඳුන්වා දෙන මැෂින්ස් ගණනාවක් තියෙන ව්‍යාපාර වෙනුවෙන්. ඉතින් ඒව අරගෙන ඔයාලා දියුණු වෙන්න දැන් පුළුවන්කම තියෙනවා. ඩෝමා ඇඹරුම් යන්ත්‍ර, පොල්තෙල් හිඳිර යන්ත්‍ර, සහල් නිෂ්පාදනය ආශ්‍රිතව ගත්තොත් මැෂින් ගණනාවක් තියෙනවා. මේ සියල්ලම ඔබට ඔබට ඕන කරන ධාර්තාවයන්ගෙන් දැන් ලබාගෙන මේ හැකියාව තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග් සමාගමෙන්.
1: ඔයාට පුළුවන්කම තියෙනවා සහල් ආශ්‍රිතව මොන හරි ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න. හීන දකින්නව නම් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන යන්ත්‍ර ටික මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉදින් ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. අලෙවින් පසුත් ඔබට හොඳ සේවාවක් ලබා දෙන තැනක් නම් ඒ තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. දැන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉදින් කුඩා වීකටිමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත නවතම උපාංගය තමයි හඳුන්වා දෙන්නේ ස්ටීම් බට කියලා කියන්නේ. ඉතාම අඩු කාලෙකින් වී තම්බල වේලා ගැනීම සිදු කර ගන්න පුළුවන් වගේම වරකට කිලෝ 100 සිට 500 දක්වා ධාරිතාවෙන් යුත් යන්ත්‍ර පෙළක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේකෙන් ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්න, දියුණු කර ගන්න. යන නොම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතන ඔයාට පුළුවන් යන්ත්‍ර ටික මිලදී ගන්න. ඒ වගේම කතා කරලා විස්තර දැනගැනීමේ අවස්ථාවක් තියෙනවා. මේ නම්බර එකට කතා කරන්න වැඩි විස්තර දැනගන්න 011 6796 579.
0: RDB බැංකුව ගනුදෙනු කරන්න තියෙනව නම් ඔයාට ඒ ගනුදෙනුව විශ්වාසවන්තව කරන්න හිතා ගන්න ඕනේ. වගේම මුදල් ආශ්‍රිතව අපි ගනුදෙනු කරනකොට විශේෂයෙන් බලන දෙයක් තමයි ආරක්ෂාව, මුදලට ලැබෙන ආරක්ෂාව. ඉතින් රාජ්‍ය බැංකුවක ආරක්ෂාවත් එක්ක මුදලට ඉහළම පොලියක් ලබා ගන්න RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවා. ළඟම තියෙන RDB බැංකු ශාඛාවට ගිහිල්ලා
1: 272ක් තියෙන දිවයින පුරාම ශාඛාවට පුළුවන්කම තියෙනවා. ළඟම තියෙන ශාඛාවට යන්න මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාට කෙටි කාලීන වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකු ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඒ නිසා අතේ සල්ලි ටිකක් වැඩිපුර ගැවසෙනව නම් ඉක්මනට ස්ථාවර තැන්පතුවක් දාගන්න. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකෙන් ඔයාට ලැබෙනවා.
0: සමහර වෙලාවට අපි කඩේකට ගිහිල්ලා කෑම ටිකක් රසට කනවා.
1: හරි.
0: කාලය වෙලා අපි හිතනවා මදි කෑවා. ඒ වුණාට වැඩියෙන් තව කන්න බෑ. අතේ සල්ලි නෑ. අතේ තියෙන මුදල හැටියට, බජට් එකේ හැටියට අපි
1: මැනේජ්
0: කරගෙන අපි කනවා.
1: හැබැයි
0: හිතට මදි. හිතට මදි. බඩට ඇති
1: වුණා.
0: බඩට ඇති වුණත් හිතට මදි.
1: ඒ
0: වගේ වෙලාවට තින් හිත හදාගෙන
1: එන්න
0: තමයි වෙන්නේ. හැබැයි ගෙදරදී හදාගන්න කෑම ටික අපිට ඕන විදිහට හදාගන්න පුළුවන්. ඒක තමන්ගේ හිතටත් දැනෙන, බඩටත් දැනෙන විදිහට හදාගෙන කන්න පුළුවන්.
1: හිතත් පුරවගෙන බඩත් පුරවගෙන එන්න පුළුවන්.
0: බඩත් පුරව ගන්න පුළුවන්.
1: හිතටත්
0: බඩටත් දැනෙන විදිහට කෑම ටික හදාගන්න නම් හැබැයි විජේ නිෂ්පාදන ගෙදර තියෙන්න ඕන. අනම් බඩන් දාලා හදලා හිතට දැනෙන්නෙත් නෑ, බඩට දැනෙන්නෙත් නෑ, ඇඟට දැනෙන්නෙත් නෑ. ඒ නිසා හිතට, බඩට, ඇඟට ඔක්කොම දැනෙන්න අනිවාර්යෙන්ම හදන කෑම ටික රසට හදාගන්න විජේ නිෂ්පාදන කෑම් වේලට එකතු කරගන්න.
1: විජේ කියලා කිව්වහම අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි ඔබ අතට පත් වෙන්නේ. ඒ නිසා කල්ලිකුත් වෙක කල් තියාගෙන ද්‍රව්‍ය දාලා නැහැ. ඉතින් තත්වයේ වගේම ගුණාත්මක බවෙන් උසස් නිසා ඔයාට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන ඕන හැටියේ විශ්වාසයෙන් තෝරගන්න, ඔගේ කෑම වේලට එකතු කරගන්න. ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් මිලදී ගන්න අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන.
0: 4:22 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: අවස 4යි විනාඩි 25යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: අපේ අම්මගේ දරාවද

0: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: හෝල් ඩ්‍රයිව් එකට
5: ලක්කාඩ ඊවෙනින් ඩ්‍රයිව්.

0: අතරයි විනාඩි 29යි වෙලාව. සෝලා පද්ධතියක් සවිකර ගන්න දැන් මේ දවස්වල පවතින මේ අධික හිරු රශ්මිය පද්ධතිය වීමෙන් පරිම ප්‍රයෝජන ගන්න වාට පුළුවන්කම තියෙනවා. විදුලි බිලට තිත තියලා වාගේ විදුලි අවශ්‍යතාවයන් සපුරා ගන්න අතරෙම වාට පුළුවන් අමතර ආදායමකුත්
1: උපයා ගන්න.
0: ඉතින් මේ වගේ දේවල් ගැන හිතන්න ටිකක් අර සල්ලි සමහර වෙලාවට මොනවටද වියදම් කරන්නේ, ආයෝජනය කරන්නේ කොහෙද, මොන මොන වගේ දේවල්ද අපිට ඉන්වෙස්ට්මන්ට් කරන්න පුළුවන් දේවල් තියෙන කියලා කට්ටිය කල්පනා කරනවා.
1: ඔව්.
0: කෙක වෙලාවට උපදෙස් අරගෙන අහනවා මොනවටද මංගාව මෙන්න මෙච්චර මුදලක් තියෙනවා.

0: මේකෙන් මං ලාභයක් ලැබෙන විදිහට මොනවද ඉන්වෙස්ට් කරන්න ඕන කියලා. අන්න හොඳ ක්‍රමයක් තමයි සෝලා පද්ධතියකට යනවා කියන එක. ඔයාගේ මුදල් ඉතුරු වෙනවා එක පැත්තකින්, තව පැත්තකින් මුදල් ඔයාගේ ළඟට ලඟ වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඩීප් ටෙක් තෝරගන්න හොඳ වගකීමක් සහිතව ලංකාවේ දැනට ප්‍රොජෙක්ට්ස් ගණනාවක් කරපු ආයතනයක් විදිහට ඩීප් ටෙක්ලා හොඳට ඔයාගේ වැඩේ කරලා දෙන්න සූදානම් වෙමින් ඉන්නවා. ඉතින් සෝලා පද්ධතියක් ඔයාගේ ගෙදරට, කාර්යාලයට, වැඩවීමට ඕනම තැනකට සවි කරගන්න දැන් හැකියාව තියෙනවා.
1: ඒ වගේම තමයි මේ පණිවිඩය අපේ ගොවි මහතුන්ට අසන සරු කරගන්න, පිරවේ අඩු කරගන්න ඔන්න අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න සුවිශේෂී මිලඩු කිරීම එක තමයි ඩීප් ටෙක් ආයතනය මෙන්න මේ ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ඔබට දෙන්න සූදානම්ෙන් ඉන්නේ. ඒ නිසා ඔන්න පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් සෝලා එකක්, ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මේ දෙකම ගන්න, ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න, වැඩි විස්තර දැනගන්න 0711 711 1 කෝල් එකක් ගන්න.
0: ඔයා බිස්නස්මන්ලා හතර දෙනෙක් ආශ්‍රය කරෝදි, ව්‍යාපාරිකයෝ හතර දෙනෙක් ආශ්‍රය කරෝදින්,
1: රයිට්?
0: පස්වෙනි ව්‍යාපාරිකයා වෙන්නේ ඔයාව. රයිට්? ඔයා හොඳට ඉගෙන ගත්ත හතර දෙනෙක් ආශ්‍රය කරෝදින්,
1: රයිට්?
0: පස්වෙනියට හොඳටම ඉගෙන ගත්ත
1: ව්‍යාපාරිකයා වෙන්නේ මම.
0: නෑනේ, ඒක ඉස්සෙල්ල කිව්වේ. ව්‍යාපාරිකයෝ හතර දෙනෙක් ආශ්‍රය කරෝදින් හොඳ ව්‍යාපාරිකයෝ, පස්වෙනි ව්‍යාපාරිකයා වෙන්නේ ඔයා.
1: රයිට්.
0: හොඳට ඉගෙන ගත්ත මිනිස්සු හතර දෙනෙක් ආශ්‍රය කරෝදින්, පස්වෙනියට
1: හොඳටම
0: ඉගෙන ගත්ත වෙන ලෝකෙක ඉන්නේ ඉතින් කොහෙද? හොඳටම ඉගෙන ගත්ත පස්වෙනියා වෙන්න ඔයා.
1: රයිට්.
0: ඒ වගේම තමයි හොඳට හොරගම් කරන හතර දෙනෙක් ආශ්‍රය කරෝදින්,
1: හොඳටම හොරකම් කරන්නේ නැති කෙනා මම. ඔලුවත් කසන ඔයා.
0: හොඳටම හොරකම් කරන පස්සෙදියා වෙන්නේ ඔයා.
1: නෑ නෑ, එහෙම වෙන්නේ
0: නෑ. ඒ වගේම හොඳටම රස්තියාදු ගහන, මාත්‍රාවය භාවිතා කරන,
1: ඕකේ,
0: ඒ වගේ හතර දෙනෙක් ආශ්‍රය කරෝදින්,
1: පස්සෙනි එහෙම කෙනා චමිත්,
0: පස්සෙනි එහෙම කෙනා චාරු, රයිට්? එහෙම වෙන්නේ. සාමාන්‍යයෙන් එහෙමයි වෙන්නේ.
1: ඕකේ.
0: ඒ නිසා ඔයා දැන් හිතා ගන්න ඕන මොකද්ද?
1: මොකද්ද?
0: හතරවෙනියට හොඳම මේ මද්රාවය භාවිතා කරන හතර දෙනෙක් ආශ්‍රය කළා, පස්වෙනි ජාතියේ පුද්ගලයා වෙනවද?
1: නැත්නම් හතර දෙනාම පැත්තකට දාලා දානවද?
0: කියන්නේ අපි මිනිස්සු ආශ්‍රය කරන එක අපි තෝරගන්න ඕන. අපිට අනාගතයේ අපේ තියෙනවා නම් ඉලක්කයක්, ගෝල් එකක් තියෙනවා නම්
1: මම මෙතෙන්ට තමයි යන්න ඕනේ කියලා,
0: ඒකට අපිට මුදල් හරි ගණීම හරි ඒ දේවල් විතරක්ම මදි. අපි ආශ්‍රය කරන මිනිස්සුත් හරි වැදගත් වෙනවා.
1: නැතුව
0: ඒ නිසා මේ ඔයා ට්‍රයි කරන්න,
1: හරි කෙනාව ළඟට ගන්න.
0: අනාගතයේ ඔයා ඉන්න තැන කොතනද කියන එක තීරණය කරගෙන ඒකට ඕන මිනිස්සු ආශ්‍රය කරන්න තීරණය කරන්න.
1: හා ළඟ තියාගන්න තීරණය කරන්න.
0: ඔව්, එහෙම නැති මිනිස්සු තමන්ගේ ගෝල් එකට යන්න බැරි මිනිස්සු ආශ්‍රය කරන්න ළඟ ඉන්නව නම් යන පොඩ්ඩක් දුරින් තියන්න. මොකද ඔයාගේ අනාගතේ තීරණය කරන්නේ ඔයාගේ අධ්‍යාපනයවත්, ඔයාගේ මුදල්වත්, මේ
1: විතරක්ම නෙවෙයි
0: ආශ්‍රය කරන මිනිස්සුත් ඔයාගේ අනාගතේ ඔයා යන තැන තීරණය කරනවා. 4:33 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: ක්‍රියාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇරවුම් කරන්න. සුළුහා මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011-676-779-579.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න. පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: Radio ITN.
1: හතරයි විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව.

0: ඉවිනි ්‍රයිව හගනින් අතරේ කවදවිට මැසේච් කල තියන්නේ මේ වෙලාවේ අපි හගනින්ව කියලා.
1: හංවලෙන් ඩිලා නිරෝෂින්නා මේ වෙලාවේ ඒත් එක්ක මම මෙයන් හදන මත්ත ගොඩ පැත්තට රුවිනිලී ඉන්නවා. අද ශුලින් ලීගේ උපන්දිනේ කියලා තියෙනවා.
0: ඔන්න අපි
1: හැවිබර්දේ කියලා ගෙද
0: උපන්දිනයක්.
1: ගෙදර හැමෝම එකතු වෙලා විශ් කරනවා කියලා තියෙනවා. ඊළඟට රයිගම ඉඳන් සරචන්දා එස් ඉන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ ප්‍රදීප් ඉන්නවා සීෂල් ඉඳන් වෙනද වගේ මාදරෙන් එකතු කරගන්න. ප්‍රදීප් නම් වැඩ පටන් අරගෙන ශමීත් හොදේ. ඒක අපි වෙනම කියමුනේ.
0: ඔව් යාම අපිට ස්ක්‍රීන් ෂොට් එක එවලා දෙනවා මේනකොට වෝට් කරන්න යා පටන් අරන් කියලා අපිට නේද?
1: එයාගේ වෝට් එකක් දෙන ගමන් වටේ ඉන්න කට්ටියගේ වෝට් එකත් අපිට අරගෙන දෙනවා. එම තමයි ඉන්න හොඳ කට්ටියනේ.
0: ගැම්මට යාලා ඉන්නේ අපිට.
1: ඊළඟට පුසලවෙන් අනුරව ඉන්නව මේ වෙලාවේ. ඊට පස්සේ මහින්ද එදිරි සිංහවැල්ල වයෙන් එකතු වෙනවා. බොයගඩ පැතර යන හඳ මේ බොයගඩින් සුමනයතු යාළුව හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා.
0: දැන් පහුගිය දවස්වල පොළොන්නරුව පැත්තට දැඩි නියගයක් සතුන්ට මිනිස්සුන්ට මේ හැමෝටම ජීවත් වෙන්න බැරි තරම් දැඩි පීඩාකාරී හිරු රශ්මියක් පතිත වෙන්න පටන් අරන් තිබුණා. වැව් හිඳෙන්න පටන් අරන් තිබුණා. මේ පරාක්‍රම සමුද්‍රයේ තියෙන මේ පැරණි නටබුන් පවා මතුවෙන්න පටන් අරන් තිබුණා. ඉතින් මේ තරම් දැඩි නියංකාල ගුණයක් මේ ඉතිහාසයේවත් අපිට ආවේ නැහැ කියලා මිනිස්සුන්ගේ කටින් පිට වෙන තරමට මේ මිනිස්සුන්ට රස්නේ දැනීලා තිබුණා. සමහර වෙලාවට අපි දැක්ක මේ පොල් කට්ටෙන් වතුර ටිකක් අරගෙන මෙහෙම තමයි වතුර ටිකක් දවසට එකතු කරගන්නේ කියලා කියන මිනිස්සු අපිට හම්බුණා. මේ ලංකාවද අප්‍රිකාවද
1: එහෙම හිතන මට්ටමකට අපි යන්න උනා.
0: ඔව්. ඉතියෝපියාවද කියලා හිතන තරම් ඒ කියන්නේ මිනිස්සු සෑහෙන අසරණ වුණා. හැබැයි මේ සුභාරංචියක් තියෙනවා මේ නැගෙනහිර සහ ඌව පළාත් වලට. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තව සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා කියලා තියෙනවා.
1: ඔව්.
0: ප්‍රබල අකුණු වලින් කොමාරි පරිස්සම් වෙන්න.
1: හරි, ගිගුරුම් සහිත වැසි වලනුත් පරිස්සම් වෙන්න.
0: ඔව්. වැස්ස ලැබෙනවා කියන එක ලොකු දෙයක්.
1: ලොකු දෙයක්.
0: මේ වෙලාවේ හැටියට ඉතින් ඒ නිසා මේ වැස්ස මං හිතන්නේ එයාලට නිකන් මේ
1: ආශ්චර්යක්
0: වගේ වෙයි කියලා හිතනවා. විතරං දැඩි දැස පීඩාකාරී විදියට
1: වහිනා කියලා කියමු.
0: හැමදාම උදේට හස දිහා බලලා අනේ අදවත් වහිනවද කියලා හිතන මිනිස්සු ටිකක් ඉන්නේ දැන් ඒ ප්‍රදේශවල. ඒ තරමට රස්නේ වැඩි වෙලා තියෙනවා.
1: පොඩ පොඩ හරි වහින එක හොඳයි ඉතින්.
0: ඔව් පොඩ පොඩ හරි වහින එක හොඳයි. පෞගේ දවස් ඇහලා තිබුණ පොළොන්නරුවට.
1: හහ.
0: ඉතින් කතරගමටත් පෞගේ දවස්වල එක වැස්සක් වැස්සා.
1: හැබැයි ගානකට පස්සේ වැස්සයි කියලානේ.
0: කිව්වා. හැබැයි උනාට දැන් ආයෙමත් දැඩි නියං කාල ගුණයක් තියෙනවා කියලා කියන්නේ.
1: හරි.
0: කොමනත් මේ එලිනෝ තත්ත්වයේ බලපෑමත් එක්ක තමයි මේ විදිහට මේ කාල ගුණය විකෘති වෙලා තියෙන්නේ. ඉතින් සැප්තැම්බර් අවසානයේ වෙද්දී ඔක්තෝබර් නොවැම්බර් වගේ වෙනකොට ගංගා වතුර තත්ත්වයක් නැති වෙන්න පුළුවන් කියලා අනාවැකි පළ වෙලා තියෙනවා. කොහොම වේද කියන එක දන්නේ නැහැ. කොහොම හරි ඉතින් දැන් තියෙන තත්ත්වය කලමනාකරණය කරගන්න අපිට කොහොම හරි වතුර ටිකක් ලැබෙන එක වැස්සක් වැඩෙන එක
1: ලොකු දෙයක්
0: මේ වෙලාවේ හැටියට. 4 විනාඩි 50ක් වෙනකොට මතක් කරන්න ඕන RDB බැංකුව ගැන. 100%ක්ම අපේ රටේ විශ්වාසවන්තව ගනුදෙනු කරන්න පුළුවන් බැංකුවක් හොයනවා නම් බැංකුවක් තියෙනවා නම් RDB බැංකුව ශාඛාවන් දිවයින පුරාම තියෙනවා 272 ඕන තැනකින් ගනුදෙනු කරන්න පුළුවන්කම තියෙනවා. ඔබට විශ්වාසවන්තව ඔබේ මුදලට රාජ්‍ය බැංකුව ආරක්ෂාවත් එක්ක වැඩිම පොලියක් ලබා දෙන්න දැන් RDB බැංකුව සූදානම් ඉන්නවා.
1: ඉතින් දිවයින ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න RDB බැංකුව කටයුතු කළා තියෙනවා. ඒකත් මාස 3 6 අවුරුද්දක් විදිහට ආට පුළුවන්කම තියෙනවා. කෙටි කාලිනව දිගු කාලිනව ආයෝජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒකට හරියන විදිහට ඒ වගේම ඔයාගේ ස්ථාවර තැන්පතු අවශ්‍ය කරන ඉහළම පොලිය ලබා දෙන්න දැන් RDB බැංකුව කටයුතු කළා තියෙනවා. ඒ නිසා බය නැතුව විශ්වාසයෙන් යන්න පුළුවන් තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ. ළඟම දින RDB ශාඛාවට යන්න වැඩි විස්තර දැනගන්න.
0: හදහර ලොතරැය්‍ය ඔබේ වාසනාව අරගෙන එන ලොතරැය්‍ය. හැමදාම අපි ලග්නෙට මොනවද අද දවසේ අනාවැකි එහෙම කියලා බලනවනේ. උදේට හඳ අපි අපේ මේ ලග්නෙට මොනවද අද තියෙන ප්‍රතිඵල
1: සුබ දේවල් මොනවාද?
0: අද මොනවාද සුබ?
1: අපිට
0: ධන යෝග තියෙනවද? ධන ලාභ තියෙනවද? ජය අංකය මොකද්ද? හොඳ වර්ණය මොකද්ද? ඔය කල්පනා කරලා
1: ඊට බහින්න ඕනේ මොන වෙලාවටද?
0: බහින්න ඕනේ මොන වෙලාවටද? දිශාව මොකද්ද?
1: ඕකේ.
0: රාහු කාලය මොනවාද? ඔයගල හොයනවානේ.
1: ආහ.
0: අන්නේ අයට ඔන්න දැන් අපි යෝජනා කරනවා වගේ හදාහන විතරක් හැමදාම බලබල ඉන්න එපා.
1: නරකද වාසනාවත් හදාහන එක ගලප ගත්තොත්.
0: හදාහන ලොතරැය්‍ය කරගෙන යන්න වාගේ හදාහනට ධන යෝග තියනවනම් ඔයාගේ හදාහනට
1: රයිට්.
0: අනිවාරයෙන් හදාහන් ලොතරැයියක් ගන්න.
1: හා 2026 වසරේ මේ වෙනකොට දිවයින පුරාම සුපිරිත්‍යාගලාබින් 11 දෙනෙක් වගේම දස ලක්ෂපතියන් 165කට වැඩි පිරිසක් NLB වලින් බිහි කරලා තියෙනවා. ඒ නිසා වාට පොලෑංකම තියෙනවා. විශ්වාසයෙන් පුජරු පෙර 40ක් වියදම් කරන එකෙන් වාට ජයග්‍රහකෙක් වාසනාවන්තෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න හැකියාව තියෙනවා. ඒ ගමන් හදාහන් ලොතරැයිය මිලදී ගත්තොත් එහෙම රණවිරු සමාජ සේවා ඒ දෙකම ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දැයේ සංවර්ධනයට අතුර දෙනෙක් වෙනවාට හැකියාව තියෙනවා. ඒ නිසා පුජරු පෙර 40ක් වියදම් කරලා වැඩි වැඩියෙන් හඳහන ලොතරැයියම මිලදී අරගන්න කියන දේ ආර මතක් කරනවා.
0: අපි අර කියනවා මේ සම්බෝලේකුයි බතුකුයි තියනවා නම් උණුවෙන්
1: අහහ ඒ ඇති.
0: ඒකත් ඇති ඔය මහ ලොකු දේවල් ඕන් නෑ කියලා.
1: හහ.
0: එහෙම කියනවනේ.
1: ඔව්.
0: මුත පොල් සම්බෝලේකුයි
1: හහ
0: උණුවට බත් සුදු බත් ටිකක් එහෙම තියනවා නම්
1: ඔව්.
0: ආයි වෙන මොකුත් ඕන් නෑ ඕක.
1: ඔක කත හැකි හොඳට.
0: කත හැකි බඩ පිරෙන්න. හරිද?
1: අහහ.
0: ඒක සම්බෝලේ හොඳට හදා ගන්නවා.
1: ඔව්.
0: ඒක නිකන් රතු පාට මේ පොල් කුඩු ටිකක්
1: දාලා
0: පොල්කුඩු ටිකක් කාලා වැඩ බෑ.
1: සම්බෝලේ පාර මිශ්‍ර කරපු පොල්කුඩු ටිකක් කාලා වැඩන්නේ
0: නැහැ. හරියන්නේ නැහැ. හොඳ පොල් ටිකකට හොඳ මිරිස් හර දැනෙන
1: ඔව්.
0: හොඳ මිරිස් කුඩු ටිකක් දාලා හදාගන්න ලුණු ඇඹුල් දෙහෙම දාලා හදාගන්න පොල් සම්බෝලයක් වෙන්න ඕන.
1: ඔව්. ගම්බිරිස් ටුට්ටු දාලා
0: සුදු ලුණු ගෙඩියකුත් කලලා දාලා
1: ලුණු ටිකක් දාලා
0: අතු ලුණු දාන්න ඕනේ.
1: හහ්.
0: නිකන් ලුණු මේවනේ.
1: ඉවිනින් ඩ්‍රයි කුකින්
0: බීලුණු වලට ඇන්නේ රතු ලුණු දැම්මම
1: රසයිලුනේ
0: රසයි ඈ දාලා එකට දාලා අම්මා කොටලා අඹරලා ගත්තට පස්සේ
1: හරි ඔය ඇති කන්න
0: ආයි කන්න වෙන මොකුත් ඕනේ
1: නැහැ
0: රසට හදා ගන්න ඕන ඉතින් ඔයා ගෙදර ගෙනihin තියාගන්න එකට රසට පොල් සම්බෝලයක් හදාගෙන හරි කන්න ඕන නම් වෙලාවකට හිතෙනවා නම් වෙලාවකට විජේ මිරිස් කුඩු පැකට් එකක්
1: හරි
0: ගෙදර තියාගන්න
1: හරි
0: ඒක ඇති ඔය මොකක්වත්ම නැති වෙලාවට බැලන්ස් එකක් ගහගන්න
1: පුළුවන් අපිට
0: ඒකත් ඇති හරිද පොල් ගෙඩියයි මිරිස් කුඩු පැකට් එකයි
1: ඕකේ
0: ලුණු ඇඹුල් ටිකයි ඔය ටික තියා තිබුණා නම් ගේමක් ගහගන්න පුළුවන් හරිද ඉතින් මේ මිරිස් කුඩු විතරක් නෙමෙයි කැමරට එකතු කරන හැම තුන පහ දෙයක්ම ලංකාවේ අපේ පරිසරයේ අපේ වටපිටාවේ තමයි හොඳම නිෂ්පාදන ටික
1: තියෙන්නේ.
0: ඒක නිසානේ මේ රටට මෙච්චර ලොබ බඳින්නේ බටහිරයන්.
1: ඔව්.
0: ඉතිහාසෙත් එහෙමයි. දැනුත් එහෙමයි.
1: එහෙට ආවේ ওই ටික උසයි යන්නනේ.
0: ඔව් ඒක නිසා ඒ හොඳම කුළුබඩු ටික එකතු කරලා හදන නිෂ්පාදන පෙළක් විජේනිවසින් ඔබට මිලදී ගන්න පුළුවන්. ඔබේ කැම වේල රස ගන්ව ගන්න.
1: ඉතින් ඕනම කැමක් කඩට රසට හදා ගන්නවට නියම කුළුබඩු ටික අවශ්‍ය කරනවා. ඒ නිසා තමයි අපි කියන්නේ ගෘහණියන්ට ඔයාලගම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් කුළුබඩු ටික ගන්නකොට විශ්වාසනීය නමක් එක්ක මිලදී ගන්න. ඒ විශ්වාසනීය නම තමයි විජය කියලා කියන්නේ අපේ රසයේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන. හරි පුළංකම තියන අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව මිලදී ගන්න.

0: ലഖാണ്ട് റേഡിയോ ITN രാജ്യ ബാങ്കുകൾക്ക് സുരക്ഷിത ഭാവയ ഇഹലമ റെക്കവറിനെ സമഗ്രൻ സ്ഥാപന തൻപത്തു സദാ ഇഹലമ പൊലിയ RDB ബാങ്കുവിൻ
1: සුපිලිපන් රටක් පසුගිය දවසර තුලදී අල්ලස්හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතොට.
5: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
4: සුබකමනක්. පරිස්සමෙන්
6: සුබ සන්ධ්‍යාව කැන්දාවේ පහයි වෙලාව.

0: අවසභායි විනාඩි 3යි වෙලාව. අපිට සමහර ආයතන වලදී
1: හරි
0: සමහර රාජ්‍ය ආයතන වලදී පෞද්ගලික ආයතනකදී වෙන්න පුළුවන්. සමහර නිලධාරීන් අපිට මුණ ගැහෙනවා.
1: ඔව්.
0: ඒ මිනිස්සු තමන්ගේ රාජකාරියට එහා ගිහිල්ලා මිනිස්සු වෙනුවෙන් වැඩ කරන නිලධාරීන්.
1: ඔව්.
0: අපිට හරි මතක හිටින නම් කීපයක් තියෙනවා.
1: හරි.
0: මෙන්න මෙයා මෙයා මෙයා කියලා අපිට සමහර වෙලාවට කියන්න පුළුවන් මේ නිලධාරියා කියන නම හරි මතකයි. එයාලා රාජකාරියම නෙමෙයි කළ තියෙන්නේ.
1: ඊට එහා ගියපු දේවල්.
0: එහාට ගියපු සමාජ සේවාවක් සමාජය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරපු මිනිස්සු. ඒ කියන්නේ රාජකාරිය මේ සීමාවේ මට තියෙන්නේ මම මෙතනින් එහාට වැඩ කරන්න ඕනේ නැහැ කියලා හිතපු නැති මිනිස්සු.
1: රයිට්.
0: එම තමන්ගේ ජීවිතයට ජොබ් එක ආදේශ කරගෙන රැකියාව ආරූඪ කරගෙන වැඩ කරපු ජේෂ්ඨ පොලිස් පතිවරයෙක් නියෝජ පොලිස් පතිවරයෙක් තමයි අජිත් රෝහණ මහත්මයා කියන්නේ.
1: ඔව්.
0: එතුමන් අද විශ්‍රාම දිවියට එළඹුණා. රටේම ගෞරවය දිනාගෙන එතුමන් විශ්‍රාම යන්නේ.
1: ඔව්.
0: කාගින්වත් වචන අහගෙන නෙවෙයි. එතුමන් එක තැනකදී කියලා තිබුණා මේ පොලිස් සේවයට ආපු විදිය ගැන.
1: හරි.
0: කඩපිලේදී යාළුවොත් එක්ක පොඩි කතාවකට සෙට් වෙලා ඉන්න වෙලාවක අතට ලැබුණු මේ පොලිස් සේවයට බඳවා ගැනීම සම්බන්ධ ගැසට් පත්‍රයක් දැකලා තමයි මේ ඇප්ලයි කරන්නේ විදියට. කවදාවත් හිතන්න නැතුව ඇති එතන හිටපු යාළුවවත්
1: එයාවත්
0: හිතන්න නැතුව ඇති මේ කවදාවත් මේ රටේ මෙච්චර ගෞරවයක් දිනාගත්ත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිවරයෙක් විදියට විශ්‍රාම යන තත්ත්වයට මට එදා එන්න පුළුවන් කියලා හිතන්නේ නැහැනේ සාමාන්‍යයෙන් ඇප්ලයි කරනකොට. හැබැයි ඔහුට ඒ හැකියාව ලැබුණා. ඉතින් විශේෂයෙන්ම අපිට මතක හිටින කාල සීමාවන් තිබුණා. විශේෂම කොරෝනා කාලේ මම ඔය කිව්ව කාරණාව හැකියාවට එහා ගිහිල්ලා මහා මෙහෙවරක් කරපු මිනිස්සෙක්. තමන්ගේ ජොබ් එක විතරක් නෙවෙයි මට ඊට වැඩිය සමාජ වගකීමක් තියෙනවා කියලා තේරුම් අරගෙන සමහර වෙලාවට අපේ ප්‍රවෘත්ති අංශයෙන් එම වොයිස් කට් එකක් ගන්න කතා කරන්නේ රෑ 10ට 11ට වෙන්න පුළුවන්, දෙපාන්දර 4ට 5ට වෙන්න පුළුවන්. ඒ ඕනම වෙලාවක ෆෝන් එක ආන්සර් කරන පොලිස් නිලධාරියෙක් හිටියනම් පොලිස් නිලැඳුමේ ගෞරවය තියන්න පුළුවන්
1: උපරිමයටත් වඩා.
0: ඉනි පෙත්තම රඳවන්න ඒ ගෞරවය රඳවන්න සමතුණු ජේෂ් නියෝජ්‍ය පොලිස් පතිවරයෙක් තමයි අජිත් රෝහණ මහත්මයා කියන්නේ. තින්න ඔව් විශ්‍රාම ගියත් ඔහුගේ නමත් එක්ක හැමදාම කතා කරන නමක් වේවි.
1: තින්න
0: මේ රාජ්‍ය සේවයට පොලිස් නිලැඳුමට ගෞරවයක් ගෙන දෙන මේ වගේ නිලධාරීන් අනාගතය තුලත් මේ රටට හිටියොතින් මේ සමාජය ලස්සන වේවි, මේ රට ලස්සන වේවි. ඉතින් ඒ වගේ මනුස්සයෙක් ගැන වචනයක් කතා කරන්න නැතුව නේද? හිතට මදි වගේ. ඉතින් සුබ විශ්‍රාම දිවියක් කියලා
1: අපි ප්‍රාර්ථනා කරනවා.
0: අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාධ්‍යට ගොඩක් හරි හිතවත්. ඉතින් ඒ නිසා අපිත් එයාට හරි හිතවත්. හවස 5 විනාඩි 6යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: අපි කියන්න ඕන අපිට වොට් එකක් දෙන්න කියලා.
1: දැන් මේක මේ මන්තරේ වගේ අපි කියනවා.
0: තව වැඩි දවසක් නැහැ. කැලින් පොපියුලර් අවෝඩ්ස් සම්මාන රාත්‍රිය පැවැත්වෙනවා. මේ මාසේ 21 වෙනිදා.
1: හතරවෙනි පාරට
0: පැවැත්වෙන කැලින් පොපියුලර් අවෝඩ්ස් සම්මාන රාත්‍රියට අපි නිර්දේශ වෙලා තියෙනවා.
1: ආන් අපිත් ඇවිල්ලා ඉන්නවා.
0: හරිද? ඉතින් මොස්ට් පොපියුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කපල් කියන කැටගරියකින්
1: ඕකේ
0: අපි සිලෙක්ට් වෙලා ඉන්නවා.
1: අපි කියන්නේ මායි සමිතුයි.
0: ඔව් ඉවිනින් ඩ්‍රයිව් අපි දෙන්නව සිලෙක්ට් වෙලා තියෙනවා.
1: රයිට්.
0: ඉතින් මෙතෙන්දී ඔයාට කරන්න තියෙනවා අපි නොමිනේට් වුණාට අපිට මේ සම්මානේ දිනා ගන්න මේ සම්මාන රාත්‍රියේ ඔයාට ලොකු වැඩක් තියෙනවා. අපි ආදරය කරන අපි වහගෙන ඉන්න අයට අපිට වෝට් එකක් ලබා දෙන්න පුළුවන්. කැලින පොපියුලර් අවෝඩ්ස් සම්මාන වෙනුවෙන් අපි වෙබ්සයිට් නැත්තම් වෝටින් ක්‍රමයක්
1: තියෙනවා.
0: අන්න ඒකට ලින්ක් එකට යන්න පුළුවන් අපේ Facebook page එකට ගිහිල්ලා.
1: ලින්ක් එක හොයා ගන්න ඕන නම් කොහොමද මේකට වෝට් කරන්න කියලා දැන් කටි හැමෝම අහනවානේ. වෝට් කරන්න පුළුවන් වට ලේසියෙන්ම යන්න අපේ ලක්හඬ official Facebook page එකට. එතන අපේ post එක තියෙනවා popular awards nominate වෙලා තියෙන. ඒ post එක pin කරලා තියෙනවා. ඒකේ තියෙනවා ලින්ක් එක.
0: අනේ ලින්ක් එකට ගියාට පස්සේ වට radio category කියන එක තෝරගෙන ඊට පස්සේ එතනින් most popular radio program couple කියන එක තෝරගෙන එතෙන්ට ගියාට පස්සේ වෝට් නවු කියලා තියෙනවා. අපි දෙන්නගේ ෆොටෝ එකත් එක්ක ලක්හඬ රේඩියෝ කියලා චාරු සමිත් කියලා තියෙනවා. අන්න එතනින් ඔයාලට පුළුවන් වෝට් කරන්න අපි දෙන්නට. ඒක වෝට් නවු කියලා ගියාට පස්සේ ඔයාගේ ඊමේල් එකයි ෆෝන් නම්බර් එකයි දෙන්න තියෙනවා.
1: රයිට්.
0: ඊට පස්සේ ඊමේල් එකට එන OTP එක වෙරිෆයි කෝඩ් එක විදියට
1: ආයපසට ඇවිල්ලා දාන තියෙන්නේ.
0: මේක සංකීර්ණයි කියලා හිතන්න එපා. මේ ස්ටෙප් ගණනාවක් කියවට මේකේ පියවර 3යි තියෙන්නේ. අපිට ලින්ක් එකෙන් ගියා
1: රේඩියෝ කැටගරි වලට ගියා.
0: ඊට පස්සේ මොස්ට් පොපියුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කපල් කියන එක සිලෙක්ට් කරා.
1: අපි දෙන්නා ඉන්නවා ඒක වෝට් කරා.
0: අන්න එතෙන්ට ගියාට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එක ඊමේල් එකයි දාලා ඊමේල් එකට එන OTP එක ටයිප් කරන්න තියෙන්නේ.
1: ඊට පස්සේ වෝට් එකක් විදියට අපිට ඒක එනවා.
0: රයිට්. ඉතින් try කරන්න ඔයාගේ ආයෙත් පුළුවන් අපේ Facebook page එකට ගිහිල්ලා වෝට් එකක් ලබා දෙන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි අපි දෙන විතරක් නෙමෙයි ස්වාධින් රූපහානි සේවයේ ITN එකේ තව ගොඩක් අය මේ
1: popular awards වලට nomination වෙලා තියෙනවා, nominate වෙලා තියෙනවා.
0: අපි දෙන්න ලක්හඬෙන්
1: හරි
0: most popular radio program couple විදියට
1: select වෙද්දී
0: ITN එකෙන් most popular TV program couple එක විදියට
1: අසංක and දසුනි
0: select වෙලා තියෙනවා.
1: chat and music ඔයාලා ආදරය කරන වැඩසටහන select වෙලා තියෙනවා. ඔන්න ඒකටත් ආදරය කරන කට්ටියට vote කරන්න පුළුවන්කම තියෙනවා. ඒ link එකෙම ගිහම.
0: right ගිහිල්ලා ඔන්න අපිට vote එකක් දෙන්න. ඊට අමතරව ස්වාධින් රූපහාන් සේවයේ ටෙලිනාට ගණනාවක් මෙසර සමාන රාත්‍රියේදී සමානිත වීමට නියමිතයි. ඉතින් ඒ වෙනුවෙනුත් ඔබට SMS කරන්න හැකියාව තියෙනවා. මේ සියල්ල වෙනුවෙන් ඔබට අවස්ථාව තියෙන්නේ තව දින කීපයක්.
1: ඔව් 18 වෙනිදා වෙනකන් විතරයි මේ මාසේ දින තියෙන්නේ. ඊට කලින් ඉතින් vote එකක් දීලා අර පුලංකම තිනා ආගමන අපේ මේ පැත්තේ වන්න.
0: හවස 5:10යි වෙලාව. ඉවිනින් drive අහගෙන ඉන්නේ.

0: ಮಿತುರಾ ವಂಗು ಗಹಲ ಚಲ್ಲಿ ಅಲ್ಲಲ ಸಲ್ಲಿ ಹೊಯಲ ತಿವೆಲಾದ
1: ಜೀವಿತೇ ಗೊಡೆಯನ ಪಾಠ ಪೇನ ಮನದ
0: ಏ ನಮ್ಮ ಮಿನ್ನ ವಂಗು ಗಹನ ಜೀವಿತೇಟ ಇಲಕ್ಯ
1: ಸತಿಯೇ ದಿನವಲ ಉದೇ ದಹಾಯಟ
0: ದಹಾಟ ವಂಗುವ
1: ಹೆಮ ವಂಗುವತಮ ಅಲುತ್ ಕಥಾವ
0: ದಹಾಟ ವಂಗುವ
1: ದಸನ್ ವಿತ್ ಯಶೋ ಸತಿಯೇ ದಿನವಲ ಉದೇ ದಹಾಯಟ
0: ದಹಾಟ ವಂಗುವ ದಹಾಟ ವಂಗುವ
2: ಸಮ ಅನುಗ್ರಹಾಯ
3: ವಾರ್ತಾ ಪಿಟ ವಾರ್ತಾ ತಮನೆ ಕೋಟಿ ಅಟೆ ಎನ್ಎಲ್ ವಿ ತನಡೆ ತಹನೆ ಅನುತರಾಯಿ ಪ್ರತಿ ಸಂವರ್ಧನೆಟ ತೆನಂತ ಶಕ್ತಿಯಕ್ ವಿಮಿನ್ ಒಬ ದಿನವ ರಟತ್ ದಿನವಟ ತನ ನಿಧಾನೆ ಬಿಳದೀಗೆ ಒಬ ಕೋಟಿಪತಿಯ ಕುವನ್
4: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478 ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
5: Lakhanda Golden Voice Heta Golden Voice Taranga Bimata Nilu Maddumage Tushi Gamage Nomika Niroshani Nadisha Udayangani Amila Fernando Shanika Nadishani Amandi Tatsarani Sean Brendan Petu Dilsara Hansaka Pramod Gayan Sanjeeva Pubudu Vikramarachchi පදාතා පසුවරු 1 සිට 4 දක්වා තරංග බිමට පැමිණෙන ඔබේ තරඟකරුවන්ගේ හැකියාවන් දැනගන්න ලක්හඬ Golden Voice අහන්න.
6: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: ලක්හඬ Golden Voice. දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධක ලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
7: හවස 5:17 වෙලාව
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළියට

0: Wonder Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374 ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: වේගයෙන් නැගී සිටින රටක් ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක් 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුල සැමට දැනුම් දීමයි ඉබන්

0: අවසපහයි විනාඩි 24යි වෙලාව. ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: ඕකේ.
0: දැන් ජලය පාවිච්චි කරනකොට අපිට දැන් මේ දෙකක් වහිනකොට අපි හිතනවා අපිට එල්නින ඕනේ. අපිට මේ වැස්ස අඩුපාඩුවක් නැහැ. නිසා අපි ඕන හැටි අපි මේ වතුර පාවිච්චි කරනවා.
1: ඔය මොන බොරු කතාවද?
0: ඔව් එහෙම කියලා හිතනවා. ඊළඟට දැන් විශේෂයෙන්ම නල ජලය ලබා ගන්න.

0: අඩු කරන්නත් බැහැ.
1: අපි මේක අපිට ඕන ඇඩිට අපි පාවිච්චි කරනවා.
0: ඔව්.
1: එහෙම කියලා හිතනවා සල්ලි දීලා මේ වතුර ගන්න නිසා
0: කියලා.
1: හැබැයි සල්ලි දීලවත් ගන්න වතුර නැති වුණොතින්
0: තමයි තේරෙන්නේ. වතුරවල අගේ.
1: එදාට තමයි ප්‍රශ්නේ.
0: ආහා.
1: දැන් ලොරි ටොක්ස් දීගෙන ඉන්න පුළුවන්.
0: හරි කිසි ප්‍රශ්නයක් නැහැ වගේ.
1: කිසි ප්‍රශ්නයක් නැහැ අපි සල්ලි දෙනවා අපිට යන වතුර දෙන්න ඕන.
0: කොහෙද ඔය වතුර නැහැයි කියන්නේ කියලා තහනවා.
1: ඔව්. සල්ලි දෙනවා අපි සල්ලි දෙනවා වතුර දෙනවා.
0: අපි නියමිත වෙලාවට බිල ගෙවනවා.
1: ඔව් බිල ගෙවනවා. වතුර නැහැ කියන්නේ කොහොමද කැලලික ගේවා වතුර ඕන තරම්
0: තියෙන්නේ
1: හිතන්න පුළුවන්.
0: ඔව්.
1: හැබැයි සල්ලි වලටවත් ගන්න වතුර නැති වුණ දවසට තමයි පුතේ රංගේ
0: තේරෙන්නේ. එනිසයි මේ කියන්නේ මෙච්චර.
1: එනිසයි කියන්නේ දැන් ජලය අරපිරිවැස්මෙන් පාවිච්චි කරන්න කියලා ජල සම්බාධන මණ්ඩලය විශේෂයෙන්ම දැනුම් දීලා තියෙනවා. පවතින එලිනෝ තත්ත්වයක් එක්ක ජල සම්බාධන මණ්ඩලය මගින් පානීය ජලය සඳහා ජලය ලබා ගන්නා ජල මූලාශ්‍රවලින් අඩුවීමක් තියෙනවා කියලා මේ වෙනකොට දක්නට ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා දැනටමත් සමහර ප්‍රදේශවලට අඩු පීඩන යටතේ තමයි ජලය ලබා දීමට කටයුතු සිදු කරනවා කියලා කියන්නේ. විශේෂයෙන්ම මඩකලපු වෙන ප්‍රදේශවලට ජලය ලබා දීමේදී දැඩි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් ස්වභාවික මූලාශ්‍ර මේ වෙනකොට ජලය ලබා ගැනීමට සුදුසු ආකාරයෙන් සකස් කරන්නටත් කටයුතු සූදානම් කරමින් ඉන්නවා. සූදානම් කරමින් තිබෙනවා. ඉතින් මේ මොකක් හරි දෙයක් කරලා වතුර අවශ්‍යතාවය නැත්නම් ජලය අවශ්‍යතාවය සපුරා දෙන්න බලධාරීන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. හැබැයි ඔබට වගකීමක් තියෙනවා, ඔබට යුතුයකමක් තියෙනවා.
0: වතුර ටික දැන් තියෙනවා නම් ඕන හැටියෙ ටික පරිස්සම් කරගෙන හරි විදිහට පාවිච්චි කරන්න.
1: පාවිච්චි කරන්න. දැන් මෙහෙම අය කලමනාකරණය කරනවා කියන එක මුදල් විතරක් නෙමෙයි.
0: ඔව්.
1: ජලය ආහාර මේ හැම තැනටම කලමනාකරණය කියන එක තියෙනවා.
0: ඔව් ඒක ඇඩ් කරගන්න පුළුවන් හැම තැනටම.
1: හැම තැනටම. දැන් වතුර ටික අපිට මල් ගහකට දාන්න ඕන. දැන් ওই ලොකු ගාඩ්නයක් තියෙනවා. තනකොළ ටික මැරිලා යනවා මේ රස්නෙට. තනකොළ වලට වතුර දාන්න ඕන.
0: මොම
1: කියලා ඒ වෙනුවෙන්ම වතුර ටික ගන්නෙ නැතුව සමහර වෙලාවට අපි සමහර හෝදන දේවල් වලට ගන්න වතුර ටික.
0: ඒ
1: කියන්නේ රෙදි හෝදන වලට ගන්න වතුර ටික වෙන පුළුවන්. එහෙම නැත්නම්
0: වාචන
1: වලට වාචන හෝදන්න ගන්න වතුර ටික වෙන්න පුළුවන්. මේ වගේ දේවල් සමහර වෙලාවට අපිට ওই තනකොළ ටිකකට විසික් කරලා දාන්න.
0: ඔව්.
1: ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න
0: පුළුවන්.
1: ඉතින් අන්න ඒ වගේ මොන හරි කලමනාකරණයක්
0: කරගන්න මේ වෙලාවේ
1: පෞද්ගලිකව තම තමන් හිතාගත්ත නම් මං වතුර ටිකට මගේ පැත්තෙන් වෙන ඕන සාධාරණේ කරනවා කියලා මේ ප්‍රශ්න ටිකක් අවම කරගන්න පුළුවන්.
0: දැන්
1: මෙච්චර මේ එලිනෝ තත්වයක් ඇවිල්ලා නෙමෙයි පෞගේ කාලේ මතක ඇති.
0: හරි.
1: සාමාන්‍ය නියං කාලගුණික තත්වයක් මේ අවුරුද්ද මුල කාලයේදී තිබුණා. සගිය අවුරුද්ද අවසානයේ වගේ. ඒ වෙලාවේදීත් ඔබට මතක ඇති ඔය කොළඹට වතුර දෙන ජල පොම්පකාර දෙකේම තව මාසයකට විතරයි
0: වතුර තියෙන්නේ
1: වතුර දෙන්න පුළුවන් වෙන්නේ කියලා නිවේදන නිකුත් කරපු අවස්ථාවක් තිබුණා.
0: ඇත්ත.
1: හරිද? ඉතින් එහෙම නිවේදන නිකුත් කරලා තිබුණු කාලයක් අපිට මතක නම්
0: හරි.
1: දැන් මේ ඇවිල්ලා තියෙන්නේ එල්නිනෝ තත්වයක්. ඉතින් මේක කොයි විදියට වෙයිද කියන එක අපිට කියන්න බෑ. අර වෙලාවේ තව මාසයකට විතරයි වතුර දෙන්න තියෙන්නේ කියලා තිබ්බ වෙලාවේ හොඳ වෙලාවට අපේ වාසනාවට වැස්සා.
0: වැස්සා.
1: වැහලා වතුර ටික අපිට ලැබුණා. හැබැයි දැන් ඉස්සරහට තියෙන තත්වය හරිම අවිනිශ්චිතයි.
0: හිතා ගන්න බෑ ඊළඟට මොකක් වෙයිද කියලා.
1: වහීද කියන්නත් බෑ.
0: පායයිද කියන්නත් බෑ.
1: කට්ට කර වෙන්න පායයිද කියන්නත් බෑ. ඉතින් ඒ නිසා අපිට මේක ගැන මේ අනාවැකි කිව්වට හරිම තත්ත්වයේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නාර්ථයක්. ඒ නිසා අපිට පුළුවන් තරමින් අපි පරිස්සම් වෙන එක හොඳයි. වතුර ටික පරිස්සම් කරගන්න එක හොඳයි.
0: එහෙම
1: නැත්නම් අපිට මේ ඇති වෙන්න යන තත්ත්වය කලමනාකරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා.
0: බිල් එකත් අඩු කරගන්න පුළුවන් ඉතින් එක අතකින්නේ.
1: ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේ දේවල් වලට යොමු වෙන්න කියන ඉල්ලීම අපි හැමෝගෙම ඉල්ලනවා. මේ තත්ත්වය කලමනාකරණය ගන්න කරන කලමනාකරණය
0: කරගන්න
1: තමන්ට පෞද්ගලිකව
0: වගකීමක් තියෙනවා මේ වෙලාවේ.
1: වගකීමක් තියෙනවා. ඒ දෙන්න පුළුවන් කැපකිරීම කරන්න කියන යෝජනාව අපි කරනවා. පහයි විනාඩි 29යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ඩෝමා මැෂින් එකක් තියෙනවා නම් ඔයාගේ බිස්නස් එක දියුණු කරගන්න හොඳ අත්වලක් වේවි. විශේෂයෙන්ම දැන් ව්‍යාපාර ගණනාවක් වෙනුවෙන් ඩෝමා මැෂින් හඳුන්වා දීලා තියෙනවා.
0: දැන් අසහලස්ත ව්‍යාපාරයක් කරනවා නම් ඒකට අවශ්‍ය කරන යන්ත්‍ර වගේම පොල්තෙල් හිඳින යන්ත්‍ර, ඇඹරුම් යන්ත්‍ර මේ හැමදේම මිලදී ගන්නවා යන්න ඕනේ. නම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට කෝල් එකක් දීලා තවර කතා කරන අවස්ථාවක් තියෙනවා. වෙන නම්බර එක 01176
1: 579 579. විජය නිෂ්පාදන කෑම් වලට එකතු කරගන්න රසවත්ම නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙලා තියෙනවා. නූඩල්ස් ඉඳියාප පිටි, එතකොට කුරක්කන් පිටි, තලප හදා කුරක්කන් තලප හැලප හදා ගන්නවනේ. ඒ වගේම තෝස පිටි මිශ්‍රණය, මේ වගේ නිෂ්පාදන පෙළක්ම තියෙනවා වෙනස් විදිහට.

0: හැම රස බලන්න කැමති අයට විජය නමත් එක මිල දී ගන්න. ඒ වගේම තමයි තුන පහ ටික මිරිස්කුඩු ටික කහකුඩු මේ හැම දෙයක්මත් විජය නමත් එක අරගත්තොත් බොහොම පිරිසිදුව ගන්න පුළුවන්. වගේම රසවත් ඔබේ කැම්බේලට එකතු කරගන්න දැන් පුළුවන්කම තියෙනවා.
1: ඉතින් කැම්බ ටික රස කරගනවා එකතු කරගන්න විජය නිෂ්පාදන අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන ඒ විශ්වාසයත් එක්ක දැන් ලෝකයේ සමටත් අරගෙන යනවා. ඉතින් ආටපු ලංකම තියෙන ළඟම වෙනසලෙන් සුපිරි වෙනසලෙන් අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය නිෂ්පාදන මිල දී ගන්න.
0: පුංචි ලාභය ගැන හිතන්නවා.
1: හරි.
0: රුපියල් 40ක් වියදම් කරනවා කියන එක ලොකු ලාභයක් බවට පත් කරගන්නවාට පුළුවන්. හඳහන ලොතරැයියක් ගත්තොතින්. අද වියදම් කරන්නේ 40යි.
1: හරි.
0: හෙට ඔබට ලැබෙන්නේ ලක්ෂ ගානක තෑග්ගක්.
1: හා හා. එවනුවෙන් මිලදී ගන්න ළඟම ලොතරැයි කූඩුවෙන් පුංචි රුපියල් 40ක් වියදම් කරලා හඳහන ලොතරැයිය.
0: අවසන් 5:31 විනාඩි 31යි. විනින් ඩ්‍රයිව් එක.

0: ബാങ്കോക്ക് സുരക്ഷിത ഭാവയ ഇയലമ റെക്കവറിനെ സമഗിൻ സ്ഥാപന തൻപത്തു സന്ധാ ഇയലമ പൊലിയ ആർ ഡി ബി ബാങ്കുവിൻ
1: NLP ഹദഹന ലങ്കാവേ വെഡിമ തേകി ദിന തേകി അവസ്ഥ വെഡിമലുത്രയ NLP ഹദഹന ഒബത് അദമ NLP ഹദഹന ബലാഗന്ന
0: വെഡിയൻ ദിനവനം ഐ അടുവെൻ ഗന്നെ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice ලක්හඬ Radio ITN
2: පහයි විනාඩි 41යි වෙලාව. හිවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිද්ුවක් අහන්න මැසේජ් කළ තිනවා ඉරංග මේ වෙලාවේ ගිනිගත් හේනින් අපි වහගෙන ඉන්නවා කියලා. එවාගෙම ශිරෝමා ලකිතා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා සිද්ුවකට. ඒ හැමෝමත් මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. එවාගෙම වාසන මැසේජ් කරනවා මාතරින් අදත් පුරුදු විදිහටම අපි වහගෙන සැලොන් එකේ වැඩ කරන ගමන් ඉන්නේ කියලා. එවාගෙම නවෝද්‍යා මැසේජ් කළ තියෙනවා සිද්ුවක් අහන්න එකතු කරගන්න. වෙනද වගේම අපි වහගෙන ඉන්නේ කියලා මැසේජ් කළ තියෙනවා කඩුවෙල ඉඳලා.
3: ඊටපස්සේ මම යන්න හදන්නේ බිබිල පැත්තට. ඒ පැත්තේ රේඩියෝ එක අහන්න නැති වුණාට ඔන්ලයින් ඉඳන් අපි වහන කෙනෙක් ඉන්නවා. සංජීව රන්දිමාලිනෝ මේ වෙලාවේ අපි වහගෙන ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඔයාව. ඊට පස්සේ මම යන්න හදන්නේ අංජන ජයතිලක ඔයාව එකතු කරගන්න ගොඩක් ආදරෙන්. අපිට වෝට් එකක් එහෙම දාලා තියෙනවා, සපෝට් එකක් දීලා තියෙනවා. ඒකටත් ගොඩක් ආදරෙන් අපි එකතු කරගන්න ඒ නිසාම. අලුබමුලින් ජගත් රෝහණ ඉන්නවා මේ වෙලාවේ. ඔයාවත් එකතු කරගන්න ගමන් මම යන්න හදන්නේ මාළබේ පැත්තට. මාළබේ නදී ඉන්නවා. නදීත් අපිට වෝට් එකක් දාලා තියෙනවා. ස්තුතියි ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා.
2: හවස 5:42 වෙලාව අපිට මේ සින්දුවත් එක්ක යන්න වෙනවා. හෙඩ්ලයින්ස් අහන්න.

0: රටට වග කියන රේඩියෝ
1: වෙලාව පස්සර පහයි විනාඩි 45යි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.
3: සම අනු

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
1: වංචා දූෂණයට එරෙහි ශුලක් කාර්යවචයේ කැපවීමට බාඩව හිමිකම් මහ කොමසාරිස් කෙන් පැසසුම්. මහින්ද ටයි රනිල් ටයි දීතිය ක්‍රාත්මක වීම ගැනත් බාඩව හිමිකම් වර්තාවේ සටහනක්. රාජතන්ත්‍රික ගිවිසුම් තුනකට අත්සන් තැබීමට වසර 38කට පසු ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා ආරක්ෂක කැමති. වැඩිහිටියන්ට දිවා සුරකුම් මධ්‍යස්ථාන පහක්. කැනඩාව ඇමරිකාවට පැනවූ තීරුබද්ද අද සිට ක්‍රියාත්මකයි.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: பாய் வினாடி பனஸ் தேகை விலாவோ கோல்டன் வாய்ஸ் தரங்கா வலிய தென் பொஹமுனுசும் இசரஹாடி அமின் திவென்னே
1: ஓகே
0: ஹெடத் தவத் தரங்க கருவான் பெரிசாக் தரங்க வதீமட நியமித வசிதினா
1: தோஸ் தெனே கின்னா ஹெடத்
0: ஹெடத் தோஸ் தெனே கின்னா ஹயக் மங் கியன்னா ஹயக் கோயா கியன்
1: ஹரே கியன்னா
0: ஹயக் மங் கியன் රයිට් හෙට නිලු මද්දුමගේ වගේම තුෂී ගමගේ ඉන්නවා නොමික් නිරෝෂණි ඉන්නවා
1: ඕකේ
0: වගේම නදීෂා උදයන්ගනී අමිල ෆෙනෑන්ඩු ශානිකා නදීෂානි හෙට දවසේ තරඟ වදින්න බලාගෙන ගෝල්ඩන් වොයිස් තරඟාවලියේ
1: ඒ වගේම අමන්දිතත් සරණි ෂාන් බ්‍රැන්ඩන් ඊට පස්සේ පැතුම් දිල්සාර අසංක ප්‍රමෝද් ඊට පස්සේ ගයාන් සංජීව වගේම පුබුදු වික්‍රමාරච්චි
0: යන් සමහර නම් තියෙනවා අපිට නිකන් දැනටමත් ගායකයෝද
1: කියලා නේද නිකන් හිතනවානේ
0: ඒ වගේ නම් තියෙනවා
1: අනාගතේ බලමු බලමු
0: නැහැ නේද
1: ඔව්
0: අපි ඔහොම කිව්වා නම්
1: හරි
0: අනාගතේ දවසක මේ ගීතය ගායනා කරන්න මෙයා කියලා කියන්න වෙයි අපිට සමහර වෙලාවට එමු නැත්තම් ප්‍රසංග වේදිකාවේදී මෙයා තමයි මෙයා කියලා කියන්න වෙයි
1: මෙයා තමයි
0: නිර්මාණය කරලා තියෙන්නේ කට්ටිය දැන් සොයමින් යනවා බලමු කවුද මේ තරගාවලියේ ඉදිරියටම යන්නේ කියන එක බලාගෙන ඉන්නවා ඉතින් බොමුණුසුම් තරගයක් අවසානයේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ යන විදියට
1: හෙටත් ඔන දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන් ඔයාට පුළුවන්කම තියෙනවා ලකඩහන් ඉන්න ගමන් මේ දක්ෂයෝ 12 දෙනාගේ දක්ෂකම් බලන්න
0: පහයි විනාඩි 53යි වෙලාව ගනුදෙනු කරන්න RDB බැංකුව තෝරගන්න කියලා අපි කියන්නේ විශේෂයෙන්ම මේ දවස්වල ස්ථාවර තැන්පතු වලට ඉහළ පොලියක් ලබා දෙන නිසා ඉතින් ළඟම තියෙන RDB බැංකුවට ගිහිල්ලා ගනුදෙනු ආරම්භ කරන්න පොලිය අතින් ගත්තම මාස ගාන අනුව මේක වෙනස් වෙනවා
1: ඒ
0: වගේම ඔබේ මුදලට රාජ්‍ය ආරක්ෂාව රාජ්‍ය බැංකුවක ආරක්ෂාව ලැබෙනවා ඉතින් ඉහළ පොලියක් ලැබෙන RDB බැංකුව ගනුදෙනු සඳහා තෝරගන්න.
1: දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඔයාගේ අතේ වැඩිපුර සල්ලි ගැවසෙනව නම් ඔයා වෙනු ඔයා ඒ වෙනුවෙන් ස්ථාවර තැන්පතුවක් දාගන්න හිතාගෙන ඉන්නව නම් ඒ වෙනුවෙන් විශ්වාසවන්ත වගකීමක් තියෙන තැනක් හොයනව නම් ඒ වෙනුවෙන් තමයි ළඟම තියෙන RDB ශාඛාව තියෙන්නේ. මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාට කෙටි කාලින වගේම දිගු කාලිනව ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත යෝජනා තියෙනවා. ඒ නිසා යන ළඟම තියෙන RDB ශාඛාවට ගිහින් වැඩි විස්තර දැනගන්න.
0: දැන් වෙනසකටත් එක්ක හස්බන්ඩ් කියන වයිෆ්ට නෝනියා අද අපි ගමු නූඩල් එකක්
1: හරි
0: එහෙම කියලා කියනවා
1: ඕකේ
0: කිව්වට පස්සේ හා අපි හදමු කියලා හදනවා
1: හරි
0: හදල ඉවරලා නූඩල් එක දැන් කන්න ගියාට පස්සේ
1: හරි ඔය රොටි හදන්නද මේ ඇනුවේ
0: නෑ කටේ ඇලිලා ගිල ගන්න බැරුව
1: හරි
0: අමාරු වැටුනාම අන්තිමට නෝනියා
1: නෝනේ වෙනවා
0: දෙපිටින් යන්න. ඉතින් ඊට පස්සේ මේක මේ මැටිගුලියක් වගේ නූඩල් එකක් හදාගෙන කන්නේ නැතුව රසට කටේ මේ මේ ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව නූඩල් එකක් හදාගෙන කනවනම් ඔයා ගෙදර ගෙනihin තියන්න විජේ නූල්ස්. විජේ නූල්ස් ගෙදර තියෙනවනම් විතරක් හස්බන්ලා යෝජනා කරන්න
1: නෝනිලට
0: අපි
1: නූඩල්ස් එකක් කමු කියලා.
0: නැත්නම් නිකන් අමාරුව වැටෙන්න එපා.
1: ඔයත් තරහ ගිහිල්ලා යාට තරහ යන වැඩ කරන්න එපා. මඩ පුලංකම තුන ඇලෙන්න බැරි වෙන්න තු රසට නූඩල්ස් එකක් හදාගන්න නම් විජේ නූඩල්ස් එක තෝරගන්න. ඒ වගේම තෝක් තේකක් බිව්වනම් මේ වෙලාවට ආට පුලංකම තුන කහට රසට තේකක් හදාගන්න විජේ තේ තියෙනවා. ඒ වගේම කෝපි රසට කෝපි එකක් හදාගන්නව නම් විජේ කෝපිත් ආට පුලංකම තුන මිලදී ගන්න.
0: පහයි විනාඩි 56යි වෙලාව.

0: Evening Ride with Chamit and Charu.
1: සුබ සන්ධ්‍යාවක් හවස 6යි විනාඩි 1යි.

0: golden voice.
1: Heta golden voice taranga bimata ilu maddumage tushi gamage nomika niroshani nadisha udayangani amila fernando shanika nadishani amandi tatsarani shan brendan petu dilsara hansaka pramod gayan sanjeeva pubudu vikramarachchi අදාදා පසුවරු 1 සිට 4 දක්වා තරංග බිමට පැමිණෙන ඔබේ තරඟකරුවන්ගේ හැකියාවන් දැනගන්න ලකන Golden Voice අහන්න.
0: ලකන Golden Voice.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: මල් මල් ගොන් ගොන් හසන් සමීර නිර්මාණ කාර්යයක්
3: පොඩි ලෑස්තිද
4: ලොක්කයට දුකයිද මට තේරෙනවා කතකට මේක වෙන්න ඇති ලොක්කයි ඔබලන්ට හම්බෙන අන්තිම අවස්ථාව එක්කෝ හාල් දෙන්නට තියෙන අපව සමාධාන වෙන්න පරණදේවල් අමතක කරන්න
5: මට එහෙම දෙයක් ඕනේ නෑ මග.
4: එහෙනම් ඉතින් ඔයා දුකෙන් ඉන්නේ. ඇත්තටම ලොක්කයි ඔයා නිදිට ගොඩක් ආදරෙයිද?
5: මොකද කියන්නේ?
0: සතියේ දිනවල රාත්‍රී 8ට ITN බලන්න.
1: මල් දිනුන.
5: අම්මයි
1: මේරනුනා. FM 93.5
6: ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ ඒවා ඔබ වීරයන් බවට පත් කරයි
7: ශික්ෂ ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුරු ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
8: අපි සොයන්නේ
1: සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
9: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්
10: ඉවිනින් ඩ්‍රයිව් එක එකතුලා ඉන්න වෙලාවේ අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන විජේ නිෂ්පාදන කිව්වම අපේ කෑම වේල රස කරගන්න විතරක් නෙවෙයි පෝෂණයේ ගුණය ගැන හිතන අයටත් විජේ නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්න ඕන කියන එක අමතක කරන්න එපා ළඟම වෙළඳ සැරේ ඉඳලා සුපිරිවෙන්සල දක්වා ඕනම තැනකින් ගන්න දැන් ඉඩකඩ තියෙනවා විජේ නිෂ්පාදන 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක අරන් යන්න විජේ නිෂ්පාදන කෑම වේල රසවත්ම කරගන්න
11: අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදනවා තෝරගනිදී හොඳම දේ තෝරගන්න ඕනේ. ඒ නිසා වෙළඳපොලේ තියෙන අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනයේ තියෙනවද කියලා බලලම විජේ නිෂ්පාදන තෝරගන්න.
10: ඒ වගේම තමයි ගනුදෙනු කරනකොට විශ්වාසවන්ත තැනක් බලන්න ඕන. ඒ වගේම මුදලට ලැබෙන ආරක්ෂාව ගැන හිතන්න ඕන. මේ වගේ කාරණා සියල්ල ගැන හිතලා ඔයා යනවනම් බැංකුවකට යන්න හොඳම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. දැන් මේ දවස්වල හොඳ ඉහළ පොලි අනුපාතයක් ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන නිසා විශේෂයෙන්ම RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන එක මේ දවස්වල නම් වාසිදායකයි කියන තමයි තියෙන්නේ.
11: දෙවෙනි ප්‍රමුඛතම සහායකව රාජ්‍ය බැංකුව විදිහට උන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔයා දන්නවා දෙවෙනි පුරාම ශාඛා 272ක් විහිදලා තියෙන RDB නමින් ඒ විශ්වාසයත් එක්ක අද පුළුවන්කම තියෙනවා මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත යෝජනා තියෙනවා. ඔයා කැමති විදිහට ඔයාගේ ස්ථාවර තැන්පතුව RDB බැංකුවත් එක්ක ආරම්භ කරලා ඒකට ඉහළම පොලිය ඔන දැන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: How was the high end of the tunai?
2: Atarin bevaged. Ne, Obert Puluan. Visamatin midden, GBT Kodayan. Ivan Win.
3: NLP Hadhana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
4: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2006 වර්ෂයේ අක්‍ර 5ට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරන පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 40 4000ක් පළතරන පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12800ක් ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50000ක් ඇතුළු සහන ආධාර රැසක් දුරකථන අංක 0111 286 1031 0111 286 1011 ශනිගමතුම් 19:16
5: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
6: හරි එවනම් ඊවෙනින් ඩ්‍රයිව් අහගෙන ගොඩක් වෙලා අපිත් එක්ක හිටියා. ඉතින් පරිස්සමට ගෙදර යන අයත් එක්ක අපිත් ගෙදර යන්න හදන්නේ. අයිමත් හෙටත් හවස 4ට ඊවෙනින් ඩ්‍රයිව් එක මොන ගැන බලාපොරොත්තුෙන් ගිහින් එන්න. සුබ දවසක්. මම චමිත්.
1: ගිහින් එන්න ඔයාලට සුබ දවසක්. මම චාරු.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: Сыра стала.
1: වංචා දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ කැපවීමට බාඩවෙහිමිකම් මහ කොමසාරිස් කෙන්

0: පැසසෝම් මහින්ද ටයිරොනිල්ටයි ඩීතිය ක්‍රාත්මක වීම ගැනත් මානව හිමිකම් වාර්තාවේ සටහනක්. මානව හිමිකම් සුරකීම ශ්‍රී ලංකේ එකමිට කෙරෙන බව ශ්‍රී ලංකාදීත නියෝජිත ජිනීවා සමුළුවට කියයි. රාජතාන්ත්‍රික ගිවිසුම් තුනකට අත්සන් තැබීමට වසර 38කට පසු ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දිය ආරක්ෂක ඇමති. ගෙවුණු බස් අටේදී මහ බැංකුව ඉතිහාසගත ඩොලර් බිලදී ගැනීමක. වැඩිහිටියන්ටත් දිවසුරකම් මධ්‍යස්ථාන පහක්. කැනඩාව ඇමරිකාවට පැන වූ තීරුබද්ද අද සිට ක්‍රියාත්මකයි. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද විබිලේ මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය සහ දූෂණ හා වංචා හේතුවෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වලට බලපෑම් එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකුම සාරේස් වෝල්කර් ටර්ක් මහතා පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව පිළිබඳ ඔහුගේ නවතම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 සිසිවාරයට ඉදිරිපත් කෙරුණා. එම වර්තාවෙන් පෙන්වා දෙන්නේ 2026 වසරේ අයවැයෙන් රාජ්‍ය ආදායමෙන් 49.38% නයි සඳහා පොලි ගැවීමට වෙන්කර ඇති බවයි. එය දළ දේශ නිෂ්පාදිතයෙන් 7.6% සමාන බවත් වර්තාව පෙන්වා දෙනවා. නයිවාරිකද සමග සැලකීමේදී රාජ්‍ය ආදායමෙන් 82.59% පමණ ණය ආපසු ගෙවීම සඳහාවෙන් කිරීමට ශ්‍රී ලංකාවට සිදුවන බවද එම වාර්තාවේ සඳහන්. මෙවැනි තත්වයක් තුළ සෞඛ්‍ය අධ්‍යාපනය සහ දුප්පත් හා අවදානමට ලක් වූ ජනතාව සඳහා වන සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් වෙන්කෙරෙන මුදල් සීමිත වන බව එක්සත් ජාතීන් පෙන්වා දෙනවා. සෞඛ්‍ය සඳහා දළ දේශ නිෂ්පාදිතයෙන් 1.9% අධ්‍යාපනය සඳහා 2% සමාජ ආරක්ෂණය සඳහා 2.4% පමණක් වෙන්කෙරෙන බව වර්තාවෙන් පෙන්වා දෙනවා. මේ වසරේ මේ මාසය වන විට මෙරට ජනගහනයෙන් 22.1% දරිද්‍රතාවයෙන් පෙළෙන බවට ඇස්තමේන්තු කර ඇති බවද වර්තාවේ සඳහන්. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල දරිද්‍රතාව සහ ආර්ථික අවදානම ඉහළ මට්ටමක පවතින බවද එක්සත් ජාතීන් පෙන්වා දෙනවා. මේ අතර පසුගිය වසර අවසානයේ මෙරට බලපෑ දිත්වාසුලිකුණ අටුවෙන් ඇමරිකා ඩොලර් බිලියන 2 පමණ භෞතික හානියක් සිදුව ඇති බව වාර්තාවෙන් පෙන්වා දෙනවා. තව ඩොලර් බිලියන 1.3 පමණ ආර්ථික පාඩුවක් සිදුව ඇති බව දෙහි සඳහන්. දිත්වාසුලිකුණ අටුවෙන් සිදුව හානියෙන් ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කිරීම සඳහා ඇමරිකා ඩොලර් බිලියන 3.4 පමණ මුදලක් අවශ්‍ය වන බවද එක්සත් ජාතීන් පෙන්වා දෙනවා. දිත්වාසුලිකුණාටුවත් සමග පසුගිය දෙසැම්බර් මාසයේ මෙරට ආහාර අනාරක්ෂිතතාව 32% දක්වා ඉහළ ගොස් තිබූ බවත් පෙබරවාරි මාසය වන විට එය 21% දක්වා අඩු වී තිබූ බවත් වාර්තාව පෙන්වා දෙනවා. කෙසේ වෙතත් බලශක්ති මිල ඉහළ යාම සහ පොහොර හිඟය ඇතුළු කරුණු හේතුවෙන් ආහාර නිෂ්පාදනයට අවධානය යොමු ඇති බවද එම වාර්තාවෙන් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් අවධාන මට්ටමක පවතින බව එක්සත් ජාතීන් සඳහන් කරනවා. එබෙත්ම ඇමරිකානු ඉරාන යුද තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ ජනතාවගේ ජීවන තත්ත්වයට තවදුරටත් බලපෑම් එල්ල වී අවධානමක් පවතින බවද වාර්තාව පෙන්වා දෙනවා. සීමිත රාජ්‍ය බූල අවකාශය හමුවේ බලශක්ති ආහාර සහ පොහොර බිල ඉහළ යාම ශ්‍රී ලංකාවට අමතර පීඩයක් එල්ල කළ හැකි බවද එහි සඳහන්. මේ අතර ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල නීති ප්‍රතිසංස්කරණ ආයතනික ශක්තිමත් කිරීම විමර්ශන සහ නඩු පැවරීම හරහා ක්‍රියාත්මක කර ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාව පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී තවදුරටත් ප්‍රායෝගික අභියෝග පවතින බවද වාර්තාව කියා සිටිනවා. මේ අතර අල්ලස්හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශන රැසක් ආරම්භ කර ඇති බවද එම වාර්තාවේ සඳහන්. ශ්‍රී ලංකන් ගුවන් සභාගමේ එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නමද සඳහන් වී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා. ගල්ලඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවැතැයි කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනද තවදුරටත් සිදුකරමින් පවතින බව එහෙසදහන් වනවා. එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගද ඉදිරියට ගෙන යමින් පවතින බව වාර්තාව පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ ඇතැම් නඩු සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු සීද විනාසා ගැනීම් ලෙස වාර්තා වූ මරණ වලට ලක්වීම හේතුවෙන් වගකීම තහවුරු කිරීම සහ වගවීම සහතික කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව පෙන්වා දෙනවා. මානව හිමිකම් ආරක්ෂා කිරීම ජාතික සංහිඳියාව සහ ජාතික එකමුතුව ශක්තිමත් කිරීම සඳහා රජය අඛණ්ඩව කැපී සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාව අවධාරණය කළා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හැඩතුන්වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ ආරම්භ වුණා. එම සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවේ නියෝජිත සුමිත් දසනායක මහතා අද පසුරුවේ ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය පැහැදිලි කළා. අභියෝග රැසක් මැදේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා. 2025 වසරේදී ශ්‍රී ලංකාව සැබෑ දළ දේශ නිෂ්පාදිතයේ 5% වර්ධනයක් වාර්තා කළා. ශ්‍රී ලංකාව යළිත් ඉහළ මැදි ආදම් ලබන රටක තත්වයට පැමිණ තිබෙන බවද ඔහු එහිදී සඳහන් කළා. මේ අතර දූෂණයට එරෙහිව රජය කෙරෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මානව හිමිකම් කවුන්සිලයේ හමුවේ කරුණු ඉදිරිපත් කෙරුණා. ක්ලේ ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රාජ්‍ය අංශයේ විවිධ භාවය වගවීම සහ අඛණ්ඩතාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. 2025 සිට 2029 දක්වා ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරන බවද ශ්‍රී ලංකාව මෙහිදී අවධාරණය කළා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතා හුස්සිකර රාජ්‍ය ත්‍රස්තවාදී ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එම නවනීති කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙන අතර ගැසට් කිරීමෙන් අනතුරුව ඉදිරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා කරන අතර අදාළ සංශෝධන අවසන් කරමින් පවතින බවද මෙහිදී සඳහන් කළා. අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ විභාෂණ වේගවත් කිරීම සඳහා අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට රුපියල් බිලියන 375ක මුදලක් වෙන්කර තිබෙන බවද මෙහිදී සඳහන් කෙරුණා. ඒ අනුව ඉදිරි වසර දෙක තුළ තවත් අතුරුදන් වීම සම්බන්ධ සිද්ධි දසදහසක් පිළිබඳ විමර්ශන සිදු කිරීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකාව කියා සිටියේ. සත්‍ය හා සංහිඳියා කුමිසමක් පිහිටුවීම සඳහා දැනට පවතින කෙටුම්පත් රාමුවද යළි සමාලෝචනය කරමින් පවතින බව සඳහන් කළ මෙරට නිත නියෝජිතයා උතුරු සහ නැගෙනහිර පළාත්වල කර්මාන්ත ආයෝජන සහ රැකිය අවස්ථා රජය මගින් පුළුල් කිරීම සංහිඳියා ක්‍රියාවලියේ වැදගත් අංගයක් ලෙසයි පෙන්වා දුන්නේ. නීති විරෝධී ක්‍රියාවක් සිදු කළ බවට චෝදනා එල්ලවන ඕනෑම පුද්ගලයෙකුගේ සමාජ තත්ත්වය හෝ පසුබිම නොසලකා ස්වාධීන ජාති ක්‍රියාවලියක් යටතේ විමර්ශනය කර නඩු පැවරීමට රජය කැපී සිටින බවද ශ්‍රී ලංකාව අවධාරණය කරනවා. රට තුල ජාතිවාදය හෝ අත්වාදය යළි ඉස්මතු වීමට කිසිදු ඉඩක් නොතිබෙන බවත් විවිධත්වයට ගරු කරන රටක් ගොඩනැගීම රජයේ ප්‍රමුඛතාවක් බවත් එහිදී සුමිත් දසනායක මහතා සඳහන් කළා. අධිකරණයේ ස්වාධීනත්වය අපක්ෂපාතිත්වය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමටද රජය කැපී සිටින බව ශ්‍රී ලංකා වෙනුවෙන් සුමිත් දසනායක මහතා මෙහිදී කියා සිටියා. මේ අතර නඩු ප්‍රමාද සහ නඩු ගොඩ ගැසීම අවම කිරීම සඳහා විරිසුරුවරුන් සංඛ්‍යා වැඩි කිරීම සහ විරිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සම්බන්ධයෙන් වෙනස්කම් සිදු කිරීම ඇතුළු නීති ප්‍රතිසංස්කරණ යෝජනා කරන බවද ඔහු සඳහන් කළා. වදහිංසා අත්තරංගුවේදී සිදුවන බර්ණ සහ අයතු ලෙස සැලකීම සම්බන්ධ චෝදනා රජය බරපතල ලෙස සැලකෙන බවද ශ්‍රී ලංකා පාර්ශ්වයේ පවසනවා. මේගමුව බන්දනාගාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන බවත් ජනාධිපති ලේකම්වරයා විසින් පත් කරන ලද විමර්ශන කමිටුවක් ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවත් ඔහු එහිදී කියා සිටියා. 2026 ජූනි මාසයේදී වදහිංසා වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුවේ දෙවන ශ්‍රී ලංකා සංචාරය සඳහා පාසුකම් සැලසෙන බවත් රටේ රැඳුම් ස්ථාන වෙත බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දෙන බවත් ශ්‍රී ලංකාව කියා සිටිනවා. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් අධීක්ෂණය සම්බන්ධීකරණය සහ වාර්තා කිරීම සඳහා අමාත්‍යංශ අතර ස්ථාවර කමිටුවක් පිහිටුවීමට පසුගිය අගෝස්තු 17 වනදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙන බව ඒ මහතා කියා සිටියා. එමෙන්ම මානව හිමිකම් නීති ආධිපත්‍ය මූලික නිදහස දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් රජය ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කරන බවයි ශ්‍රී ලංකාව අවධාරණය කළේ. එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම කිසිදු දේශපාලන පළිගැනීමක් නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කළා. සියලු දෙනාට සමානව නීති ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ නීති සාධාරණත්වයේ සහ උපරිමයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවක් ලෙස මෙම පරීක්ෂණ නම් කළ හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
1: ගැන්නෙකුට නැතිබරිකමට සල්ලි දෙන එකයි දේශපාලනඥයෙකුට සල්ලි දෙන එකයි සම්පූර්ණ වෙනස්. පැහැදිලි වෙනසක් තියෙනවා. ඉතින් මේ රටේ ඕනම කෙනෙකුට තේරෙනවා දේශපාලඥයන්ට පහුගිය කාලේ විවිධ අය ගතමනාව දීපු විදිහ. ඒක මේකට සමාන කරනවා නම් ඒ වගේ පුද්ගලයෙක් ඒ පුද්ගලයාගේ මොළේ පරීක්ෂා කිරීම මම හිතන්නේ කාලෝචිතයි. ජෙන්සි එක බොහොම සතුටින් ඉන්නේ මේ වගේ දූෂිතයන්ට දඬුවම් දීම පිළිබඳව. මොකද ජෙන්සි එක ඉල්ලා සිටියේ ඒක. ජෙන්සි එක අරගල කරේ මොකටද? රට විනාශ කරපු හොරු දූෂිතයෝ පළවහරියු කියලා. ගෝල්ෆේස් පිට්ටනිය සටන් පාට ඒකනේ. ඒව පරක්කුවෙනෙක් ගැන තමයි ජෙන්සි එක පසුතැවිල්ලෙන් හිටියේ. ඒ නිසා අද අපේ රටේ තරුණ පරම්පරාව ඇත්තටම සතුට වෙනවා. තමන්ගේ අනාගතේ එවැනි වංචා දූෂණ වලින් තොර රටක් බිහි කරන්න මැදිහත් වීම පිළිබඳව. මේ නඩුව ඇත්තටම දැම්මේ අපි එන්න කලින්. රනිල් වික්‍රමසිංහ මහත්තයා තේ කාලේ මේ නඩුව දැම්මේ. ඒ එතුමා දැම් මොකද්ද මේ කියන්නේ? ඒගොල්ලෝ දාපු නඩුව හරියට ඇහුවේ නැහැ. පවත්තගෙන ගියේ නැහැ. ඒව ඩීල් කරා. අපි ඇවිල්ලා ඒ යටපත් වෙලා තිබිච්ච නඩු සියල්ල නැවත විභාගයට ලක් කරන්න අවශ්‍ය කරන පහසුකම් සැලසුවා. මේ කුප්‍රකට එයාබස් ගනුදෙනුව පිළිබඳ පළවෙනි චෝදනාව ඉදිරිපත් වුණේ එංගලන්තයෙන්. ඒ අනුව තමයි මේ කටයුත්ත ඉස්සරහට ගියේ. ඉතින් ඒක අනුව තමයි ලංකාවේ බොහෝ අය මේකට සම්බන්ධයි කියලා ලංකාව ඇතුලේ මේ නඩු කටයුත්ත සිද්ධ වෙන්නේ. එයාබස් ගන්නකොටත් වංචාවල් වෙලා තිබුණා. බස් ටික ආපහු දෙනකොටත් මේ වගේම වෙලා තිබුණා. ඒවා පිළිබඳ පරීක්ෂණයක් යන්නේ. මෙතන කිසිදු දේශපාලන පළිගැනීමක් නැහැ. මේ රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමේ වගකීම ජනතාව අපිට බාරලා දෙනවා. ඉතින් අපි එය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නේ.
0: ඉන්දීර ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා තුන්දින ලෙස සංචාරයක් සඳහා අද දහවල් දෙවිනට පැමිණියා. ඉන්දීර ආරක්ෂක අමාත්‍යවරයා සමග එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 12 දෙනෙකුගේ සමන්විත දූත පිරිසක්ද මෙරටට පැමිණ සිටිනවා. ඔවුන් ඉන්දියාවේ නව දිලි නුවර සිට ඉන්දීර ගුවන් හමුදාවට අයත් IFC 032 දරණ විශේෂ ගුවන් යානයෙන් අද දහවල් 1:25ට කටුනායක බණ්ඩානායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වුණා. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකුම සාරේස් සන්තෝෂ් ජායන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර සනායක, අග්‍ර අමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික යා වයිස් මාර්ෂල් සම්පත් වේකුන්තා යන මහත්මහත් වීර හම්වීමට නියමිතයි. එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සංචාරයේදී දෙරට අතර ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ අවබෝධතාගි විසුම් තුනකටද අත්සන් තැබීමට නියමිතයි. ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර පවතින දීර්ඝකාලීන ආරක්ෂක සම්බන්ධතා සහ සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස සැලකෙනවා. මේ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ නිල සංචාරය හේතුවෙන් අද සිට අනිද්දා දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. කොළඹ රථවාහන කොට්ටාසය සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යවරයා ගමන් ගණ්ඩා මාර්ගවල අවස්ථානුකූලව සහ කඩින් කඩ රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගණ්ඩා බවයි. කට්ටාය කතිවේගී මාර්ගය කොළඹ සහ බත්තරබුල ප්‍රදේශ ආශ්‍රිතව මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි. ඒ අනුව අදාළ මාර්ග භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් රථවාහන පොලිසිය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබෙනවා. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ඇතුළු දූත පිරිස සිය ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් කර අනිද්දා උදෑසන කටුනායක ගුවන්තොටුපළෙන් ඉන්දියාවේ නව දිලි නුවර බලාපොරොත්තු යාමට නියමිතයි. මේ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ගිවිසුම් තුනකට හෙට අත්සන් තබන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා. ඉන්දියා ශිෂ්‍ය බට කණ්ඩායම් ජාතික ආරක්ෂක විද්‍යාල සමග බෙන්ව ඉන්දියා රජය ලබා දුන් ගොන් ආරක්ෂක අවේ නොමිලි නඩත්තු කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් වලට එළඹෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
1: ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයා ඉන්දියානු දේශපාලනය තුළ ඉතාම පරිණත දේශපාලන නායකයෙක් අමාත්‍යවරයෙක් ලංකාවට එන්නේ ඇත්තටම ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සම්බන්ධතාවයන් තවත් ශක්තිමත් කරන්න. එහෙට ජනාධිපතිතුමා මුණගැහෙන අවස්ථාවේදී ඉන්දියාව සහ ලංකාව අතර ගිවිසුම් තුනක් හුවමාරු කරගන්න. පළවෙනි එක තමයි ලංකාවේ ශිෂ්‍ය භට කණ්ඩායම් සහ ඉන්දියාවේ ශිෂ්‍ය භට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම. දෙරටේ ඉන්න ශිෂ්‍ය භටයන් අන්‍යෝන්‍ය පුහුණු කිරීම, ඒකාබද්ධ රසටානුන්ට සම්බන්ධ වීම, අන්න ඒ වගේ දේවල්. දෙවෙනි එක තමයි ලංකාවේ තියෙන නැෂනල් ඩිෆෙන්ස් කොලෙජ් එකයි ඉන්දියාවේ ඩිෆෙන්ස් කොලෙජ් එක. මේ ආරක්ෂක විද්‍යාපීඨ දෙක අතර අවබෝධතා ගිවිසුම, දැනුම බෙදා හදා ගැනීම, උපදේශකවරු හුවමාරු කර ගැනීම වැනි දේවල් තමයි මේ ගිවිසුමේ තියෙන්නේ. තුන්වෙනි ගිවිසුම 2006 කාලය තුල ඉන්දියානු රජය අපිට ලංකාවට ආධාර විදිහට ලබා දුන්නා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලිමීටර් 40 L70 කියන ගුවන් ආරක්ෂක අවි ප්‍රධාන අවි 24ක් ලබා දුන්නා. 18ක් නඩත්තු කටයුතු නොමිලේම ලබා දුන්නා පහුගිය කාලය තුල. ඉතුරු වෙලා තිබුණා 6ක්. අන්නේ 6ත් නඩත්තු කටයුතු නොමිලේ කරලා දෙන්න ගිවිසුමකට එළඹෙනවා. ඒ සඳහා යන වියදමත් ඉන්දියානු ආණ්ඩුව දරලා අපිට නොමිලේම කරලා දෙන්න ගිවිසුම අත්සන් කරනවා භාරත් ඉලෙක්ට්‍රොනික්ස් ලිමිටඩ් බැංගලෝ ඉන්දියා කියන ආයතන. එහෙම නැත්නම් මේ ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා ඇවිල්ලා අපේ රටේ ආරක්ෂාවට බලපාන ගිවිසුම් අත්සන් කරනවා කියලා පහුගිය කාලේ මාධ්‍ය තුල යම් යම් ආකාරයට ප්‍රචාර වෙලා තිබුණා. එහෙම කිසිවක් නැහැ.
0: මැදපෙරදිග අර්බුදය ඇතුළු බාහිර අභියෝග බද්ධය වූද මේ වසරේ පළමු මාස තුනදී මෙරට විදේශ විනිමය වෙළඳපළෙන් ඩොලර් බිලියන 1.48කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත් වුණා. මහ බැංකු දත්ත අනුව පසුගිය අගෝස්තු මාසයේදී පමණක් විදේශ විනිමය වෙළඳපළෙන් ඇමරිකා ඩොලර් බිලියන 579ක් මිලදී ගැනීම තිබෙනවා. ඒ 2025 වසරේ ජනවාරි මාසයෙන් පසු එක් මාසයක් තුල මහ බැංකුව සිදු කළ විශාලතම විදේශ විනිමය මිලදී ගැනීම ලෙසයි සැලකෙන්නේ. ඒ අනුව 2026 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුල මහ බැංකුවේ ශුද්ධ ඩොලර් මිලදී ගැනීම ඩොලර් බිලියන 1.48 ඉක්මවා තිබෙනවා. විශේෂත්වය වන්නේ එම ප්‍රමාණය පසුගිය 2025 වසර පුරාම මහ බැංකුව විසින් රැස් කරගත් ඩොලර් බිලියන 2කට ආසන්න වීමයි. මේ අතර 2026 වසරේ මුල් භාගයේදී රුපියල අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූද එන් අනතුරුව විදේශ විනිමය මිලදී ගැනීම ඉහළයාම් මගින් වෙළඳපළ තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව ශක්තිමත් කිරීමට හැකි වී තිබෙනවා. මහා බැංකුව පෙන්වා දෙන්නේ කෘත්‍රිම ලෙස විනිමය අනුපාතය පාලනය කිරීම වෙනුවට වෙළඳපළේ තත්වයන්ට අනුව කටයුතු කරමින් විදේශ සංචිත ශක්තිමත් කර ගැනීම වැදගත් වන බවයි. රුපියලේ උච්චාවචනයන් සහ මැදපෙරදිග අර්බුද හේතුවෙන් පවතින අභියෝග බද්දේ මෙලෙස විදේශ විනිමය සංචිත ගොඩනැගීම මෙරට විදේශීය අංශයේ ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් වීමේ වැදගත් සංඥාවක් ලෙස සැලකෙනවා. 22 ආඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. ස්ථාවර නියෝග පිළිබඳ අවබෝධයක් ඇතිව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න යොමු කළ යුතු බවටයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවවාද කළේ. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ කරුණකට ප්‍රතිචාර දක්වමින්
2: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති 50 කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙස්තමල පිටපත් 2026 අගෝස්තු 21 වෙනි දින පෙස්තම 7යි 2026 අගෝස්තු 24 වෙනි දින පෙස්තම 4යි 2026 අගෝස්තු 25 වෙනි දින පෙස්තම 8යි 2026 අගෝස්තු 28 වෙනි දින පෙස්තම 5යි 2026 අගෝස්තු 31 වෙනි දින පෙස්තම 31යි 2026 සැප්තැම්බර් 1 වෙනි දින පෙස්තම 10යි 2026 සැප්තැම්බර් 3 වෙනි දින පෙස්සම් 3යි 2026 සැප්තැම්බර් 4 වෙනි දින පෙස්සම් 2යි.
3: ලේකනගත කරා මෙච්චර පෙස්සම් ප්‍රමාණයක් ඉදිරිපත් කළා තිබෙනවා කියන එක. ස්ථාවර නියෝග යටතේ 53ට ප්‍රකාරවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව මේ මොහොත වෙන විට මේ කාල සීමාව තුළ ඉදිරිපත් කරපු පෙස්සමක් ඒක ඇත්ත වශයෙන්ම
2: පොයින්ට් පොඩයක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ විවාදයට බාධන වීම පවතිලා තියෙන කාරණාවක් ඔබ පොයින්ට් පොඩ එක ඒ කාරණාවයි ඔබට ඔබ කෙනෙක් බෑ කරු විපක්ෂ නායකතුමා.
0: ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට වාර්තා කර ඇති ආකාරයට පාර්ලිමේන්තුව කටයුතු කරන බව සභා නායක අමාත්‍ය විමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.
4: උසාවියේ බේර ගන්න ඕන පස්සට උසාවියේ බේර ගන්න මෙතන පාර්ලිමේන්තුවට වාර්තා කළා තිබෙන විදිහට තමයි පාර්ලිමේන්තුව කටයුතු කරන්නේ. 53 මොකද්ද කියන්නේ? කොහෙද යන්නේ මල්ලි පොල්?
5: උපස්සනායකතුමා
4: ඔබතුමාලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉදිරිපත් කරපු පෙස්සම් ප්‍රමාණය තමයි මම හිතන්නේ මහලේ කන්නට ලැබිලා ඔබතුමාට ලැබේ. ඔබතුමාට ඕවා එවන්නේ නැහෙනේ. ඒ නිසා ඒක තමයි ඔබතුමා කරන්න තියෙන්නේ මම දන්නා තරමින්. මෙතුමා ඉදිරිපත් කරපු පොයින්ට් ඔෆ් ඕඩර් එක 53 කියන එක කිසිම රිලවන්ස් එකක් නැහැ තියෙන ඉෂුව එකට. අඩු ගානේ විපක්ෂනායකතුමාට හරි උපදේශකෙක් කරන් දෙන්න ස්ටෑන්ඩින් ඕඩර්ස් ගන්න පරණ නව්ෆර් මාත්‍යා ගන්න.
0: කතානායකවරයාගේ නිවේදනය අවසන් වීමට පෙර විපක්ෂ නායකවරයා එම නිවේදනය පිළිබඳව අදහස් පළ කරන්නේ කෙසේදැයි අමාත්‍ය සුනිල් හඳුනෙති මහතාගෙන් ප්‍රශ්න කර සිටියා. ඒ සමග විපක්ෂ නායකවරයා සහ කතානායකවරයා අදහස් පළ කළා.
6: ඔබතුමාගේ නිවේදන ඉදිරිපත් කරමින් ඉන්නකොට තමයි විපක්ෂ නායකතුමා ඒ බාධා කිරීම කරේ. මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මට අයිතියක් තියෙන ඔබතුමාගේ නිවේදනය අවසන් වෙනකන් දැනගන්න. ඔබතුමාගේ නිවේදනය දන්නේ නැතුව මෙතුමා කොහොමද කතා කරන්නේ? එහෙනම් මෙතුමා ඔබතුමාගේ නිවේදනය කලින් දැනගෙන තියෙන්න ඕන.
7: විනාඩියක් මේකට සමන් දීලා
5: ඔබතුමා පොයින්ට් පොඩ පොත හොඳට කියවගෙන එන්න.
0: 22 ආඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුවට අනුකූලව රජය කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා. ඉදිරි සතියවර විට එම තීන්දුව ලැබෙනු ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
1: අපි රජයක් විදිහට පිළිගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුව. ශ්‍රේෂ්ඨාධිකරණය 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සහ අධිකරණ සංවිධාන 50 වෙනස් කිරීම පිළිබඳව නඩු විභාගයක් පැවැත්තුණා. සාමාන්‍යයෙන් අපේ රටේ නඩු විභාග වෙන ක්‍රමවේදයට අනුව තමයි ඒ නඩුවත් විභාගයට ලක් වුණේ. ඒට අනුව ලබන සතිය විතර වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දෙයි. ඒක තමයි අපේ රටේ පවතින නීතිය. ඒ නීතියට අනුකූලව අපි පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග ජනමත විචාරණයකට ආයුතු වගන්ති තියෙනවා. නොයතු වගන්ති තියෙනවා. ඕක තේරෙනවා පොඩි ළමයෙකුට උනා. ඉතින් තේරෙන කෙනෙකුට ඔක් කියන්න පුළුවන්. හරි සරලයි.
0: ශ්‍රී ලංකා වර්ලත් බාධ්‍ය වෘත්තිකයන්ගේ අයිතිය පිහිටුවීම සඳහා වද පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්බන්ධ කර ගත බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇති බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා. ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ කර ඇති සංශෝධනය ඊට ඇතුළත් කරන්නේ නම් එම පනත් කෙටුම් පත සරල බහුතරයකින් සම්බන්ධ කළ හැකි බවද කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ජාතික ගමනාගමන සැලැස්ම කඩමේ සකස් කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. මේ අතර සැප්තැම්බර් 19 සිට අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී ආසනපට පැළදීමේ නීතිය ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.
4: අපි යෝජනා කළා තිබෙනවා මගී ප්‍රවාහනයේ නිරත වෙන පුද්ගලික තමන්ගේ ගමන් යන වාහනවලට මේක අයිති වෙන්නේ නැහැ. නමුත් මගීන් ප්‍රවාහනය කරනවා නම් බස් හරි ඔෆිස් හරි ස්කූල් වෑන් හරි ට්‍රිප් එකක් ගියා වුණත් අනිවාර්යණීය වශයෙන්ම අන්න එවැනි වාහන කිලෝමීටර් 5000කට අඩුවෙන් හෝ මාස 3කට අඩු කාලයකදී සාමාන්‍ය මට්ටමේ රථවාහන යෝග්‍යතාවය පිළිබඳ පරීක්ෂණ සහතිකයක් ලබා ගත යුතුයි කියන්නේ. අර සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට සැරයක් කරන රෝඩ් වයිතනස් ටෙස්ට් එක නෙමෙයි, ඒක ටිකක් කම්ප්‍රිහෙන්සිව් එකක්. මේක ඊට වඩා අඩු එකක් තියෙන්නේ. ඉතින් මිල ගණන් අනුව ගත්තත් නිකන් ගරාජෙකින් සාමාන්‍ය අදහස රුපියල් 1500කට 2000කට වගේ සීමාවකදී කරගන්න පුළුවන් කියලා ටෙස්ට් කීපයක් කරගැනීම අවශ්‍යයි කියන එක. බොහෝ ප්‍රධාන වාහන අනුතුරුවලදී ඒවා හරියාකාරව අඩු ගානේ බ්‍රේක්වත් හදාගෙන නැහැ. ඒක නිසා තමයි අපි මේක යෝජනා කරන්නේ. අපි එකපාර විශාල බරක් පටවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාටවත්. අපි අධිවේගී මාර්ගයේ සීට් බෙල්ට් අනිවාර්ය කරලා පිටිපස්සේ සීට් වල යන අයට එක කළා අවුරුද්දක් වෙනවා. ජාතික මංමාවත් සැලැස්මක් අපි සකස් කරන බලාපොරොත්තු වෙනවා 2035 දක්වා.
0: වැඩිහිටි සත්කාරක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින් විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. ඒ අනුව තෝරාගත් දිස්ත්‍රික් 6ක පළමු අදිරේදී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙරටේ ජනගහනයෙන් 56%ක් පමණ බහු අවදානම් තත්වයකට මුහුණ දී සිටිනවා. කාන්තාවන්, තරුණයන්, වැඩිහිටියන්, අබාධ්‍ය සහිත පුද්ගලයන් සහ ග්‍රාමීය හා වතු ආශ්‍රිත ප්‍රජාවටද මෙය දැඩි බලපෑමක්. දේශගුණික විපර්යාස හේතුවෙන් තත්වය වර්ධනය වී තිබෙනවා. ඒ අනුවයි සමාජ ආරක්ෂණය, රැකිය හා ජීවනපාය අවස්ථා සහ වැඩිහිටි සත්කාරක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත්තේ. ආසිය සංවර්ධන බැංකුවේ ඇමරිකා ඩොලර් බිලියන 100ක සහන ණය මුදලක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. කෑගල්ල බාතලේ මුලතිව් කිල්නොච්චේ බඩකල්පුව සහ නුවරෙලිය දිස්ත්‍රික්වල වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි. ඒ යටතේ වැඩිහිටි දිවාසුරකු මධ්‍යස්ථාන පහක් ස්ථාපනය කරනවා. ඇමරිකාව සමග පවතින වෙළඳ ගැටුම තවදුරටත් උග්‍ර කරමින් කැනඩාව ඇමරිකානු බහඩ සඳහා නව ප්‍රතිතීරු බදු අද සිට ක්‍රියාත්මක කර තිබෙනවා. එය අනුව ඇමරිකාවෙන් ආනනය කරන බහඩ සඳහා සීට 15ක් සීට 25ක් සහ සීට 50ක් දක්වා තීරු බදු පනවා ඇති බවයි කැනඩාව පවසන්නේ. එමගින් ඇමරිකා ඩොලර් බිලියන 20කට ආසන්න බහඩ බලපෑමට ලක් වෙනවා. වනේ හා ඇලුමිනියම්, ගෘහ උපකරණ, කිරි නිෂ්පාදන, කෘෂිකාර්මික උපකරණ, ගෘහ භාණ්ඩ සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු ක්ෂේත්‍ර රැසකට නව තීරුබදු බලපාන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇතැම් භාණ්ඩ සඳහා තීරුබදු අනුපාතය 50%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කැනඩාව මෙම පියවරගෙන ඇත්තේ ඇමරිකාව පසුගිය මස 22 කැනඩියානු භාණ්ඩ සඳහා 50%ක තීරුබදු පැනවීමේ පියවරට ප්‍රතිචාර දක්වමින්. ආසියා කුසලාන පතුවාර 20 කතා ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමිර් රාජ කණ්ඩායම හා බංග්ලාදේශ පිලාතර තරගය අද පැවැත්වෙනවා. බී කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ රාත්‍රී 8:00. එන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඉන්දියාව සමග අවසන් පූර්ව තරගයට එක්වීමට නියමිතයි. එම තරගය අනිද්දා පැවැත්වෙනවා. අනික් අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පාකිස්තාන කාන්තා කණ්ඩායම අතරයි. මෙම තරගය ලබන සිකුරාදා පැවැත්වෙනවා. වංචා දූෂණයට එරෙහි ශ්‍රී ලංකා රජයේ කැපවීමට මානව හිමිකම් මහ කොමසාරිස්කෙන් පැසසුම්. මහින්දටයි රනිල්ටයි ඩීතිය ක්‍රියාත්මක වීම ගැනත් මානව හිමිකම් වාර්තාවේ සටහනක්. මානව හිමිකම් සුරැකීම ශ්‍රී ලංකාවේ ක්‍රමයට කෙරෙන බව ශ්‍රී ලංකා නීති නියෝජිත ජිනීවා සමුළුවට කියයි. රාජතාන්ත්‍රික ගිවිසුම් තුනකට අත්සන් තැබීමට වසර 38කට පසු ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා ආරක්ෂක ඇමති. ගෙවුණු මාස 8 මහ බැංකුව ඉතිහාසගත ඩොලර් මිලදී ගැනීමක. වැඩිහිටියන්ටත් දිවාසුරකු මධ්‍යස්ථාන පහක්. කැනඩාව ඇමරිකාවට පැනවූ තීරුබද්ද අද සිට ක්‍රියාත්මකයි. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයි කියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයි කියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Inu Maranthikai.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
3: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ලංකේ විශ්වාසදිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 6 6 7 9 5 7 9
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
2: සඳගේ දහර
3: අයිබන් සුබරාත්‍රියක් වාසනාවන්ත රාත්‍රියක් ආදරණීය සහෝදර ඔබට අපි අදත් සතියක විරාමයකින් පස්සේ ගහරවද සඳදිය දහරෙන් මුණ ගැහෙන වෙලාව. ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර බිඳෙන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ස්වර හයක සංකලනයෙන් අදත් දෙහෝරාවක් පුරා ඔබට විඳින්නට පුළුවන් ගීතේ යට ගියාවත් සිහිගන්වාගෙනම. ආදරණීය සහෘද රසවතුනේ අදත් ඔබ වෙනුවෙන් මම පිළිගස්වගෙන ඉන්නවා ප්‍රවීණයන් 6 දිනකගේ බොහොම රසවත් ගීතාවලියක්. අපි කරුණාරත්න දේවුල්ගණේශ්වරයෙන් අද වැඩසටහන පටන් ගමු. ඒ වගේම විශාරද බාලනී බුලත්සිංහස්වරයටත් අද ගහරවද සඳදිය දහරේ මං ඉන්න පෙන් කරනවා. ඒ වගේම තමයි කාලයකට පස්සේ සංගීත තිපොන් සරත් නන්දසිරිස්වරයෙන් ගෑනු බොහොම රසවත් ගීත සමුච්චයකුත් පෙළගස්වගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඔබ බොහෝ සෙයින් ප්‍රිය කරන, ඒ වගේම මටත් ඉල්ලීම් කිහිපයක්ම ලැබුණ ප්‍රියා සූර්යසේනස්වරයෙන් ගෑනු ගීත සමුච්චයකුත් අද පෙළගස්වගෙන ඉන්නවා. එදෙන පස්සේ නිරංජලා සරෝජිනීස්වරයට ඉඩවෙන් කරන්න හිතුවා ගහරවද සඳදිය දහරේ. අද වැඩසටහන අපි සමාප්ත කරනවා නාර්ද දිසාසේකර ස්වරයෙන් ගැවුණු බොහොම රසවත් ගීත සමුච්චයකින්. ඉතින් මේ ස්වර හයෙන් තමයි අද ආදරණීය රසවතුනි අගහරුවාද සඳදිය දහර වර්ණවත් වෙන්නේ, රසවත් වෙන්නේ. ඉතින් බොහොම ආදර සෙනෙහසින් ඔබට ඇරයුම් කරනවා දෙහෝරාවක් පුරා රඳෙන්න අගහරුවාද සඳදිය දහරෙන් ගීතේ අපූර්වත්වය ප්‍රේමයට මුසුව විඳින්න. එමනම් අද අගහරුවර සඳදිය දහරේ ඇරඹුම තමයි මේ. බොහෝ නමින් හේරත් මුදියන්සේලාගේ කරුණාරත්න. කරුණාරත්නේ 1980 දී රජරට සේවයට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ 1982 දී රජරට සේවය විසින් පවත්වපු විභාගයකින් සමත් වෙලා එහිම ඔහු ගායකෙක් විදිහට අලුත් පියවරක් තියෙනවා. ගායකෙක් විදිහට ඉදිරියට එනකොට මේ කරුණාරත්න තමන්ගේ නමට ගමේ නමත් එකතු කරගෙන කරුණාරත්න දිවුල්ගනේ වෙනවා. එහෙම තමයි හේරත් මුදියන්සේලාගේ දිවුල්ගනේ අපි අද ආදරෙන් ආමන්ත්‍රණය කරන කරුණාරත්න දිවුල්ගනේ උනේ. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා 1982 දී රජරට සේවයෙන් ගායන දිවි ආරම්භ කරලා ඔහු සිංහල ගීතේට රසපූර්ණ භවපූර්ණ අතිශයින්ම රසාලිත ගීතාවලියක් තිළිණ කරනවා. අද මේ දිගහැරෙන්නේ එතුමන් දශක පහකට ආසන්න කාලයක් සිය මధుර ස්වරයෙන් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ගැයූ ගීතාවලියේ මතක ඇහැරෙන්නේ

රජරට සේවය කියල කියන්නේ ශ්‍රී ලාංකේය කලාකෙතට ප්‍රතිභාපූර්ණ ශිල්පීන් රසක් දායාද කරපු නාලිකාවක්. සහ රජරට කියල කියන්නේ එහෙම ප්‍රතිභාපූර්ණ ශිල්පීන් බිහිවුණු පුරවරයක්. එහෙම රජරට සේවයෙන් පළමු පියවර තියෙන කරුණාරත්න දිවුල්ගඩේ මහත්මයා සිය ගායන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරමින් 1990 සිය පළමු ගී ඇල්බමය ඔබ අතට පත් කරවා. ඒ තමයි ඇසට අසුවන මායිමේ නමින්. මේ අතිශයින්ම ජනප්‍රිය වුණා. ඊට පස්සේ 1994 එතුමන්ගේ දෙවන ගී ඇල්බමය නැතට උර ලක්නිකුත් වෙනවා. ඊට පස්සේ 1998 සහ 2001 එතුමන්ගේ තුන්වන සහ හතරවන ගීත ඇල්බම් නිකුත් කරනවා. කරුණාරත්න දිවුල්ගෙණි මහත්මයාත් හරියට චලයේ වගේ බඳුනේ හැඩය ගන්න චලයේ වගේ කරුණාරත්න දිවුල්ගෙණි මහත්මයාත් තමන් අතට පත්වන්නේ කිනම් ගීපද රචනයක්ද? එය අපූර්වත්වයෙන් යුතුව ගයන්නට හැඩමාධූරයන් එකතු කරන්නට එතුමන්ගේ නෙවුණු ස්වරයට තිබුණේ පුදුමාකාර හැකියාවක්. ඊට හොඳම සාක්ෂියක් තමයි මේකි.

කරුණාරත්න දේවුල්ගණි මහත්මයා එදා සිට අද දක්වාම බොහොම පරිස්සමට සේරු මාරුවට තෝර බේරගෙන රසපූර්ණ අර්ථපූර්ණ භාවපූර්ණ ගීතවලට සිය මధుර ස්වරයෙන් හඬ මුසු කරනවා. ඒ නිසාම තමයි මේ ගීතය එදා සිට අද දක්වාම ජනප්‍රියත්වයේ පවතින සහ එතුමගේ හඬින් ගැයුණු ගීත ළඟ ඔබ මම ආදරෙන් සෙනෙහසෙන් නවතින්නේ. සිංහල ස්වභාවිත ගීතේ එක් පරිච්ඡේදයක් සිය මధుර ස්වරයෙන් රස ගැන්වූ කරුණා දේවුල්ගණි මහත්මයාට එදා වගේම අදත් මතුවන අරුත්බර ගීත වෙනුවෙන් හඬ එකතු කරන්න චිරාත් කාලයකට දීගයි පතමු. I got a lot of that.

0: ප්‍රහතයි විනාඩි 25යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: ජීවිතයක් නැති කර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
5: ලෙන්ස්ටෙක් අයිකියා රෝහල

0: මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479579.
5: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණයෙන් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
6: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374.
7: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය ආර්.ඩී.බී. බැංකුවෙන්.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකෙයා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකෙයා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලඛන මොළින් දිස්සල්.
6: සම අනුග්‍රහය.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය ආර්.ඩී.බී. බැංකුවෙන්.
8: ලඛන Golden Voice.
9: හෙට ගෝල්ඩන් වොයිස් තරංග බිමට ඉලු මද්දුමගේ, තුෂි ගමගේ, නොමිකා නිරෝෂණී, නදීෂා උදයංගනී, අමිල ෆ්‍රනෑන්ඩෝ, ශානිකා නදීෂානී, අමන්දි තත්සරණි, ෂාන් බ්‍රෙන්ඩන්, පැතු තිල්සර, හංසක ප්‍රමෝල්, ගයන් සංජීව, පුබුදු වික්‍රමාරච්චි. අදාදා පස්වරු එකේ සිට හතර දක්වා තරංග බිමට පැමිණෙන ඔබේ තරඟකරුවන්ගේ හැකියාවන් දැනගන්න ලඛන Golden Voice අහන්න.
10: අපි සොයන්නේ නුඹේ හඬයි.
8: ලඛන Golden Voice.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට

0: ප්‍රায় 7යි විනාඩි 32යි.
1: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක ප්‍රියමන
2: සඳගේ දහර
3: FM 93.5 FM 93.7 බගහරවද සඳදිය දහරත් එක්කනේ. අගහරවද සඳදිය දහර මීළඟ දිගහැරුමට මත්තෙන් මට හිතුණා අගහරවද සඳදිය දහරට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන කියලා. මට අනුග්‍රහය එකතු කරන්න මගෙත් එක්ක අත්වල බඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවෙ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැයි වෙන්නේ NLB මෙගා පව. මුදල් හිණේ වගේම සුපිරි මෝටරවත් එකේ හිණේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයි වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වල බඳගෙන ඉන්නවා අංක එකේ ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් ඩෝමා කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් ඇටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නම්බර 31 ඇල්හෙල පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 6795 79 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. හොඳයි, එහෙමනම් අපි සූදානම් අදගහරුවද සඳදිය දහරේ මීළඟ දිගහැරුම ඇගේ නමින් ඇගේ ස්වරයෙන් ඔබට විඳින්නට ඉඩ කඩලවා දෙන්න. ඇය නමින් විශාරද මාලනී පුලත්සිංහ.

මේ ගීහඬ හිමි ඇය නමින් මාලනී බුලත්සිංහල 1949 දෙසැම්බර් 12 වෙනිදා බොරලැස් කමියද උපත ලබන ඇය සිය ජීවන සරිය නිමා කරනවා 2001 මාර්තු 29 වෙනිදා. ඒ දක්වා වූ අවුරුදු 51ක කාලච්ඡේදය තුළ ඇය සිංහල ගීතය වෙනුවෙන් ඔබ මා වෙනුවෙන් ශ්‍රී ලාංකේය සංගීත ශාස්ත්‍රයේ වෙනුවෙන් ඉතිරි කළ දෑ බොහෝය. දරුවන්ගේ නැන පහන් අවදි කළ ගුරුවරියක් විදිහටත් අධ්‍යාපනයේ නව මාවත් විවර කරන්නට පෙරමුණගත් නියෝජ අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක් විදිහටත් ඒවගේම සංගීත ගුරුවරියක් විදිහටත් ඒවගේම ශ්‍රී ලාංකේය ගීත කලාව තුළ අපූර්ව වූ හඬක් හිමි ප්‍රවීණ ගායන ශිල්පිනියක් විදිහටත් සංගීත නිර්මාපිකාවක් විදිහටත් ශ්‍රී ලාංකේය ගීත කලාවේ සියලු අංශයන්හි ඇය ඇගේ මෙහෙවර ඉටු කළා. මේ දිගහැරෙන්නේ ඇය ගායිකාවක් විදිහට ශ්‍රී ලාංකේය සුභාවිත ගීතය තුළ ඇය ඉතිරි කළ ගීතමය මතකයක් කිහිපයක්.

බාලනි බුරත්සිංහල මහත්මේ ගායනා කළ සෑම ගීතයක්ම පාහේ අතිශයෙන්ම අරුත්බරයි. සංගීත භාවිතාවන් අතිශයෙන්ම ආනන්ද ජනකයි. බහත් කාණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳව හදාරන බාලනි බුරත්සිංහල මහත්මිය ගුවන්විදුලි සරල ගීතය තුළ ඇයි ඉගෙනගත් සංගීත ඥානයත් උපයෝගී කරගනිමින් තමන්ටම ආවේනික වූ රටාවක් රිද්මයක් නිර්මාණය කරගන්න සමත් වෙනවා. ඊට මහර්ගෝ පිටුබලයක් සැපයන්නේ 1978 දී ඇගේ අතිනතගත් ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන. මාලනී බුලත්සිංහල සහ එච්.එම්. ජයවර්ධන මිසුසන්ගත වීම සිංහල ස්වභාවිත ගීත කලාවේ අලුත් රසයක් උපදින තැනක් බවට පත් වෙනවා. නිසයි මේ රස විඳින ගීත පවා ඒ අපූර්වත්වයෙන් අපේ දෙසවලට මේ බිඳුවක් කරන්නාසේ දැනෙන්නේ. මාලනී බුලත්සිංහල මහත්මිය සමගින් එච්.එම්. ජයවර්ධනයන් සිංහල ස්වභාවිත ගීතේ නව මාවතක් විවර කරනවා වගේම නව පරම්පරා වෙනුවෙන් අලුත් ගී හඬකුත් බිහි කරනවා. ඒ ඔබ ආදරය කරන කසුන් කල්හා. අතීතයේ ඔවුන් එක්ව නිර්මාණය කළ නිර්මාණයන්හි වර්තමාන හැඩතලය කසුන්ගෙන් අපිට දකින්නත් පුළුවන්. මාලනී බුලත්සිංහල මහත්මියගේ එච්.එම්. ජයවර්ධනයන්ගේ සුසංගත වීම තුළ එදා බිහි වුණු ගීතවල රසය එදාට සේම අදටත් අපූ ගැඹුරුම තැන් කිත් කවුණා.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මානවීය ප්‍රේමී සමුර්ණාත්මක වියමන
1: සංතල්පයේ දහර
2: විරාමෙන් අනතුරු අපි FM 93.5 FM 93.7 ලක්කඳන් ගරුවාදා සඳදිය දහරත් එක්ක මිලකට මම තෝරාගත්තේ ඔබ වෙනුවෙන් මෙන්න මේ මధుර ස්වරයෙන් ගැයෙන ගීත කිහිපයක්. ...1942 පෙබරවාරි 15 වනදා ගොතටුවේදී උපත ලබන එතුමන් නමින් හේරත් මුගයන්සේලාගේ සනත් නන්දසිරි. එමත් නැත්නම් සංගීත නිපුන් සනත් නන්දසිරි ශ්‍රී ලාංකේය කලා ශාස්ත්‍රයේ වෙනුවෙන් විශේෂයෙන්ම සිංහල ස්වභාවිත ගීත කලා වෙනුවෙන් අපරිමිත මෙහෙවරක් කළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහත්මයා සිය ජීවන ගමන නිමා කරනවා 2023 මාර්තු 28 වෙනිදා. ඒ වෙනකොට අවුරුදු 81ක් එතුමන් අප අතර ජීවත් වෙමින් අපට විඳින්න හැකි ගීත කලාවක් වෙනුවෙන් බොහෝ සෙයින් වෙහෙසුණා. මේ එතුමන්ගේ ගායන තිබී සොඳුරු මතකයන් අවදි වන වෙලාව. මේ තිගැහැරුම සංගීත නිපුන් සනත් නන්දසිරි ආදරණීය ශිල්පියා.

සංගීතක සනත් අන්දසිරි මහත්මයා චිත්‍රපට පසුබිම් ගායනයට එකතු වෙන්නේ 1977 සැලොල් කඳුළු චිත්‍රපටයේ පසුබිම් ගී ගායනයට දායක වෙමින්. එතනින් පස්සේ හරි මග හන්තානේ කතාව, එතකොට සමනල කුමරියෝ හතරවටේ, සිහිනලොවක්, අහස්ගව්ව, දුලේකා සාගරික අමරණීය ආදරය, මේ වගේ චිත්‍රපට ගණනාවක එතුමා පසුබිම් ගී ගායනයට සම්බන්ධ වෙනවා. එතනින් පස්සේ සංගීතඥ සනත් අන්දසිරි මහත්මන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වන කුලපතිවරයා විදිහට කටයුතු කරන තමන් ඉගෙනගත් සංගීත දැනුම අලුත් පරම්පරාවට දායාද කරන්න අලුත් මාවතක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒ තුලත් එතුමා ගායන ශිල්පියෙක් විදිහට සංගීත ශිෂ්‍යයෙකු මෙහෙවරක් කළා වගේම සංගීත නිර්මාපකයෙක් විදිහට, ඒ වගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට කලා ශිෂ්‍යයට මහකු මෙහෙයක් කළා වගේම අපේ රටේ අනාගත පරපුර වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යය තුලත් ලොකු පිබිදීමක් ඇති කරන්න සංගීතපොන් සනත් නන්දසිරි මහත්මන් සමත් වෙනවා. එතුමන්ගේ ගායන පෞරුෂයට සම්මාන ගණනාවකින් පිදුම් ලැබෙනවා. විශේෂයෙන්ම 2019 අවුරුද්දේ එතුමන්ට ජනාභිමානී ගෞරව සම්මානයක් පිරිනැමෙනවා. ඒ සංගීත ශ්‍රේෂ්ඨය වෙනුවෙන් අපේ රටේ කලාව වෙනුවෙන් කළ අනවිභවනීය

සහෘද රසවතුනේ FM 93.5 FM 93.7 අපි නැවතත් ලක්කඳ අඟහරුවාදා සඳදිය දහරත් එක්ක ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර හඬවමින් ඔබේ මත් මතක අවදි කරන්න මේ පැයෙත් ප්‍රවීණයන් තිදෙනකුගේ ගීත පෙළ ගැස්වගෙන එනවා. ඒ පෙළ ගැස්මේ පළමු දිගහැරුම තමයි මේ. ඔහු මැදවල ලියනගේ දොන් සරච්චන්ද්‍ර ප්‍රියදර්ශී සූර්යසේන ලියනගේ 1952 ඔක්තෝබර් 27 මෙලොව එළිය දකිනකොට එලෙසින් නම් ලබන ඔහු 1972 ජාතික ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් වුණාට පස්සේ ප්‍රියා සූර්යසේන නමින් නම වෙනස් කරගත්තා. ඒකට හේතු තිබුණා. කොහොම නමුත් ප්‍රියා සූර්යසේන මහත්මයා 1952 ඔක්තෝබර් 27 පුත්තලමේදී උපත ලබලා අවුරුදු 72 ජීවන ගමන නිමා කරනවා 2024 දෙසැම්බර් 24 වනදා. ප්‍රියා සූර්යසේන මහත්මයාගේ ප්‍රථම ගුවන්විදුලියේ ගීතය වෙන්නේ අඳුර අඳුර මගේ කියන ගීතය. ඒ ගීතයෙන් ගායන දිවි ආරම්භ කරන ප්‍රියා සූර්යසේන මහත්මයා ඉන් අනතුරුව රසාලිප්ත ගීත රසකට සිය මధుර ස්වරය එකතු කරනවා. අද අඟහරුවාදා සඳ දිය දහරේ මේ දිගහැරීම

සිංහල ගීතය තුළ ප්‍රියා සූරියසේන ස්වරයට හිමිවෙන්නේ සුවිශේෂී තලාක. ඔහුටම අනන්‍ය වූ ස්වර පරාසයක් තුළ ඕනෑම පදවලක් ජීවමාන කරන්න එතුමන්ට තිබුණේ පුදුමාකාර හැකියාවක්. ප්‍රියා සූරියසේන මහත්මයා වෙනුවෙන් ලාල් තේනබදු මහත්මයා, එතකොට සරත් දසනායකයන්, ශ්‍රණි පීරිස්, සරත් අල්වෙස්, ඒ වගේම ක්ලාරන්ස් විජේවර්ධනයන්, රංජිත් පෙරේරා, මේ වගේ ප්‍රවීණ සංගීත නිර්මාපකයන් රැසක් ප්‍රියා සූරියසේන මහත්මයාගේ ගායන දිවේ කලු කරගන්න සිය සංගීත ඥානය නිර්ලෝභීව ප්‍රදානය කරනවා. ඒ තුළ තමයි අද ඔබට මට විඳින්න පුළුවන් මේ වසාලිප්ත ගීත බිහිවෙන්නේ. ප්‍රියා සූරියසේන මහත්මයා ගේම් ගණනාවකට ලක් වෙනවා, සම්මාන ගණනාවකින් පිදුම් ලබනවා. කොහොම නමුත් ගීත ශ්‍රේෂ්ඨයේ තුල අතිශය ජනප්‍රිය වූ ප්‍රියා සූරියසේන මැතිවන්ට නිසි ඇගෙයිම ලැබුණාදයි එක්තැනක හිඩැසකුත් තියෙනවා. ඒට හේතුව තමයි අපේ රටේ තරු බිහි වූ රාත්‍රීන් වල ප්‍රියා සූරියසේන මහත්මයා ජීවමානව හින්දා ඒ ඇගෙයිම ඔහුට ලැබුණාදයි ප්‍රශ්නයක්.

0: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
7: දෙක්‍යා සුරකින් මගතොට
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න. NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
0: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අපිම අපේ නැවුම් එලකිරි දැල්වත්ත කිරි.
1: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි. බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකයා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකයා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 0706 478 478.
4: වකඳ ගෝල්ඩන් වොයිස්.
5: හෙට ගෝල්ඩන් වොයිස් තරංග බිමට නිලු මද්දුමගේ, තුෂි ගමගේ, නොමිකා නිරෝෂණී, නදීෂා උදයංගනි, අමිල ෆ්‍රනෑන්ඩෝ, ශානිකා නදීෂානි, අමන්දි තත්සරණි, ෂාන් බ්‍රෙන්ඩන්, පැතු තිල්සර, හංසක ප්‍රමෝද්, ගයන් සංජීව, පුබුදු වික්‍රමාරච්චි. අදාදා පසුවරු 1:00 to 4:00 දක්වා තරංග බිමට පැමිණෙන ඔබේ තරඟකරුවන්ගේ හැකියාවන් දැනගන්න ලකන ගෝල්ඩන් වොයිස් අහන්න.
4: ලකන ගෝල්ඩන් වොයිස්.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10:00 ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි.

0: ප්‍රයටයි විනාඩි 34යි.
1: මානවීය ප්‍රේමී සමුර්ණාත්මක වියමන
2: සඳගේ දහර
3: FM 93.5 ආදරණීය රසවතුනි, අපේ ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳෙන ලක්කන අගහරුවාදා සඳදිය දහරා එක්ක අපි සූදානම් වෙන්නේ අද ලක්කන අගහරුවාදා සඳදිය දහරේ මේ ළඟ දිගහැරුම රස බිඳෙන්න. ඊට කලින් මට මොහොතකට අවසර දෙන්න, මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක අත්වැල් බැඳගෙන දෙන්න, අනුග්‍රහක බවතුන් පිළිබඳවත් සිහිපත් කරන්නට. මට අනුග්‍රහය එකතු කරන්න, මගෙත් එක අත්වැල් බැඳගෙන ඉන්නවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන ඉන්න ජාතික මුත්‍රායි මණ්ඩලේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පව. මුදල් හිණේ වගේම සුපිරි මෝටරත් එක්ක හිණේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය වෙන NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජාතික ලොතරැය මණ්ඩලයෙන් තමයි මතක් කිරීම. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා බෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් ඩෝමා කළු ඇටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැරණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් කැටෙන් ලබා ගන්න ඕන ඔබට හැකියාව තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගන්න පුළුවන්. නොම්බර 31 ඇල්හෙල පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767597579 තමයි ඔවුන්ගේ දුරකථන අංකය. මේ පිළිබඳවත් බොහොම ආදරෙන් මතක් කරනවා. නම් ගීස්වර හයක ආදර සාදේ ලක්කනගරුවදා සන්තතිය දහරේ මී ළඟ දිග හැරුම ළඟ අපි නම් ගීතයක් ගීතවත්ව අපට දැනෙන්න නම්, හදවත කම්පනය කරන්න නම්, සංගීතයේ නිර්මාණයත් පදවැලේ අපූර්වත්වයත් ඒ සම්මිශ්‍රණය තුළ ඊට පණ දෙන මధుරස්වරයේ ජීවගුණයත් සැබවින්ම වැදගත්. ඇයත් එහෙම ජීවගුණයෙන් පිරි මధుර ස්වරයකට උරුමකම් කියන ශිල්පියක්. ඇය නමින් නිරංජලා සරෝජිනි. ප්‍රවීණ ගායන ශිල්පී අපේ වර්ධන බාලසූරිය මැතිවන්ගේ ආදරණීය ප්‍රියම්බිකාව. ඇයත් සිංහල ගීතේ ස්වර්ණමය යුගයේ 70 දශකයේ තුල ගීත ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨව 2010 වසර දක්වාම ඇගේ හඬින් සිංහල ගීතකෙත පෝෂණය කළ ප්‍රවීණ ශිල්පියක්. මේ ඇගේ නමින් පිදෙන

නිරංජන සරෝජනී මහත්මිය වෙනුවෙන් දයාදන්ලිස් මහත්මිය, එවැගේම ප්‍රේම් කීර්ති දන්ලිස් මහත්මයා ගීත ගණනාවක් රචනා කරනවා. ඒ අතර අතිශයින්ම සංවේදී වූ ගීත ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන්ම සත්‍ය සිදුවීමක් අලලා දයාදන්ලිස් මහත්මිය රචනා කරන මේ ගීතය අතිශයින්ම ජනප්‍රිය වූ ගීතයක්. අකලටවට මහවරුසාවක්සේ, අසුබ දිනක සුබ පැතුමක්සේ, මාහැරගේ ඔබ නොසිතූ මොහොතක ඇයිතෝ චලියාවේ. අකලට මහවරුසාවක් බැහැල වැඩකුත් නෑ, අසුබ දිනයක සුබ පණිවිඩයක් ඇවිත් වැඩකුත් නෑ.

නිරංජන සරෝජනී මහත්මිය කියලා කියන්න සිංහල ගීතේ මිහිරිම හඬක් හිමි ශිල්පියක්. කොහොම නමුත් අභිවර්ධන බාලසූරි මැතිතුමන්ගේ වියෝවත් එක්ක ඇගේ ගී හඬත් මියැදෙනවා. අභිවර්ධන බාලසූරි මහත්මයා ජීවන සැරිය නිමා කළ දිනේ ඉඳන් මේ දක්වා එක්වදාවත් ගී හඬ අවදි කරලා නැහැ. අපි අදටත් රස විඳින්නේ අභිවර්ධන බාලසූරි මැතිතුමන් ජීවත්ව ඉන්න අවදියේදී ඇය ඇගේ හඬින් ගෙයුණු ගීත. ඒ ගීත මොනතරම් රසවත්ද! ඇය අභිවර්ධන බාලසූරි මහත්මයාගේ නික්මයෑමෙන් පස්සෙත් පදවැල්වලට පණ පෙව්වේ නම් මොනතරම් රසවත් ගීත අපිට රස විඳින්නට තිබුණාද! ඒ ඇගේ භාවිතාව, ඒ ඇගේ කැමැත්ත, ඒ ඇගේ ස්වාමි භක්තිය, ඒ ඇගේ ස්වාමිපුරුෂයාවෙන් කරන උත්තම පූජාවෙන්න ඇති. කොහොම නමුත් නිරංජලා සරෝජිනී ස්වරය කියන්නේ

නමින් නාර්ද ලීලනාග කල්දේරා දිසාසේ කර. එහෙම නැත්නම් නාර්ද දිසාසේ කර. 1933 ජූනි 7වෙනිදා බොරැල්ලේදී උපත ලබන ඔහු සිය වසර 76ක ජීවන සැරිය නිමා කරනවා 2010 මැයි 19 වනදා. නාර්ද දිසාසේකරයන් කියලා කියන්නේ දක්ෂතා රසක් තිබුණු පුද්ගලයෙක්. ඔහු අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වුණත් ඔහු හොඳ වේග පන්දුවලෙක්. ඒ විතරක් නෙවෙයි නාර්ද දිසාසේකරයන් ශබ්ද ඉංජිනේරුවරයෙක්. ඔහු ගුවන්විදුලියට 1954 දී බැඳෙන්නේ ශබ්ද ඉංජිනේරුවරයෙක් විදිහට. ඊට පස්සේ තමයි 1955 දී සරලගී ගායනය සමත් වෙලා ඔහු ගායන ලොවට ප්‍රවිෂ්ඨ වෙන්නේ. මුලින්ම නාර්ද දිසාසේකරයන් ගායනා කරන්නේ තිලෝත්තිලක සුගත පියා කියන ගීතය. හැබැයි ඔහුගේ මුලින්ම ජනප්‍රිය වෙන ගීතය බවට පත් වෙන්නේ මල්ලිකා කහවිට සමගින් ගායනා කරපු චන්දන එක්ගාලා කියන ගීතය. ඒ ගීතයත් එක්ක නාර්ද දිසාසේකර කියන ගායන ශිල්පියා කලේලි බහිනවා. බොහෝ දෙනෙක්ගේ ආදරේ ගෞරවේ ලැබමේ. එතනින් පටන්ගත් ගමන් මඟ තුල නාර්ද දිසාසේකරයන් අපට ඉතිරි කළ ආදරණීය මතක ගොන්නක් තමයි අද අගහරු ආදා සමගිය දහරෙන් අවසන් දිගහැරුම් විදිහට.

නාර දිසාසේකරයන් චිත්‍රපට පසුබිම් ගී ගායනට එකතු වෙන 1962 තිරගත වුණු රන්මුතු දුව චිත්‍රපටයක් එක්ක ඔහුගේ මේ ගායනයට එකල 1962 අවුරුද්දේ පවත්වපු සරසවි සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානයත් ලබා ගන්නට තරම් ඔහු වාසනාවන්ත වෙනවා. ඊට පස්සේ ඔහු ගීත රසක් ගායනා කරනවා. කොහොම නමුත් නාර්ද දිසාසේකරයන් 1967 දී ගුවන්විදුලි සංස්ථාවක් බවට පත්වීමේදී ඔහුට සිදුවෙච්ච අසාධාරණයක් හින්දා ඔහු ගුවන්විදුලෙන් ගයින් වෙලා දවස පුවත්පතට සම්බන්ධ වෙනවා. කොහොම නමුත් ඔහු අවසන් කාලයේ ඔබට මතක නම් නාගරික සංවර්ධන සහ පූජා භූමි සංවර්ධන මාධ්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා විදිහටත් කටයුතු කරනවා. මේ සියල්ල අවසන් ඔහු 2010 මේ 19 වෙනිදා අවුරුදු 76ක ජීවන සැරිය නිමා කරලා

එමනම් ආදරණීය සහෘදේ හිතවතුනේ අද අගහරුවාදා සඳදිය දහරහා මාරකරන ඔබලගේ නැගිටල යන අවසරයි. අපි යලෙත් මුණගැහෙමු ලබන අගහරුවාදාවෙත්. මේ වගේම අතීත මතකයන් අවදි කරගන්න රසාලිප්ත ගීතාවලියක් රසවිඳින්න අගහරුවාදා සඳදිය දහරෙන් ඔබට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ගින්නෙන් නම් මම දසුන් වසන්.

Truck Hunter Radio ITN Ratata Waga Kiyana Radio දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice අපි සොයන්නේ නුඹේ හඬයි සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලකඩ Golden Voice හෙට Golden Voice තරංග බිමට ඉලු මද්දුමගේ තුෂි ගමගේ නොමිකා නිරෝෂණි නදීෂා උදයංගනී අමිල ෆ්‍රනෑන්ඩෝ ශානිකා නදීශානී අමන්දි තත්සරණි ශාන් බ්‍රෙන්ඩන් පැතු තිල්සර හංසක ප්‍රමෝ ගයන් සංජීව පුබුදු වික්‍රමාරච්චි පදාදා පස්වරු එකේ සිට හතර දක්වා තරඟබිමට පැමිණෙන ඔබේ තරඟකරුවන්ගේ හැකියාවන් දැනගන්න ලකන ගෝල්ඩන් වොයිස් අහන්න.
2: Golden Voice.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: බලවරතු 10යි විනාඩි 1යි දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම දින ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න අපේ මේ සූදානම. ඔබ අදවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදීගත් මහජන සම්පත අද සම්පත NLB ඡය මෙගා පව දන නිදහන හඳහන සහ ගොවිසෙත NLB සුබ දවසක් කියන ලොතරැයි පත් ගන්නටට අපි සූදානම්. ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම අදින ලද ඒ ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ රාත්‍රියක්.
2: අයිබෝවන්, පුංචි රුපියල් 40කින් ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් කියලා ඔබ දන්නවා. ජාතික ලොතරැයි මණ්ඩලය කෙරේ ඔබ තැබූ ඒ විශ්වාසයට වටිනාකමක් එකතු කරමින් අදත් සූදානම් ඔබව දිනවන ලොතරැයි වර්ග 8කින් අඩ හෝරාවක් පුරාවට. මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවර්ණය. අපේ ශක්තිය තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ අපේ රට පුරා සිටින අපේ අලවි ජාලය. ඔවුන් වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික්කයේ අලවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන අද දින මහනුවර ඩෙවෝන් උත්සව පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ අවස්ථාවට මහනුවර දකුණ සහකාර කම්කරු කොමසාරිස් දුලානි දිස්ත්‍රික්නායක මහත්මිය, මහනුවර උතුර සහකාර කම්කරු කොමසාරිස් පත්මා රත්නායක මහත්මිය ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ මහනුවර දිස්ත්‍රික් ක්ෂේත්‍ර නිලධාරීන් රැසක් සහභාගී වුණා. අද ඔබේ වාසනාව සටහන් පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී දිල්හාරා අමරසේකර මහත්මිය. දැන් හඳුනාගනිමු අදේ අධීක්ෂණය කරන විද්වත් අධීක්ෂණ මණ්ඩලය. අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන නන්දිත සම්පත් සමරනායක මහත්මා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහත්මා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහත්මා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී PACM කුමාර මහත්මා. එහෙනම් අදත් මුලින්ම දිනුම් අදිනවා NLB ඡය. අපේ මිට සල්ලි ගැවසනෝ නම් ඔබ හැමදාමත් සතුටෙන්. ඔබේ අත්තට සල්ලි වෙනුවෙන් NLB ඡය 572 දිනුම් වාරය අපි දැන් ආරම්භ කරනවා. එහෙනම් දැන් අතට ගන්න NLB ජය ලොතරැයි පත්. NLB ජය ජයග්‍රහණ වූ සි අක්ෂරය සහ ජය අංක හතර අපි දැන් තෝරා ගන්නවා. NLB ජය අද ජයග්‍රහණ වූ සි අක්ෂරය S ජය අංක 3565. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැයි NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභයෙන් 233 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභයෙන් 8,433 දෙනෙක් බිහි කරනවා. බොහොම ස්තුතියි. දැන් බලමු අද ඔබේ වාසනාව ගැන. NLB ජයෙන් අද අපි රුපියල් 105 ත්‍යාගලාභයෙන් 2 දෙනෙක් බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කරනවා B සජිත් වාසනා අරංගල, එවැගේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තවත් ජයග්‍රහකෙක් අපි බිහි කරනවා. එවැගේම රුපියල් 50,000 ත්‍යාගලාභයෙන් 40 දෙනෙක් අද අපි බිහි කළා. ඒ අනුව සමස්ත ජයග්‍රහකින් 80,645 දෙනෙක් අතරේ රුපියල් 74,51,760ක මුදලක් අද අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහනේ 1613 වනවතාවටත් ඔබව දිනවන්න අපි දැන් සූදානම්. හඳහන ජයග්‍රහී ලග්න සංකේතයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය කුම්භ. ඔබව දිනවන ජය අංක 4 අපි දැන් තෝරා ගන්නවා. අද හඳහන ජයග්‍රහී පළමු ජය අංකය 38. අද දෙවන ජයග්‍රහී අංකය අංක 17. හඳහන තුන්වන ජයග්‍රහී අංකය අංක 22. අවසන් ජය අංකය අංක 59. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට උන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයියේ 2026 වසරට සුපිරි ත්‍යාග 12ක් 110 ප්‍රථම ත්‍යාගලාභින් 172 දෙනෙක් බිහි කරනවා. බොහොම ස්තුතියි. දැන් අපි බලමු අද ඔබේ වාසනාවේ තොරතුරු. අද නියත ධනයෝග හඳහනෙන් රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභයක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත අලෙවි කරන්නේ RM ජයතිස්ස ඔක්කම් පිටිය. යනුව සමස්ත ජයග්‍රහකින් 1,39,861 දෙනෙක් අතරේ අපි රුපියල් 96,2,280ක මුදලක් අද බෙදා දුන්නා. මියඟට ඔබව දිනවන හඳහනේ මීළඟ සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 31,88,850ක්. කෝටි 8කට වැඩි සුපිරිත්‍යාගයක් ඔබේ කරන සත්තිනම ජයනීත ගොවිසෙතේ 4546 වන දිනුම් භාරයයි දැන් අපි ආරම්භ කරන්නේ. දැන් අතට ගන්න ගොවිසෙත ලොතරැයි පත්. ගොවිසෙත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය අපි මුලින්ම තෝරා ගන්නවා. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය P. කෝටි 8කට වැඩි සුපිරිත්‍යාගයක් ඔබේ කරන ජය අංක 4යි අපි දැන් තෝරගන්නේ. අද පළමු ජය අංකය අංක 43. අද දෙවන ජයග්‍රහී අංකය අංක 74. අද තුන්වන ජයග්‍රහී අංකය අංක 67. ගොවිසෙත අද අවසන් ජයග්‍රහී අංකය අංක 27. කෘෂිකර්මාන්තයේ නගා සිටවන දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියේ 2026 වසරට සුපිරිත්‍යාග දෙකක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 74 දිනක් රුපියල් 250,000 ත්‍යාගලාභින් 999 දිනක් බිහි කරනවා. දැන් බලමු ගොවිසෙතේ අද ඔබේ වාසනාව. ගොවිසෙතේ ඉංග්‍රීසි අක්ෂරයේ සහ ජයන්ත තුනක් ගලපා ගැනීමෙන් රුපියල් 250,000 ත්‍යාගලාභින් 5 දෙනෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරන්නේ පුෂ්පලතා මැණිකේ කුලියාපිටියේ එම්.එස්. රංගනාදන් ත්‍රිකුණාමලයේ කුමාර චිත්‍රානන්ද අංකුඹර ප්‍රියංකා පුෂ්පකාන්ති බොල්ලත එල්.එන්. සුමිත්‍රා පෝද්දන. ඒ අනුව සමස්ත ජයග්‍රහකින් 129,817 දෙනෙක් අතරේ රුපියල් 9,96,640 මුදලක් අද අපි බෙදා දුන්නා. ගොවිසෙතේ ඔබව දිනවන මීළඟ සුපිරිත්‍යාගයේ වටිනාකම රුපියල් 8,25,12,111 ශතදාසයක්. දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ඔබ ගන්නම ඕනි තෑගි වැඩි උන ලොතරැයියෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් 105 තෑගි, රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපාගෙන රුපියල් 25,000 තෑගි රැසක් මදි නොකියන දිනපතාම ඔබට දිනා ගන්න පුළුවන්. ඉතින් ඔබේ සුබ සිහින දිනවා නම් අපි යනවා සුබ දවසක් 420 වෙනි දිනුම් වාරයට. සුබ දවසක් වාසනාවන්ත සුබ ලග්න සංකේතයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය ධනු. ජයග්‍රහී සුබ අංක 3 අපි දැන් තෝරගන්නවා. අද පළමු සුබ අංකය අංක 15. දෙවන සුබ අංකය අංක 4. තුන්වන සුබ අංකය අංක 7. රුපියල් 25,000 තෑගි ඔබට ලබා දෙන ප්‍රවර්ධන ත්‍යාගාංකයයි දැන් අපි තෝරගන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 9,087. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියේ 2026 වර්ෂයේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 215 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභින් 1,641 දෙනෙක් බිහි කරන බොහොම ස්තුතියි. දැන් බලමු අද ඔබේ වාසනාව. රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්න පුළුවන් එකම ලොතරැයිය සුබ දවසක්. එවන් ජයග්‍රහකින් 3 දෙනෙක් අද අපි බිහි කරනවා. අනුරුද්ධ පුෂ්පකුමාර වල්ගම, එන්.ජී.සී. ප්‍රියදර්ශනි දබුල්ල, පාරමී ලියනගේ පිළිම තලාව මේ වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා. ඒ වගේම රුපියල් 50,000 ත්‍යාගලාභින් 6